0: Money.
1: උදේ පහයි විනාඩි 36යි මාෂි දැන් වෙලාව. අද දවසේ පොකට් මනි දිනන්න අපිත් එක්ක එකතු වෙන පළවෙනි පොඩ්ඩක්.
2: Good morning.
1: මේ කොබේ ගැන නිතාෂා නේද?
2: නිතාෂා, එහෙනම් ප්‍රශ්න වලට උත්තර දීලා රුපියල් 5000ක් දිනාගමු නේද?
1: ලැස්ටි නේද? රයිට්. එහෙනම් අපි පටන් ගමු. අද පොකට් මනි පළවෙනි තරඟ කාරණිය.
2: පළවෙනි තරඟ කාරණියට ප්‍රශ්න හතරක් තියෙනවා. රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ රුපියල් 5000 වෙනකන් ඔන්න තරඟ කරන්න අවස්ථාව තියෙනවා. තප්පර 5ක් අපි ඔයාලට දෙනවා. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ විශ්වෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. මහනුවර රාජධානිය 16 වන සියවසේ අගභාගයේදී බිහි වූ බලගතු රාජ්‍යයක්. වසර 225කට අධික කාලයක් පැවති මේ යුගය 1815දී බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් අවසන් වුණා. ප්‍රශ්නය: මහනුවර රාජධානියට ඇතුල් වීමට හැකි දුර්ග මාර්ග දෙක සඳහන් පිළිතුර වන්නේ 1. බලන පේරාදෙණිය 2. බලන හොන්නස්ගිරිය.
2: බලන හුන්නස්ගිරිය තමයි හරි උත්තරේ වෙන්න ඕන. කමක් නැහැ, තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඔන්න මේ ප්‍රශ්නේ හැදෙන්නේ නිතාෂා සිංහල භාෂාව සහ සාහිත්‍ය පාඩමෙන්. වචන කිහිපයකින් කියන්න පුළුවන් දෙයක් තනි වචනයකින් කියන්න අපි තනි පද භාවිතා කරනවා. අපි අහන්නේ තද බල අසනීපයකින් සුව කළ නොහැකි තත්ත්වයක පසුවීම හඳුන්වන්නට පුළුවන් තනි පදය මොකක්ද? 1. දුස්සාධ්‍ය 2. අසාධ්‍ය.
2: අසාධ්‍ය තමයි හරි උත්තරේ වෙන්න ඕන. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් බෝනස් ප්‍රශ්නෙ තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය: ලෝහවල ප්‍රතිවිරුද්ධ භෞතික හා රසායනික ගුණ පෙන්වන මූලකාණ්ඩය අලෝහ මූලද්‍රව්‍යයි. ආවර්තිතා වගුවේ දකුණු පස පිහිටා ඇත්තේ අලෝහ මූලද්‍රව්‍යයි. ප්‍රශ්නය: අලෝහ මූලද්‍රව්‍යයක් නොවන්නේ මොකක්ද? 1. සල්ෆර් 2. සෝඩියම්.
2: අලෝහ මූලද්‍රව්‍යයක් නොවන්නේ මොකද්ද කියලා තමයි අපි ප්‍රශ්නය අහුවේ. හරි උත්තරේ සෝඩියම්. සෝඩියම් කියන්නේ ලෝහයක්. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි ප්‍රශ්න තුනයි අහන්නේ. ප්‍රශ්න තුනට උත්තර තෝරන්න බැරි වුණ නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න බෑ. හැබැයි අපි අයිමත් දවසක උත්සාහ කළා. රුපියල් 5000ම දිනාගමු නිතාෂා. බොහොම ස්තුති සම්බන්ධ වුණාට. ජය වේවා. නිතාෂා, ඒ විදිහට උත්සාහ කරනකොට නංගිලා මල්ලිලාටත් අවස්ථාව තියෙනවා මැසේජ් එකක් එවන්න. 0714 151 152 කියන අපේ WhatsApp නම්බර් එකට එවන්න මැසේජ් එකක්.
1: දැන් මාෂි පොඩ්ඩු මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා, වගේම අමල තාත්තලත් අපි වහගෙන ඉන්නවානේ. දැන් ඒ අයට පුළුවන් වෙනවා අනාගතයේ දවසක තමන්ගේ පොඩ්ඩව ඉහළටම අරගෙන යන්න. එහෙම කරන්න නම් එයාට හොඳට උගන්න ගන්න ඕන වෙනවා. සමහර තැන්වලදී අපිට අධ්‍යාපනය වෙනුවෙන් වෙනත් රටකට යවන්නත් ඕනකමක් ඇති වෙන්න පුළුවන්. දැන් එහෙම අනාගතයේ අවස්ථාවක් නිර්මාණය වෙනවා කියලා අපි දැන් දන්නවනේ. ඒකට ලෑස්ති වෙන එක තමයි වඩාත් හොඳින්ම කරන්න ඕනේ දේ. මොකක්ද අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන්? අපිට පුළුවන් අනාගතයේ ලොකු මුදලක් ඕන වෙනවා නම් අද ඉඳලා පොඩියට ඒ මුදල එකතු කරගන්න මොනවා හරි ප්ලෑන් එකක් කරන්න නේද? සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්, ඒගොල්ලෝ ගාව තියෙනවා හොඳ ස්ථාවර තැන්පතුවක්. ඉතින් FD එකක සල්ලි ටිකක් පරිස්සමෙන් තියාගන්න එක කෝකටත් හොඳයිනේ. ඕනම වෙලාවක දරුවෙක්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එතකොට අපි ගෙදර මොන මොනා හරි දේවල් ටිකක් තව කරගන්න උවමනාකම් ඇති නේද? එතකොට මේ වැඩ ටික ඔක්කොම ඉවර කළා සැනසිලිමත් විශ්‍රාමයකට යන්නත් ඔන්න අවස්ථාවක් තියෙනවනේ. ඉතින් මේ හැමදේටම ඕන කරන්නේ සල්ලි. ඉතින් සල්ලි ටිකක් පරිස්සමෙන් තියාගන්න 10.5 වාර්ෂික සඵල පොලියක් ලැබෙන අවුරුදු දෙකක් කල් පිරෙනකොට 11.5 පහක් දක්වා එක වැඩි වෙන හොඳම හොඳ ස්ථාවර තැන්පතුව තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනන්ස් වෙතින් ඔබට ලබා දෙන ස්ථාවර තැන්පතුව. කොහොමද ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරනවා කියන්නේ රිස්ක් එක හරිම අඩුයි. විශ්වාසවන්තභාවය තියෙනවා, ආරක්ෂාව තියෙනවා. ඒ වගේම ඔබට පුළුවන් කතා කරලා විස්තර දැනගන්න. මගේ අතීතින් මෙච්චරයි, මේක අවුරුදු දෙකක් මෙහෙම තිබ්බොත් කොච්චර ගාණක් හම්බ වෙනවද, හදිසියක් කළොත් ඒකට ගන්න පුළුවන්, ඔය වගේ විස්තර ගොඩක් අපිට අහන්න තියෙනවනේ. ඉතින් අදම මතක තියාගන්න මේ නම්බරේ 13:19 කතා කරලා විස්තර දැනගෙන යන්න. ගිහිල්ලා ඔබේ ස්ථාවර තැන්පතුවත් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ පටන් ගන්න. දිනසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම හැමදාම සපයන්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
0: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982294 දැන්ම වට්ස්ඇප් කරන්න.
3: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්. Blanca Rating Agency BBB- Stable Outlook.

0: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සින්දුව. මීන කියන්නේ මාළු.
1: නුවන් කියන්නේ ඇස්.
0: ඇස් මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්. මාළු ඇස් කියලා කියන්නේ මේ
1: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
0: ඒ චීන ඇස්. ඒ මාළු ඇස් දෙකේ හේවණක් ගැදොර චීන නුවන් යුගෙන් බලන් චීනා.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: මාවද කියලා හැංගුණානේ.
6: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
4: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
7: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
4: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්.

0: Data Pocket Money.
1: අපේ පොඩ්ඩු හරි දක්ෂයි. එයාට ඕනම දෙයක් හරි පොඩි වෙලාවකින් අල්ලගන්න පුළුවන්. තාක්ෂණෙත් එක්ක අපේ පොඩ්ඩු හුඟක් වෙලාවට අපිට වඩා හොඳට මේ මෙවලම් පාවිච්චි කරන අපි දැකලා තියෙනවා. දක්ෂ පොඩ්ඩන්ට අවස්ථාවක් දෙන්න ඕන. ඉතින් එහෙම දෙන අවස්ථාවක් තමයි මේ පොකට් මනී සෙග්මන්ට් එකනේ.
2: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ප්‍රශ්න වලට උත්තර දෙනකොට සමහර විට වැරදෙන්න පුළුවන්, දන්නේ නැති දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව තමන්ගේ කරගන්න නම් අපිට මැසේජ් එකක් එවන්න 2714151 තමයි අපේ WhatsApp නම්බර් එක.
1: නෙවීන් ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින්.
1: ඉස්කෝලේ යන ගමන් තමයි නෙවීන්. බලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නේ.
2: ප්‍රශ්න හතරට උත්තර දෙමු නේද නෙවින්?
1: ඉස්කෝලේ 9 වසර ඉන්නේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නවා කිව්වේ නේද?
3: ඔව්.
1: රයිට්. එහෙනම් ලෑස්තිද පුතා?
2: එහෙනම් මම ඔයාලට ඉක්මනට මතක් කරන්නම් තරඟේ කොන්දේසි ටික. පළවෙනි ප්‍රශ්නට ඔයා හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් ඔයාට හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනී ගාන ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන පොකට් මනී ගාන 5 ගුණයක් කරගන්නත් පුළුවන්. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ විශේෂයෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. බුදුදහම වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ වැලිවිට සරණංකර හිමියන් විසින් සිදු කරපු ශාසනික සේවය විසාරයි. සරණංකර හිමි සරල අල්පේච්ඡ දිවියක් ගත කරන භික්ෂුන් වහන්සේ කෙනෙක්. අපි අහන්නේ වැලිවිට සරණංකර හිමියන්ගේ අනුශාසනා අරගෙන බුදුදහම දියුණු කරන්නට උත්සාහගත් රජතුමා 1. ශ්‍රී වික්‍රම රාජසිංහ, 2. කීර්ති ශ්‍රී රාජසිංහ.
2: රුපියල් 250ක් දිනා ගන්නා පොකට් මනී පළවෙනි ප්‍රශ්නෙට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විශේෂයෙන් තමයි නිවින් මේ ප්‍රශ්නය සැකසෙන්නේ. 3R ක්‍රමය පරිසරය සුරක්ෂිත කරන්න ලෝ පුරා භාවිතා කරන මූලධර්මයක්. මෙම ක්‍රමය ඉංග්‍රීසි වචන තුනකින් සමන්විත වෙනවා. අපි අහන්නේ 3R ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ 1. ඵලදායිතාවය වැඩි කරගන්න, 2. කසල කළමනාකරණයට.
2: ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා තියෙන්නේ. තව ප්‍රශ්න දෙකක් තියෙනවා නෙවින්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය ඔන්න සැකසෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධර්ම සාරති ගුණය විස්තර කරන ග්‍රන්ථය අමාවතුරයි. ගුරුළුගෝමි පඬිවරයා විසින් අමාවතුර රචනා කළා. අපි අහන්නේ අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ 1. කෝට්ටේ යුගයේ, 2. පොළොන්නරුව යුගයේ.
2: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන ප්‍රශ්න තුනටම ඔන්න දැන් හරි උත්තර තෝරලා රුපියල් 1000ක් නෙවින් අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන් නෙවින්. එහෙම වුණොත් ඔයාලට පුළුවන් අතේ තියෙන පොකට් මනී ගාන 5 ගුණයක් කරගෙන රුපියල් 5000ම දිනා ගන්න. අපි අමුද බෝනස් ප්‍රශ්නෙට.
1: අම්ල වැසි අනු සාමාන්‍ය වැසි ජලයට වඩා වැඩි ආම්ලිකතාවයකින් යුතුව පතිත වන වර්ෂාපතනයක් සෞරග්‍රහ මණ්ඩලයේත් අම්ල වැසි ඇති වෙනවා. අපි අහන්නේ මේ අතරින් සෞරග්‍රහ මණ්ඩලයේ අම්ල වැසි ඇතිවන ග්‍රහලෝකය වන්නේ 1. බ්‍රහස්පති, 2. සිකුරු.
3: බ්‍රහස්පති.
2: සෞරග්‍රහ මණ්ඩලයේ අම්ල වැසි ඇතිවන ග්‍රහලෝකයේ තමයි සිකුරු. සිකුරු ග්‍රහයාගේ තියෙන ඝන වලාකුළු ස්වලින් සැදිලා තියෙන සල්ෆියුරික් අම්ලය නිසා තමයි අම්ල වැසි ඇති වෙන්නේ. අතේ තිබ්බ රුපියල් 1000ක් පොකට් මනී බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා රුපියල් 500ක් වෙනකන් අඩු වුණා. හැබැයි හොඳ උත්සාහයක් අරගෙන තියෙනවා නේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
1: ඔව්. තාම දක්ෂ විදිහට ප්‍රශ්න තුනකට පුතා උත්තර දුන්නා. ඉතින් අපි ආයෙ දවසක උත්සාහ කළා කොහොමාරි පොකට් මනී දිනාගමු නේද?
4: දැනුමෙන් පොකට් මනි දිනාගන්න දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම වට්සප් කරන්න.
0: සියපා පොකට් මනි අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: මීගමුව බන්ධනාකාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්. බදු සතිය ඇරඹෙයි. ආගමන විගමන නියෝජ්‍ය පාලකට ඇප.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
4: 98.2 98.4

Good money. උදේ 6යි විනාඩි 8යි දැන් වෙලා ප්‍රමාශි. දෙයක් ඇති කරගන්න හරි අමාරුයි. හැබැයි දෙයක් ඇති වෙන්න යන්නේ බොහොම පොඩි වෙලාවක් විතරයි. අතේ රුපියල් 1000ක් තියෙනවා නම් ඔයාගේ ඒක හොයාගන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනේද? මේක වියදම් කරන්න නම් ඔයාට එක තප්පරයකුත් ඇති. ඒ දාඩිය මහන්සිය සල්ලි අපි හැමෝම හම්බ කරනවා. දන්නවා අපි පොඩ්ඩක් ඉස්කෝලේ යවන්න අම්මලා තාත්තලා කොච්චර මහන්සියක් වෙනවද කියන්නේ. දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා නම් ආර්ථිකේ බැලන්ස් කරගෙන ක්‍රියාවේ ඕනෑපෑකම් ඉටු කරගෙන සෑහෙන ලොකු ගේම් එකක් තමයි මේක. ඉතින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එතකොට ඔබේ සිහින නිවහන වෙනුවෙන් කවදා හරි දවසක කාටවත් බරක් වෙන්නේ නැතුව දරුවන්ගේ දේවල් වලට උදව් කරගෙන ඔබේ විශ්‍රාම ජීවිතය ගත කරන්න අවශ්‍ය කරන මූල්‍ය සහාය ලබා දෙන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්නවා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඔබට පුළුවන් අතේ තියෙන පුංචි මුදල අරන් ගිහිල්ලා ස්ථාවර තැන්පත්වක ආයෝජනය කරන්න. 13.99ට කතා කරන්න 10.5% වාර්ෂික සඵල පොලියක් ලැබෙනවා. අවුරුදු දෙකක් ඔන්න තැන්පත් කරලා තිබොත් FD එකේ සල්ලි 11.5% වාර්ෂික සඵල පොලියක් ලැබෙනවා. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් ඔන්න අචිල සියලටත් සෑහෙන ලොකු අවස්ථාවක් ලබා දීලා තිනවා. ඒ

0: කොල්ලි අනුපාත ලබා දීලා තියෙනවා කොහොමද දන්නවද ඒක පොඩ්ඩක් මතක් කරන්න බෑ නේද මොකද පොකට් මනි එකට අච්චිලා සියලත් කතා කරලා පොඩ්ඩක් අපිව සම්බන්ධ කරනවා නේද ගෙස්ට් පරවචනයට හම්බ වෙනවා 10.5% වාර්ෂික සපල් පොලිය ඒකට අවුරුදු දෙකක් කල් පිරෙනකොට 10.91% වාර්ෂික සපල පොලියක් ලැබෙනවා ඉතින් කතා කරන්න සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසරණාගතයකට ශක්තිමත් මුල්‍ය පදනම් සපයන 13.99 අදම කෝල් එකක් දීලා විස්තර අහලා බලන්න
1: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 දැන්ම වට්ස්ඇප් කරන්න
2: පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ගොවියෝ හිතන්න හොඳ නැහැ තනියම තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා දෙන පච
2: ගොවියන්ගේ අර ඇඳුමත් අන්දලා කොටුවේ උද්ඝෝෂණ කරේ කවුද?
3: විරුද්ධ පක්ෂයේ ගොවියන්ගේ ප්‍රශ්නයක් තමයි අපට පේරන විදියට.
4: ඊ කිලෝ එක ගන්නේ නැති අය.
5: රජයේ වී ගත්තට කොටන්න මොලක් නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: ප්‍රශ්න වලට පලා යන දරට පත් වෙලා. දැන් අද දෙයියන්ගේ හාල් කැහිච්ච කට්ටිය බවට පත් වෙලා තියෙන්නේ.
6: ටිකට් අංශක 100ට වතුර රත් වෙනකන් කකුලව දිය කෙලි ගහන.
7: අවම වශයෙන් රුපියල් 110කින් වා තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: Global University Partners 0.7 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1

0: తిలక వర్ధన టెక్స్టైల్స్ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රීලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: ස්වභාවයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
2: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
3: මම නම් හිතන්නේ නැහැ.
1: දකින හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
4: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
5: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
6: බලන් ඉන්න බලන් ඉන්න ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8යි 30ට සියත ටීවී තුලින්
1: 98.2 98.4

0: Singapura. Siapa Pocket Money?
1: Hai, binari dah hatai. Netola puta inwa me velave Pocket Money segment ekata sambandha wenna. Good morning Netola.
2: Good morning.
1: Netola kohida gewal?
2: Girinara.
1: Aha, eto disco le kohida yanne puta?
2: Hari,
1: දැන් ලෑස් වෙලා ඉන්නේ නේද? අද ප්‍රශ්න හතරටම උත්තර දීලා පොකට් මනි රුපියල් 5000 දිනා ගන්න.
3: එහෙම තරඟ කරොත් ඉතින් රුපියල් 5000ක් අපි ඔයාට දෙනවා. ප්‍රශ්න හතරක් ඔයාට තියෙනවා. පළවෙනි ප්‍රශ්න රුපියල් 250ක් අපි ඔයාට දෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාට පුළුවන් ඔයාගේ පොකට් මනි ගාන වැඩි කරගන්න. ඊට පස්සේ අපි බෝනස් ප්‍රශ්නයක් දෙනවා. බෝනස් ප්‍රශ්නේදී ඔයාට පුළුවන් පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 5000ක් වෙනකන් දිනා ගන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ විශේෂයෙන් තමයි පළවෙනි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ත්‍රිපිටකය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය සහ පැන වූ විනය ශික්ෂා පද ඇතුළත් මූලික ග්‍රන්ථයයි. මෙය කොටස් තුනයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454කට පසු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිද්ධ වුණා. අපි අහන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනු ලැබුවේ 1. මාතලේ අලු විහාරේ, 2. අභයගිරි විහාරේ.
3: පළවෙනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් කොන්න දිනා ගන්නවා නේතුල. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. තමා උපන් රටට ආදරය කරන්න. මෙයට ගැළපෙන තනි පදේ මොකක්ද? 1. ස්වදේශිකයා, 2. දේශප්‍රේමියා.
3: රුපියල් 500ක් මේ වෙනකොට පොකට් මනි අතේ තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: පුරවැසිය අධ්‍යාපනයේ විෂයෙන් තමයි මෙතුළු ඔන්න මේ ප්‍රශ්නේ සැකසෙන්නේ. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ළමුන් සඳහා අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. රජයේ පාසලක හෝ වෙනත් පිළිගත් ආයතනයකින් අධ්‍යාපනය ලබා දීම දෙමව්පියන්ගේ වගකීමක්. අපි අහන්නේ ළමුන් සඳහා අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබා දිය යුතු වයස වන්නේ 1. අවුරුදු 5 16 දක්වා, 2. අවුරුදු 6 සිට 18 දක්වා.
3: නෙතුල ප්‍රශ්න තුනකට උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙනකොට පොකට් මනි අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය 1000 ඔයාට පුළුවන් 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න. හැබැයි බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන භාගෙට භාගෙකින් අඩු වෙනවා. මේ තමයි අපි ඔයාට දෙන බෝනස් ප්‍රශ්නය.
1: සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8කින් සමන්විතයි. බුධ, සිකුරු, පෘථුවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් ග්‍රහයන් සෞරග්‍රහ මණ්ඩලයට අයත්. අපි අහන්නේ ග්‍රහලෝක අතරින් අඩුම මධ්‍ය උෂ්ණත්වයක් ඇති ග්‍රහලෝකය මොකක්ද? 1. යුරේනස්, 2. නෙප්චූන්.
3: ප්‍රශ්න 4යි, රුපියල් 5000යි. ප්‍රශ්න 4ටම හරි උත්තරේ තෝරලා ඔන්න නෙතුල රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
1: නියමයි නෙතුල. ඉතින් මොකද හිතෙන්නේ පුතාට මේ වෙලාවේ?
3: හරි, බොහොම ස්තුතියි නෙතුල අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
5: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: ලෝපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බන්ධනාගාර ගැටුම ගැන පරීක්ෂණය CCD සහ CID. රැඳවියන් 700ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරයි. ආගමන විගමන නියෝජ්‍ය පාලකට ඇප. මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය 7500කට නඩෝ. පෘතුගාලයේ ලෝක කුසලාන පාපන්දු සටනින් ඉවතට.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ටාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි. මේගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 700ක් පමණ ආරක්ෂාව සඳහා මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අභ්‍යන්තර විමර්ශනයක්ද ක්‍රියාත්මකයි. මේගමුව බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්වයෙන් මියගිය සංඛ්‍යාව 26ක්. ඒ අතරට බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ඇතුළත්. සෙසෝ 19 දෙනා බන්ධනාගාර රැඳවියන්. තුවාල ලබා මේගමුව රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව 100කට අධිකයි. ඉන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළා. තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි මීගමුව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය පස්වනිදා දහවල් කාලයේදී ගැටුමක් ඇති වුණා. ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් 39 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව ඒ අතරින් 2 දෙනෙකුද මිය ගියා. එම ගැටුම බෝරු මූනා නැමැති අපරාධ කලි සමාජිකයාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන සුරේෂ් නැමැතිකු විසින් මෙහෙයවා ඇති බව සඳහන්. මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු ලබා දුන් බව පැවසෙන සිද්ධියක් මීට මූලික වී තිබුණා. ඊයේ පෙරවරුවේ යළි ගැටුම්කාරී තත්වයක් ඇති වූයේ බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන්ට ආහාර ලබා දීමට ගිය අවස්ථාවේදී. එහිදී රැඳවියන් විසින් නිලධාරීන්ට අමානුෂිකවරින් පහර දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පොලිස් විශේෂකාරිය බලකාය හා පොලිස් නිලධාරීන් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා කැඳ වූ අතර ඔවුන් බන්ධනාගාරය තුළට ඇතුළු වුණේ දැඩි පරිශ්‍රමයකින් අනතුරුවයි. පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර තිබුණා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරද ඊයේ පසරුවේ මීගමුව බන්ධනාගාරය වෙත පැමිණියා. බන්ධනාගාරය සතු දේපළවලට දැඩි අලාභණි සිදුවෙති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
3: රණ්ඩු ඇති කරගෙන ඒක බේරන්න යනකොට අපේ බන්ධනාගාර නිලධාරීන් දෙන්නෙක්ට ඔවුන් වටකල්ල බරපතල අමානුෂික ලෙස පහර දීලා තියෙනවා. ඉන්පසු අපේ නිලධාරීන් ඔවුන් බේරගන්න තමයි එතනට ගියේ. ඔවුන් බේරගන්න එතනට යනකොට තමයි ඔවුන්ට මේ සීළු පහර දීම් වෙන්නේ. මේ වන විට බන්ධනාගාර නිලධාරීන් මම හිතන්නේ යම් වෙඩි තැබීමක් කළා තියෙනවා. මොකද ඒක බන්ධනාගාර නීතිය අනුව ආත්මාරක්ෂාවට එහෙමත් නැත්නම් තියෙන ප්‍රතිපාදන අනුව තත්ත්වය පාලනය කරන්න අවම බලය යෙදුවා. මිලියන ගණනක් වටින බොඩි ස්කෑන් එක සම්පූර්ණයෙන්ම කුඩු කරනවා. එතකොට ඒ කාර්යාලයේ තිබුණු CCTV කැමරා සියලුම පද්ධති විනාශ කරලා තිබෙනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේගොල්ලන්ට උවමනාව තියෙන්නේ මේ ප්‍රසන් එක දුවන එක අඩාල කරන අවුල් කරන. මොකද වෙන ආරවුලක් තියෙනවා නම් CCTV කැමරා කඩන්න ඕනේ නැහැ. යම් ගිනි අවි ප්‍රමාණයක් පත් වෙලා තියෙනවා මේගොල්ලන්ගේ අතට. තව මට එක සංඛ්‍යාවක් කියන්න බැයි විමර්ශනය තව කරන්න ඕනේ. ඒ වෙන් තමයි අපේ පුද්ගලන්ට වෙඩි තැබීම් සිද්ධ වෙන්නේ. ඒක කොහොමද වුනේ කියන කාරණාව තමයි අපිට පරීක්ෂණෙන් හොයාගන්න වෙන්නේ.
1: බන්ධනාගාර තුල සිරකරුවන් සහ සැකකරුවන් රඳවා තබන ආකාරයද ගැටුම් සඳහා හේතු වන බවයි ජනාධිපති නීතිඥ UR ද සිල්වා පැවසුවේ.
4: මීගම බන්ධනාගාරයේ තුල තිබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට පුද්ගලයන් රඳවා තබා ගැනීමයි. ඒකෙදි තව විශේෂ දෙයක් සිදු වෙනවා. මීගම බන්ධනාගාරයේ තුල අච්චු නැත්නම් දඬුවම් විඳින පුද්ගලයෝ සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සියලු දෙනා එකට තිබීමේ කත්වයක් ඒක. අනිත් බන්ධනාගාරවල තියෙනවා මේකෙදි ඒ ආකාරයට සිටීම තුල බන්ධනාගාරයේ දඬුවම් විඳින සිටන අය ක්‍රියා කරන ආකාරය ඔවුන්ට සමහර අයට ජීවිතාන්තය දක්වා සිට දඬුවම් වෙන්න පුළුවන්, අවුරුදු 20 දක්වා සිට දඬුවම් වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව සිට දඬුවම් වෙන්න පුළුවන්. ඒ අය මේ රැඳවියන් සමග සම්බන්ධතාවය පවත්වනවා, සහයෝගය අතර ගැටුම් ඇති වෙනවා.
1: මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්තුයි. විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් සෙසු සාමාජිකයන් වනවා. අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පොළුල් ලෙස විමර්ශනය කර තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 2020 වසරේ මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකින් මියගිය රැඳවියන් සංඛ්‍යාව 11ක්. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් රැඳවියන් 27 දෙනෙකුද මිය ගියා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දුරෙන් ඉල්ලාස්විය යුතු බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් පවසනවා. ඔහු මෙබ සඳහන් කළේ මාධ්‍යවේදී අදහස් දක්වමින්.
5: පෞගිය ආණ්ඩුව කාලේ මහර බන්ධනාගාරයේ මේ සිද්ධිය වගේ සිද්ධියක් ඇති වුණාම වර්තමාන ජනාධිපතිතුමා ඒ පවතින ආණ්ඩුවට තමයි චෝදනා කරේ ආණ්ඩුව බාරගත යුතුයි කියලා. මං හිතන්නේ අධිකරණ ඇමතිතුමා දැන් පැන්නේ ජනාධිපතිතුමාව බේරගන්නද කියන යම් කිසි ආකාරයේ ප්‍රශ්නයක් මතුවෙනවා. අධිකරණ ඇමතිවරයා කියනවා දැන් එයා බාර ගන්නවා කියලා. මොකද එයා බාර ගන්න යන්නේ? මේ දැන් ඇති වෙච්ච ජීවිතවල ඒ ජීවිත ලබා දෙන්න එතුමාට පුළුවන්ද? ඒඳ වගකීම බාර අරගෙන හරියන්නේ නැහැ. එතුමා හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ.
1: මේගමුව බන්ධනාගාරයේ සිද්ධිය කළමනාකරණයට රජයට නොහැකි වෙති බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ.
6: මේ එක පාට වෙච්ච සිද්ධියක් නෙමෙයි, මේක දින කීපයක් ඇතුළත උනේ. එතකොට මේ දින තුනක් ඇතුළත මේ අයට යම් සැලසුමක් සිදු කරලා මේ පාලනය කිරීම නොහැකි වීම මේ රජය මේ කළමනාකරණය කරන්න අනිත් හැමදේම වගේම නොහැකි වෙලා තියෙනවා.
1: බන්ධනාගාර තුල පවතින තදබදය මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුවක් බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පැවසුවේ.
7: මේක දැන් අපි දන්නවා බන්ධනාගාර ගත කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා 100-200 පිරිසක් දැන් මේ බන්ධනාගාර ගත කරලා තියෙනවා. මීගමුව බන්ධනාගාරය ගත්තත් මට දැනගන්න තියෙන හැටියට සාමාන්‍යයෙන් 1000ක් විතර තමයි රඳවන්න පුළුවන්. දැන් මේකේ 4000කට අධික සංඛ්‍යාව රඳවලා තියෙනවා. ඉතින් කොහොමද පාසුකම් සපයන්නේ? කොහොමද නිලධාරීන් වැඩ කටයුතු කරන්නේ? නිලධාරීන් කොහොමද ආරක්ෂාව සපයන්නේ? ඒ නිසා දැන් වෙලා තියෙන මොකද්ද? මේකේ තදබදය නිසාම ඇතිවෙච්ච පීඩණය නොසන්සුන්තාවේ නිසා තමයි මේ කැරැල්ල හටගෙන තියෙන්නේ.
1: වත්මන් ආණ්ඩුව යටතේ අනාගතය අවිනිශ්චිත වී ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පැවසුවේ.
7: ඉතින් අද රජයට දෙන්න උත්තරයක් නෑ මේ කිසිම කෙනෙකුට. ඉතින් හෙට දවසේ අපි දන්නේ මොකක් වෙයිද කියලා. හැමදාම මේ රජය විශේෂයෙන්ම අනුර කුමාර සානායක මහත්තයා ඇතුළු මේ ආණ්ඩුව මේ හැම දවස අපිට මාතෘකාවක් හදලා දෙනවා මොන හරි දෙයක් රටේ ජනතාවට කියන්න. හැබැයි මේ මාතෘකාවට ඒගොල්ලන්ට උත්තර නෑ. හෙට දවසේ ඇවිල්ලා මොකක් හරි මහා ජනතාවට හිතා ගන්න බැරි බොරුවක් තවත් කියාවි.
1: අත්අඩංගුවටගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක ඇප මත මුදා හැර තිබෙනවා. ඒ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබෙනවා. පැමිණිල්ල යළි හෙට කැඳවීමට නියමිතයි. ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගත්තා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විදෙස් ගමන් බලපත්‍රය සඳහා අයදුම් කිරීමේදී ඉන්දියාවේ චෙන්නයි සිට පිටුහල් කළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකුගේ ඡායාරූපයට වෙනත් අයෙකුගේ ජීවදත්ත තුලත් කර ඇති බවයි. එම අයදුම් පත්‍රය නිසි පරීක්ෂාවකින් තොරව බහරගෙන විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු මාතර පදිංචි 51 හැවිරිදියෙක්. බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මරදන මෙහෙයුම යටතේ 220 දෙනෙකුට එරෙහිව නීතිමය පියවරගෙන ඇති බව ජාතික ඩෙංගු මරදන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදුවන බවයි.
8: නදුරුවන් බෝවී හැකි ස්ථාන සහිත පරිශ්‍ර 1768ක්. එතන මේකෙන් 399ක සොයාගෙන තියෙනවා ඒ ඩෙංගු මදුර කීටයන්. පරීක්ෂා කරපු එකෙන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 4.91ක්. ඊළඟට රතු නිවේදන දීලා තියෙනවා පරිශ්‍ර 97කට. හා නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිනවා 220කට.
1: වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61000ක්ම වා තිබෙනවා. ජනවාරි පළමුවනිදා සිට පසුගිය පස්වෙනිදා දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61060ක්. ජූලි මාසයේ ගත වූ දින පහ තුළ පමණක් ඩෙංගු රෝගීන් 5673 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 32054ක්. නිල වශයෙන් තහවුරු කරන ඩෙංගු රෝගීන්ට සාපේක්ෂව ඩෙංගු ආසාදනය වන සංඛ්‍යාව ඉහළ අගයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් අර්බුදය උග්‍ර විය හැකි බවයි.
9: පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණයක් තමයි දැන් මේ 61,000ක් රට ඇතුළේ වාර්තා වෙනවා. දෛනිකව වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාව 1500ට ආසන්නෙමින් ඉන්නවා. හැබැයි සැබෑවටම වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා ඉහළයි. මොකද මේ තියෙන නිල වශයෙන් වාර්තා වෙන සංඛ්‍යාව, ඒ කියන්නේ රෝහල්ගත වෙන සහ නිල වශයෙන් වාර්තා වෙන සංඛ්‍යාව විතරයි මේ තියෙන්නේ. හැබැයි ඊට අමතරව නිවසේ රැඳෙන විවිධ ප්‍රතිකාර අරගෙන නිවසර තුළ රැඳිලා හොඳ වෙන මේ රෝගීන්ුත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒතොර සැබෑ චිත්‍රය මේ අර්බුදේ අපි තාම දැකලා නැහැ.
1: මේ අතර ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 7,500කට අධික පිරිසකට මේ වන විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා. ලබන මාසයේ වැසි තත්ත්වයේ සැලකිය යුතු පහත යාමක් අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමානගේ සඳහන් කළේ එල්නිනෝ තත්ත්වය ඊට හේතුව බවයි.
10: අපිට බලාපොරොත්තු වෙන්නේ ලබන මාසයේ වැස්ස ඉතාමත් අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි මේ ජූලි මාසෙත් අග කොටසේ අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන්. සැප්තැම්බර් මාසය ගත්තහම සැප්තැම්බර් මාසයේ මුල කොටසෙත් අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක. නමුත් පැසිෆික් මුහුදේ පිලිපීනයේ ඉන්දුනීෂියාව ආශ්‍රිතව කැළඹිලි ස්වභාවයන් සුලිකුණාටු ටයිෆූන් වගේ හැදුනොත් අපේ සැප්තැම්බර් මාසයේ අග කොටසේ අපි වැසි තරමක් දුරට බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට අපි හරහා නිද දිග මොසම පොඩ්ඩක් සක්‍රිය වෙන්න ඉඩකඩක් තියෙනවා. එල්නිනෝ පටන් ගත්තේ ජූනි මාසේ. එතකොට අපි මේක බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ කියන්නේ 2027 අප්‍රේල් දක්වාම තියේවි කියලා. චතම අවස්ථාවට එනවා කියලා පුරවකතනය කරන්නේ අපි නොවැම්බර් ඉඳලා ජනවාරි දක්වා අතර කාලේ අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයකට වර්ධනය වෙන්නේ.
1: මහකන්නේ වගා කටයුතු ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි වැලිටිපොලකීස් පැවසුවේ.
11: ජලාශවල සමස්ත ධාරිතාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් මේනකොට රැස් කරගෙන තියෙනවා. එතකොට අපි මේ තියෙන සමස්ත ධාරිතාවය අපි බලාපොරොත්තු වෙනවා 35%කට විතර වගේ අඩුවෙයි කියලා මුළු කාවම ගත්තහම ත්‍රිගෙන් දිස්ත්‍රික්කයට මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. විශේෂයෙන්ම බොහෝ වෙලාවට ඊළඟ මහකන්නේ අපි ඔක්තෝබර් මුල පටන් ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.
1: ගාසා තීරයේ සිය සිවිල් පාලන ආයතන විසිරවා හැරීමට හමාස් සංවිධානය තීරණය කර තිබෙනවා. එය අනුව ගාසා තීරයේ පාලනය නව ජාතික කමිටුවකට පැවරෙන බවයි හමාස් සංවිධානය සඳහන් කළේ. වසර 20කට ආසන්න කාලයක් ගාසා තීරය පාලනය කරනු ලැබුවේ හමාස් සංවිධානය විසින්. හමාස් සංවිධානය සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ගත වූ පැය කිහිපේ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තින වැසියන් 6 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි ගාසාහි සෞඛ්‍යංශ පැවසුවේ. මේ අතර ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමේනිගේ දේහය ශුද්ධ වූ කොම් නගරය වෙත රැගෙන වී තිබෙනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ කොම් නගරයේදී ඛමේනිට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බවයි. ඛමේනිගේ අවමංගල්‍ය වෙනුවෙන් පවත්වන දින 6ක නිල ශෝක උත්සවවල එක් අදිරක් ලෙස ඔහුගේ දේහය ඊයේ ටෙහෙරාන් වෙත රැගෙනු ලැබුවා. එම අවස්ථාව සඳහාද මිලියන 1ක පමණ ජනතාව එක්වූ බවයි ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ. දේහය අනිද්දා අයතුල්ලා අල් ඛමේනිගේ උපන්ගම වන මෂහද්හිදී බොහොමදානීය කිරීමට නියමිතයි. දෙදහස් 2026 පාපන්දු ලෝක කුසලන තරගාවලියේ පෘතුගාලිය සහ ස්පාඤ්ඤ අතර තරගයෙන් ස්පාඤ්ඤ ජය ලැබුවා. ඒ ගෝල 1-0 ලෙසයි. ඒ සමග ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායමට මෙවර ලෝක කුසලන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා. මෙවර ලෝක කුසලන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව ඔහු මීට පෙර නිවේදනය කළා. රොනාල්ඩෝ පෘතුගාලිය වෙනුවෙන් මෙතෙක් ක්‍රීඩා කර ඇති පාපන්දු තරඟ සංඛ්‍යාව 233ක්. එම තරඟ 233 තුළ ඔහු ගෝල 146ක් වාර්තා කර තිබෙනවා. යලි සිරස්තල බන්ධනාගාර ගැටුම ගැන පරීක්ෂණය CCD-යට සහ CID-යට. රැඳවියන් 700ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරයි. ආගමන විගමන නියෝජ්‍ය පාලක ටැප. මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය 7,500කට නඩෝ. පෘතුගාලිය ලෝක කුසලන පාපන්දු සටනින් ඉවතට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනින්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමග.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. Shalani Tharakage alutma movie eka thamai Premiere.
1: Hita vihisila alaketayam.
2: Movie eke kimada nuba nave kiyana song eka pahugiya da release una.
0: Sindhuwa kiyanne Mahesha ekka Baachi wedi visthara api yuwe Mahesha ge.
3: Attaroma meka film ekata karapu sindhuwak nevey. Mamai Baachi ayyai wenuwen hadapu sindhuwakut nevey. Film ekata meka Shalniyak ahala Shalniyak age palaweni cinema adhyakshanaya. Itin e wage wedakata sindhuwa denna labitch ekata saha Baachi ayya wage jeshtha kalakaruwek ekka sing karanna labitch ekata attara mata loku satuta. Film eke music direct karanne mage Malik Krishan Karunaratna. Me sindhuwe melody ekata wachanath eyage.
2: කොහොමද ෆිල්ම් එකකට සින්ක් කරන එක්ස්පීරියන්ස් එක?
3: ෆිල්ම් එකකට සින්ක් කරනවා කියන්නේ සාමාන්‍ය සින්දුවක් කියනවා වගේ නෙමෙයි. අපි මේක කීප වතාවක්ම වොයිස් කරා. මොකද අර ෆ්‍රේම්ස් වලට ඒ ෆීලිංග්ස් වලට ඉමෝෂන්ස් වලට ගැලපෙන විදිහට වොයිස් එක දෙන්න ඕන නිසා මම හිතනවා උපරිම සාධාරණයක් කරා කියලා.
4: නිහඬ වූ කල්පනා මතක හරනතුම් පිරි කතරේ මාතන්‍ය වුණා.
0: කියනවා සෝංග එකට බොලිවුඩ් ටච් එකක් තියෙනවා කියලා.
3: මම හිතන්නේ බොලිවුඩ් ටච් එක එන්නේ ෆිල්ම් එකේ විෂුවල් එකෙන්. හරිම ලස්සන ෆ්‍රේම්ස් ටිකක් තියෙනවා. ඉතින් ෆිල්ම් එක එළියට ආවහම සැකිට බලන්න පුළුවන්. මම හිතන්නේ හිට් එකක් වෙයි.
2: මහේෂා මොනවද ඉස්සරහට තියෙන අලුත් වැඩ?
3: අරුණ අයියා කරපු ෆිල්ම් එකක පිස්සු කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඒකේ රවීන් තරුකත් එකක් එන්න තියෙනවා. ඒකත් මියුසික් කරේ මගේ මල්ලි. රවීන් කරපු මෙලඩි එකකුත් මම වෙනම මගේ සින්දුවක් විදිහට අවුට් කරන්න බලාගෙන ඉනවා.

0: Town.
1: ඉන්දියාවේ බ්ලොක්බස්ට් එකක් වෙලා බොක්ස් ඔෆිස් රෙකෝඩ් කඩපු දුරන්දර මූවි එක තවත් මිෂන් එකකට ලෑස්ති.
2: එයාලා මේ පාර ටාගට් කරලා තියෙන්නේ ජපාන් වල ඔඩියන්ස් එක. මේ මාසේ 10 වෙනිදායි නත් දුරන්දර් ජපාන් වල තියටර්ස් වල රිලීස් කරන්න තමයි එයාලා ලෑස්ති වෙන්නේ.
1: ෆිල්ම් එකේ මේන් ඇක්ටර් රන්වීර් සිං ජපාන් ඔඩියන්ස් එකට කොනිචිවා කියලා එයාලගේ ලැන්ග්වේජ් එකෙන්ම මැසේජ් එකකුත් දීලා තිබ්බා.
2: මේ ෆිල්ම් එක ජපාන් වල සක්සස් වුණොත් දුරන්දර් ද රිවෙන්ජ් මූවි එකත් ඒත් එක්කම රිලීස් කරන්න තමයි ටීම් එක ප්ලෑන් කරලා තියෙන්නේ.
0: Talk of the Town.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
1: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
2: ෆිනිෂින්ග් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
3: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින්ග් වහලක් නම් කලරම් තමයි.
4: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සිංදුව? මීන කියන්නේ මාළු.
5: නුවන් කියන්නේ ඇස්.
4: ඇස් මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්න. මාළු ඇස් කියලා කියන්නේ මේ
5: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
4: ඒ චීන ඇස්. ඒ මාළු ඇස් දෙකේ හේවරක් ගැදරේ චීන නුවන් යුගෙන් බලන් චීනා.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
8: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
9: 98.2 98.4

0: pocket money.
1: ඔන්න මාෂි අද පොකට් මනි ප්‍රශ්නවලට උත්තර දීලා පොඩ්ඩ වැඩ පෙන්නලා ඉවරයි. දැන් අම්මලාගේ chance එක. අද මමිස් පොකට් මනි segment එකට තරඟ කරන්න සම්බන්ධ වෙන්නේ හොරණින් හර්ෂිනි. Good morning හර්ෂිනි.
2: Good morning.
3: හර්ෂිනි ඔන්න අපි ඔයාට ප්‍රශ්න හතරක් අරගෙන ආවා. ඔයා මේ ප්‍රශ්න හතරට හරියට උත්තර තේරුවොත් අපි දෙන ඔයාට රුපියල් 5000ක් පොකට් මනි. තරඟ කොන්දේසි ටිකක් මතක් කරන්න හර්ෂිනි. පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් ඔයාට හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ඔයාට පුළුවන් දෙගුණයක් කරගන්න. ඊට පස්සේ ඔයාට බෝනස් ප්‍රශ්න හම්බ වෙනවා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තේරුවොත් අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් කරගන්න ඔයාට පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: හර්ෂිනි, ගොඩක් අය චිකන් රසට හදන්න ගෙදරම ස්පයිසස් දාලා මික්ස් එකක් හදා ගන්නවා. ඔයත් එහෙම මස් කරි 3-5 එකක් හදාගෙනද තියෙන්නේ? එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර දීලා දිනන්න ඔයාටත් ලොකු chance එකක් තියෙනවා. අපි 3-5 හදාගන්න කුළුබඩු 5-15 අතර ප්‍රමාණයක් එකට එකතු කරනවා. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවෙන වේදනාවන් ඉදිමීම් පාලනය කරන්නත් 3-5 වලට පුළුවන්. අපි අහන්නේ මේ අතරින් 3-5 සඳහා යොදා නොගන්නේ 1 අබ, 2 වසාවාසි.
3: හර්ෂිනි, පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: හර්ෂණී, හුගාක් අය උදේට කිරිතේකක් බීලා තමයි වැඩ පටන් ගන්න. හර්ෂණී, කිරිතේ හදන්න පාවිච්චි කරන්නේ කිරිපිටිද එහෙම නැත්නම් එළකිරිද? කිරිපිටි නිෂ්පාදනය ආරම්භ වෙන්නේ 1832 ලංකාව වසරකට බිලියන 60කට වඩා කිරිපිටි ආනයනය කරනවා. අපි අහන්නේ කිරිපිටි වල වැඩිපුරම අඩංගු වෙන්නේ 1 ලැක්ටෝස්, 2 සුක්‍රෝස්.
2: 1 ලැක්ටෝස්.
3: හර්ෂිනි, දෙවනි ප්‍රශ්නටත් ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. ලැක්ටෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලට ශරීරය හා මොළේ ක්‍රියාකාරීත්වයට ශක්තිය සපයනවා. දැන් ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙනවා. අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
1: ලංකාතිලක විහාරය ගම්පොළ යුගයේ ඉදිවුණු පෞරාණික විහාරයක්. මේ නිර්මාණය කරන්නේ 4 වෙනි බුවනෙකබාහු රජතුමා. අපි අහන්නේ ලංකාතිලක විහාරය අයිති වෙන්නේ 1 මහනුවර දිස්ත්‍රික්කයට, 2 මාතලේ දිස්ත්‍රික්කයට?
2: ලංකාතිලක මහනුවර දිස්ත්‍රික්කය.
3: හර්ෂිනී, ඔයාගේ උත්තරේ හරි. ඔයාට බලන් දැන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්න. යමුද බෝනස් ප්‍රශ්නට?
2: යමු බෝනස් ප්‍රශ්නට. යමු.
1: හර්ෂණී, කුස්සියේ තියෙන කුළුබඩු වලින් මේ කුළුබඩු జాතිය නම් ටිකක් පාවිච්චි කරන්න ඕනේ පරිස්සමෙන්. 17 වෙනි සියවසේදී සාදික්කාවලට රන් හා සමාන වටිනාකමක් තිබුණා. සාදික්කාවල මිලිසිටිසීන් කියන රසායනික සංයෝගය තියෙනවා. අපි අහන්නේ සාදික්කා වැඩිපුර භාවිතයෙන් ඇතිවිය හැක්කේ 1 නිදිමත හෝ මත්ගතිය, 2 ශක්තිය වැඩිවීම.
2: ශක්තිය වැඩිවීම.
3: හර්ෂිනි, හරි උත්තරේ වෙන්න ඕනි නිදිමත සහ මත්ගතිය. අතේ තිබ රුපියල් 1000ක් පොකට් මනි බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා පොකට් මනි රුපියල් 500ක් වෙනකන් අඩු වුණා.
1: කමක් නැහැ හර්ෂිනි, අපි ආයෙම දවසක පොකට් මනි රුපියල් 5000ම දිනාගමු.
3: ජය වේවා හර්ෂිනි.
1: අපි මාෂි දන්න තැනකට ඩ්‍රයිව් කරත් Google Map එක යූස් කරනවා. ඉස්සරහා තියෙන ට්‍රැෆික් එක මොන හරි බාධාවක් තියෙනවද, කොච්චර වෙලාවක් යනවද අපේ මේ ගමන යන, ඔන්න ඔය වගේ ගොඩක් දේවල් Map එක යූස් කරන හින්දා අපිට බලා ගන්න පුළුවන්. ලයිෆ් එක කියන්නේ අන්න එහෙම ගමනක්. ඉස්සරහට වෙන්න තියෙන දේක් ගැන අපිට මොන හරි සයින් එකක් ගන්න පුළුවන් නම් දැම්ම ඉඳලා ඒකට ලෑස්ති වෙන්න පුළුවන්. දවසක දරුවෙක්ව පිටරටකට යවලා උගන්න ගන්න උමනා වුණොත් ඔබ ඒකට ලෑස්තිද? තව පොඩ්ඩක් ගෙදරට කෑල්ලක් එහෙම එකතු කරලා ගේ ලස්සන කරගන්න ලෑස්තිද? ඔක්කොම වැඩ ටික ඉවර කරලා දාලා ජීවිතේ කවදා හරි කාටවත් බරක් වෙන්නේ නැතුව පාඩුවේ ඔයාගේ පෙන්ෂන් ලයිෆ් එක ගත කරන්න පෙන්ෂන් ප්ලෑන් එකක් තියෙනවා. මේකක්වත් නැත්තම් දුක් වෙන්නවත් වද වෙන්නවත් එපා. අදම පටන් ගන්න FD එකකට පුංචි මුදලක් අයින් කරන්න. 13-19 කතා කරන්න. ඔබේ මුදල අවුරුදු 5කට පස්සේ කොච්චර ලොකු මුදලක් වෙනවද කියලා දැනගන්න පුළුවන්. එතකොට සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයින ෆයිනන්ස් ඔන්න 10.5 වාර්ෂික සපල පොලියක් දෙනවා. අවුරුදු දෙකක් කල් පිරෙනකොට 11.5 වාර්ෂික සපල පොලියක් දෙනවා. ඉතින් අදම කතා කරන්න 13.19.
3: අහගෙන ඉන්න ඔයත් ආසත් ඉන්න පොකට් මනි දිනා ගන්න. එහෙනම් ඉක්මනට අපිට මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට.
1: රටම දන්න රේඩියෝ ඩබලත් දැන් මගේ එනවා. එහෙනම් දිගටම 100 අහගෙන ඉන්න. හෙට උදේ 5 කාලට අපි ආයෙත් පොකට් මනි දිනමු. ගිහිල්ලා එන්න. මම නිශාල්.
3: මම ආශි.

0: අපේ රටේ එච්.අයි.වී. ආසාදිතයන් වැඩි වෙන්නේ ඇයි?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: පසුගිය දවසක සමාජ රෝග සම්බන්ධ අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරපු දෙයක් තමයි ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා කියන කාරණාව. විශේෂයෙන්ම නවයෝන් තරුණයන් අතර, ඒ කියන්නේ වයස අවුරුදු 14ත් 21ත් අතර වයස් කාණ්ඩයේ තමයි මේ විදිහට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ. මේ සඳහා ඔවුන් හේතු විදිහට සඳහන් කරන්නේ එච්.අයි.වී. ආසාදනය ගැනත්, ඒ වගේම එච්.අයි.වී. රෝගයෙන් බේරෙන ආකාරය ගැනත් ඔවුන් තුළ තියෙන අඩු දැනුවත්කම කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඔබගේ දරුවා මෙවැනි ආසාදනයකින් වළක්වා ගන්න ඔබ කළ යුතු කාරණා කීපයක් තියෙනවා. එයින් වැදගත්ම කාරණාව තමයි මෙවැනි සමාජ රෝග ගැන දැනුවත් භාවයක් ඔබගේ දරුවට ලබා දීම. ඒ සඳහා ඔබට ඔබගේ පවුලේ වෛද්‍යවරයා, ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව වැනි මේ ගැන දැනුවත් භාවයක් ඇති පුද්ගලයන්ව තෝරගන්න පුළුවන්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: දැන් පෑනේෂ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144667222 අමතන්න.
1: Platina 100 stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100 හැඩ වැඩ කාර්යා. David Pierce Motor Company Private Limited within.
2: Fry RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
2: Coco Fry සතුටු රසය ගෙනෙන කුණේ
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 01147388388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකා අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
6: අරිගියේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
9: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ
10: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
11: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය
12: David Pierce Motor Company Private Limited within
13: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
14: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-732-1000 NIB the City University the place to be
15: Aluminium, aluminium mane.
16: Mahatmaya, dansale fried rice venai. Hotel fried rice venai. Dekama fried rice unata, quality venas.
17: Hondama pramithiya sahathaka karana. ISO saha SLS sahathakalat Alumex. Aluminium ona taram. Alumex nam istaram.

0: and Finance Fit in Best Bike එකට Best Deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 011 7700.
1: Siri Board සමාජිකයන් සඳහා Cargill Sportsedi වෙතින් මෙගා වට්ටම්. Polo පිටිකල පොල්කිරි. ඉතිරි රුපියල් 250යි. වටවල තේ ඉතිරි රුපියල් 310යි. Magic Chocolate Ice Cream. ඉතිරි රුපියල් 240යි. Panda Baby රත්මල් සබන් 5 පැක් එක. ඉතිරි රුපියල් 200යි. Cargill Sportsedi.
2: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. අදිසියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක. Light, water, phone. විලට සහනය මෙන්න.
3: CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න. ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7378 388. CDB රන්නය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.

0: Dito ka sa Bisipa Masri SLIC Life GV Direction Oppo Himian Time Runa. Tevent bonus prati labi agaya. Rupiah kuti 1000 harase hata ikmavai. Sri Lanka Insurance Life. Biyakumen mavakumen.
1: Kaduvela nagare meda new bypass road deke edivana tallest and safest apartment experience eka. OZ. Nivas ekaka 351 ak. Sri Lankave vishalatama rooftop garden eka saha lifestyle facilities rasak samaga 2 and 3 bedroom apartment ekak million 35 sita ihalata. Pahasu gewime krama රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
3: Stylish penumai mileage ekai dekama ekama ride eken electronic fuel injection taakshane samagin platina 100 hada weda karya david pierce motor company private limited within
4: onama deyak podda wedi unath prashnayak
5: den balanda batu muttu wala gana poddak wedi
4: kala kindala mage banath poddak wedi cholesterol poddak wedi ne
6: etanni poddak wegeth wedi
7: ganna license ekak
8: den harini amaru
5: ලයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
5: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
4: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
4: 13.19 කෝල් එකක් ගන්නකෝ.
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
10: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම්කේ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.
1: Hi, good morning. ඔ මගේ වොයිස් එකත් වෙනස්සලා ඔක්කොම හදා තනියම කරගන්න එපයිනේ. තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ, තනිවයි ෂෝ එක කරන්නේ. අරවින්දට ඉතාමත් අසාධ්‍ය තත්ත්වයකින්. ඇත්තට හරි අමාරුයි මේ කැස්ස වුණා. ඉතින් මම කොහොමරි පොඩ්ඩක් හරි මගේ ප්‍රතිශක්තිය බලාගෙන යනකොට හොඳයි. අයියෝ අරවින්ද අයියෝ, ඔයා ලෙඩක්නේ. ඇත්තට යාට වුණ හැදිලා හරි අමාරුයි. ඇරික්මෙන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. මේ දවසල තියෙන මේ කැස්ස වුණ ඊයේ කතාවමයි මට කියන්න තියෙන්නේ. හදාගන්න එපා, පුදුම අමාරුවක් තියෙන්නේ. විශේෂයෙන්ම මේ අනවුන්ස් කරන කට්ටිය, කට පාවිච්චි කරලා වැඩ කරන කට්ටිය නම් අදා ගන්න බා උගුර රිදෙනවා හරි අමාරුයි, රයිට්? ඉතින් අද කවද? අද ජූලි 7යි. මේ කොච්චර හිනා වුණත් මේ ඊයේ පෙරේදා සිද්ධීන් දෙක ගැන කතා නොකර බෑ. මීගමු බන්ධනාගාරයේ ඇති වුණු ඒ කලහකාරී සිද්ධිය ගැන. දැන් මේ වෙනකොට 26 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිනවා. බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් ඇතුළුව සෙසු 19 දෙනෙක් ඒගොල්ලෝ බන්ධනාගාර රැඳවියන්. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමුණත් මේ අපි සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවානේ බන්ධනාගාර වල ගහලා තියෙනවා, ඉස්සරහා ගහලා තියෙනවා සිරකරුවෝද මිනිස්සුයෝ කියලානේ. මට හිතෙන්නේ මේක ලොකුවට සිරකරුවන්ට පේන පැත්තෙත් ලියලා තියන්න ඕනි කියලා. සිරකරුවෝද මිනිස්සුයෝද කියලා. මොකද මිනිස්සුයෝ විදිහට හැසිරෙන්න ඒගොල්ලෝ දැනගන්න ඕනි. ප්‍රශ්නය මොකක් වුණත් මේ විදිහට ඒවා විසඳ ගන්න උත්සාහ කරනවා නම් ඒක හරියන දෙයක් නෙමෙයි නේද? ඉතින් කොච්චර බලන්න මට වැඩි දුකක් තියෙන්නේ මේ නිලධාරීන් 7 දෙනෙකුත් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙක්, ඔක්කොම 26 දෙනෙක්. ඉතින් රටේ ඒ වගේ දේවල් නොවිය යුතු දේවල්. ඉතින් එහෙම අපි කිව්වට මේක වෙන්න හොඳ නෑ මෙහෙමයි කියලා. ඉතින් ඒක හැමෝම තේරුම් ගන්න ඕනේ නේද? හරි, කොහමරේ ඒ තත්ත්වය එහෙමයි. මට පහුගිය දවස්වල ලස්සන ආටිකල් එකක් හම්බුණා. ලස්සන කතාවක් මේක ඇත්තටම. මේ AI අපි කොච්චර ආසාවෙන් පාවිච්චි කරන AI ChatGPT නිසා කෙනෙක්ගේ මුළු ජීවිතේම ඒ කියන්නේ මූණ දීපු ලොකුම ප්‍රශ්නෙට මූණ දුන්නා කියලා කිව්වොත් ඒක විශ්වාස කරන්න තමයි. මොකද අපි උදව් ගන්නනේ ChatGPT පාවිච්චි කරන්නේ. අරක මොකද්ද, මේක මොකද්ද, මේ මැසේජ් එක ඉංග්‍රීසි වලින් ටයිප් කරලා දෙන්න, මේ රිසර්ච් එක කරලා දෙන්න, අපිට මේක කරලා දෙන්න, මේ එක්සෑම් එකට මේක ඕනි, අනේ අපිට මේකට හදලා දෙන්න, ඇසයින්මන්ට් එකක් හදලා දෙන්න. අපි ඕවනේ නේ ChatGPT පාවිච්චි කරලා කරන්න. හැබැයි කෙනෙක්ගේ මුළු ජීවිතේම අමාරුවේ වැටලා තියෙනවා ChatGPT නිසා. මේක වාර්තා වෙන්නේ මේ පහුගිය මැයි මාසේ. ටිකක් පරණ කතාවක්. හැබැයි මේක අද කියන්න ඕනි කියලා මම හිතුවා. ඔගොල්ලෝ දන්නවද දන්නේ නැහැ, ජපානයේ ඉන්නවා හොඳ බේස්බෝල් ප්ලේයර් කෙනෙක්. එයාගේ නම තමයි ෂින්නෝසුකේ අබේ. එයා හොඳ බේස්බෝල් ක්‍රීඩකයෙක් සහ එයා මොකක් හරි ස්පෝර්ට් ක්ලබ් එකක එයා කළමනාකරු විදිහටත් වැඩ කරනවා. සොමියුරි, අම්මෝ ඒව හරි අමාරුයි, සොමියුරි එහෙම ස්පෝර්ට්ස් ක්ලබ් එකක් තියෙනවා. ඒක එයා කළමනාකරු විදිහටත් එයා වැඩ කරලා තියෙනවා. ඉතින් එයාගේ මේ ගෙදර හරි පුංචි පවුලක් දුවලා දෙන්න එක්කින්නේ. ඉතින් දවසක් මේ ළමයි දෙන්න පොඩි රණ්ඩුවක්, හරිද, සාමාන්‍ය ගෙවල් වල වෙන සිද්ධියක්. ඉතින් එක දුවක් අවුරුදු 18ක්, එයා තමයි ලොකු දුව. අනිත් දුවත් එක්ක ඔන්න ඉතින් ෆයිට් එක. තාත්ත කෙනෙක් විදිහට මෙයා කොච්චර හොඳ බේස්බෝල් ප්ලේයර් කෙනෙක් වුණත්, ලෝකෙම දන්න සුපිරි තරුවක් වුණත්, තාත්ත කෙනෙක් විදිහට එයාගේ ඒ වෙලාවේ ඇක්ෂන් එකක් තියෙනවනි දෙන්න වලියක් යනකොට. අපේ ගෙවල් වල තාත්තල කොහොමද? ඇදලා ගත්තා. ඒ අපේ ගෙවල් වලනේ. හැබැයි දැන් මෙහෙදි මේ අබේ කරලා තියෙන වැඩේ තමයි මේ රණ්ඩුව යනකොට අවුරුදු 18 දුවත් ඉතින් පැටලි යනවා අර පොඩි එක්කෙනත් එක්ක. ඉතින් අර අවුරුදු 18 දුවගේ ඇඳුමෙන් අල්ලලා මෙහෙම ඇදලා අරගෙන තියෙනවා තාත්තා මේ රණ්ඩු වෙන්න එපා කියලා. හැබැයි කිසිසේත් මේක පහර දීමක් නෙමෙයි, මෙහෙම ඇදලා අරගෙන තමයි තියෙන්නේ. හැබැයි මේ තාත්තගේ ක්‍රියාකාරීකම ක්‍රියාත්මක වීමත් එක්ක දුවට පොඩ්ඩක් කේන් තියෙනවා, දුවට නිකන් පොඩ්ඩක් කලකිරෙනවා වගේ ගතියක් දැනෙනවා. සාමාන්‍යයෙන් අපිට දරුවෙක් විදිහට ඒ වගේ වෙලාවක අපි කරන්නේ කවුරු හරි යාළුවෙකුට කතා කරනවා, නැත්නම් අම්මට කියනවා, නැත්නම් වෙන ඥාති කෙනෙකුට කියනවා බලන්න මට මෙහෙම වුණා කියලා, නැත්නම් තනියෙන් අඬනවා, හයියෙන් දොර වහනවා, කාමරේ දඩෝ අංගාලා කන්නේ නැතු ඉන්නවා. ඕනි අපි සාමාන්‍යයෙන් කරන්නේ. හැබැයි ඉතින් මේ ජෙනරේෂන් එකේ ළමයි ටිකක් වෙනස්. මේ ළමයා කරපු වැඩේ තමයි හැමදේම අහන්නේ ChatGPT ගෙන්. මෙයා ගිහිල්ලා ChatGPT ගෙන් ඇහුවා මෙහෙම, මට තාත්තා මේ රණ්ඩුවක් වෙලාවේ සැර කරා, මං දැන් මොකද කරන්න ඕනි කියලා. AI එකෙන් ඇහුවම AI කියන්නේ කෘතිම බුද්ධිය, එයාට හැඟීම් නෑ, එයාට පවුලක් පිළිබඳ ඒ අදහස තේරෙන්නේ නෑ. එයා ක්‍රියාත්මක වෙන්නේ දත්ත සහ නීති වලට අනුකූලව. ChatGPT ගෙන් එයාට ලැබුණු උත්තරේ තමයි වහාම ළමා ආරක්ෂක මධ්‍යස්ථානයකට කතා කරන්න කියන එක. ඊට පස්සේ මේ දරුවත් ඉතින් එච්චර දුර හිතුවේ නෑ, ටග්ගල කෝල් එකක් දුන්නා. ඊට පස්සේ ඒ ළමා ආරක්ෂක මධ්‍යස්ථානයෙන් ටග්ගල ක්‍රියාත්මක වෙලා පොලිසියට දැනුම් දීලා පොලිසියයි ඒ අංශයේ කිහිප දෙනෙකුයි කෙලින්ම ආවා ෂින් නෝසුකේ අබේගේ ගෙදරට. ඇවිල්ලා එයාව වහාම අත්අඩංගුවට ගත්තා. මේ ලෝකයක් දන්න සුපිරි ජපන් බේස්බෝල් ප්ලේයර් රයිට්. ඒක අදාළුනේ නෑ, දරුවෙකුට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒක ක්‍රියාත්මක වෙලා ඒ කට්ටිය පොලිසිය ඒකට ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ මෙයාව අරගෙන ගියා පොලිසියට, අරගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය පරීක්ෂණ කටයුතු කළා. ඊට පස්සේ මුළු ජපානය පුරාම, ඒ වගේම ලෝකෙ පුරාම මේ කතාව පැතිරුණා. ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියා. මෙහෙම තමන්ගේ දුවට මෙහෙම නිකන් පහර දීමක් කරලා තියෙනවා තාත්තා, එහෙම කියලා තමයි කතාව යන්නේ. එහෙමනි, අපි කොච්චර සාමාන්‍ය වුණත් කතාව පැතිරෙන්නේ එහෙම නෙමෙයිනේ නේ. දැන් අරවින්දට පොඩ්ඩක් උන කැස්සේ උනාට කතාව යන්නේ කොහමද? මෝ අරවින්දට මෙන්න මෙහෙම වෙලා. ඒ වගේ මේ කතාවත් ඉතින් හරි සැරට පැතිරිලා ගියා. ඊට පස්සේ අන්තිමට මේ දුවටත් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා එයාට කියන්න වුණා, මගේ තාත්තා එහෙම නෑ, මට පහර දුන්නේ නෑ, මට තාත්තා මෙහෙම ඇදලා ගත්තා, මම AI පාවිච්චි කළා, මෙහෙම ChatGPT ගෙන් ඇහුවා, මෙයා තමයි කිව්වේ මෙහෙම ළමා ආරක්ෂක මේකට කියන්න කියලා. මම මේ වෙලාවේ හරි නොසන්සුන් මානසික මට්ටමක හිටියේ, ඉතින් මට කරන්න දෙයක් තිබ්බේ නෑ, මම මෙහෙම කිව්වා කියලා. එහෙම ඔක්කොම ඉස්සරහට ඇවිල්ලා දුවත් සමාව අරගෙන තාත්තත් සමාව අරගෙන මේ වෙච්ච දේ නිවැරදි කරන්න දුව සෑහෙන උත්සාහ කළා තියෙනවා. කොහොම හරි වැඩේ මෙහෙමයි, නිවැරදි කරන කතාව හරි චූටි කෑල්ලක් නෙනේ, ප්‍රශ්නේ ලොකුවට පේනවා. නිවැරදි කරන කෑල්ල හරි චූටියට පේනවා. ඉතින් ඒ නිසා අර වෙච්ච කැලල ඉතින් තාම යාගෙන් මැකිලා ගිහිලා නෑ ෂින් නෝසුකේ අබේගෙන්. ඉතින් ඒ වගේ දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. ChatGPT AI කියලා කියන්නේ ඇත්තටම හරිම යූස්ෆුල්, අපි හරි ආසාවෙන් පාවිච්චි කරන දේවල්. හැබැයි ඒගොල්ලෝ මිනිස්සු නෙවෙයි, ඒගොල්ලෝ කෘතිම බුද්ධි. ඒගොල්ලන්ට බෑ අපේ හැඟීම් තේරුම් ගන්නනේ, අපේ දුක තේරුම් ගන්න ඒගොල්ලන්ට බෑ. ඉතින් ඒ නිසා ළමයි වුණත් ඔය වගේ ChatGPT AI පාවිච්චි කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි. දෙමව්පියොත් පොඩ්ඩක් පස්සෙන් ඉඳගෙන ඒගොල්ලන්ට උදව් කරන්න. කොහමද අපේ අම්මලා ගහපු විදියට ChatGPT ගෙන් ඇහුවනම් හම්බෝ, ලේසි වෙන්නේ නෑනේ. මෙහෙමයි ඉතින් තාක්ෂණේ නැත් වෙලා ජීවත් වෙන්න බෑ, තාක්ෂණෙත් එක්ක තමයි ජීවත් වෙන්න ඕනි. හැබැයි එක යූස් කරන විදිය එක හරි වැදගත්. හරියට සල්ලි වගේ, සල්ලි ඕනි, හැබැයි සල්ලි පාවිච්චි කරන විදිය අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. හොඳ දෙයට පාවිච්චි කරොත් හොඳයි. 7:33 ගුඩ් මෝර්නින්.

වුණාලු තමන්ගේ පුංචි පුතා ලොකු වෙලා කවුරු වෙයිද කියලා පොඩි කාලෙදිම නිරීක්ෂණය කරලා බලන්න. හරිද? තාත්ත කරපු වැඩේ සාලේ තිබ්බලු මේ මේසේ උඩ සල්ලි මිටියක්, පිස්තෝලයක්, විස්කි බෝතලයක්, ආගමික පොතක් තියලා දැන් තාතයි අම්මයි බලාගෙන ඉන්නවලු. දැන් හිතන්නකො පොඩි එක්කෙනා ඇවිල්ලා සල්ලි මිටිය ගත්තා. එතකොට තාත්තා අම්මට කියනවා දැන් පුතා ඇවිල්ලා සල්ලි මිටිය ගත්තොත් එයි අනිවාර්යෙන් පුතා මම වගේ බිස්නස් කාරෙක් තමයි වෙන්නේ, රයිට්? හැබැයි පුතා පිස්තෝලේ ගත්තොත් පුතා පාතාලෙට යනවා, පාතාල සමාජිකෙක් වෙනවා. විස්කි බෝතලේ ගත්තොත් පුතා තනිකරම බේබද්දෙක් වෙනවා. ආගමික පොත ගත්තොත් පුතා කියන්නේ ධාර්මිකව ජීවිතය අරගෙන යනවා. හරි වයිෆ්, අපි බලාගෙනමු කියලා දැන් ඔන්න බලාගෙන ඉන්නවනේ පුතා. හරිද? ඇවිල්ලා පොඩි එක සල්ලි මිටිය ගත්තලු, සාක්කුවේ දාගත්තලු, විස්කි බෝතලේ ගත්තලු, ගුඩු ගුඩු ගුඩු ගුඩු ගුඩු ගුඩු පොඩ්ඩක් මේව කරාලු, පිස්තෝලේ ගත්තලු, ඉනේ ගහ ගත්තලු, ආගමික පොත ගත්තලු, මෙහෙම තුරුල් කරගත්තලු. අම්ම ඇහුවා, ඒ මොකද මේ දැන් කවුරු වෙයිද? කතා දෙකක් නැහැ, ඒ පුතා අනිවාර්යෙන් දේශපාලඥයෙක් වෙනවා. ඈ ඒ පුතා ඉතින් දේශපාලඥයෙක් වුණාලු, රට කොහෙද කියලා අහන්න එපා. රයිට්, අපි උදේම කතා කරානේ මේ chat GPT AI මේ ටූල්ස් මේවා අපි පාවිච්චි කරන්න ඕනේ ලයිෆ් එකේ. මොකද අපි පාවිච්චි කරේ නැහැ කියලා අනිත් මිනිස්සු පාවිච්චි නොකරේ ඉන්නේ නැහනේ. එතකොට අපි ෆේල්, අපි පිටිපස්සට යනවා නේ. ඉතින් ඒ නිසා මේ දේවල් පාවිච්චි කරන්න ඕනි. මේ ලෝකේ මේ ඩේටා වලට තියෙන මාර තැනක්නේ නේ. ඉතින් ඒ කියන්නේ දැන් සාමාන්‍ය ජීවිතය ගත්තොත් මිනිස්සෙක් මැරුණා කියලා කිව්වොත් එයා ඇත්තටම මැරුණම තමයි මිනිස්සයා නැත්තේ. හැබැයි ඩිජිටල් ලෝකේ ඩේටා නැහැ කියලා කියන්නේ මේ මිනිස්සයා නිකන් මැරුණා හා සමානයි. මොකද ඒ තරම් ඩිජිටල් ලෝකෙදි ඩේටා කියන්නේ අවශ්‍යම ඩේටා නැහැ. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? ඩේටා තමයි හැමදේම. හරි. ඉතින් ඔයගොල්ලෝ හච් 15 පැකේජ් එක දාගත්තා නම් මං කියන්නේ ඩේටා වලට ලොකු ගාණක් වියදම් කරන්න දෙයක් නැහැ. රුපියල් 1199 කට ඔයගලන්ට ඕන කරන හැම දෙයක්ම කරගන්න පුළුවන්. අපි බලමු මොනවාද තියෙන ඇප්ස් ටික කියලා. ඇප්ස් 15ක් හම්බ වෙනවා. මේ ඇප්ස් වල ඔයගල AI යූස් කරන කෙනෙක් නම් chat GPT, Gemini තියෙනවා. ඊට පස්සේ X, LinkedIn තියෙනවා. chat නෝනි කරන WhatsApp, Viber, Imo, Telegram, Messenger, Discord. ඊට පස්සේ social life එකට TikTok, Snapchat, YouTube, Instagram, Facebook. ඉතින් මේ apps 15 මට කියන්නක තව මොනවද ඕනි කියලා. තව තියෙනවා ඉතින් ඔය Google Maps තියෙනවා අරවා මේ. ඉතින් ඒවා පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා අපිට. ඒ බව දන්නවා හච්. ඒ නිසාම තමයි අමතරව තවත් 35GB දුන්නේ. ඉතින් මේක පිස්සු හැදෙන පැකේජ් එකක්, ඩෙෆිනිට්ලි කාටවත් හිතා ගන්නත් බෑ. සාමාන්‍යයෙන් අර මාකට් එකට මේ වගේ පැකේජ් එකක් ආවම අනිත් කට්ටිය කරන්නේ ඒගොල්ලෝත් එක කොපි කරලා ඒ වගේ පැකේජ් එකක් හඳුන්වලා දෙන එකනේ. හැබැයි මේ වැඩේ කවුරුත් කරන්නේ නැහැ. මොකද ඇප්ස් 15කට මෙච්චර unlimited data දීලා රුපියල් 1199කට මේ වැඩේ කරන්න කාටවත් බෑ. කරන්න පුළුවන් හච් වලට විතරයි. ඒක නිතාමත් හච් 15 ඒ පැකේජ් එක විතරයිනේ. නැත්නම් එහෙම නිකන් එන්න පුළුවන්නේ අර මොනවාද පෝක් සමග රොටි වගේ හැමතැනම තියෙන්න පුළුවන් මේ වගේ පැකේජස්. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න අමාරුයි. හැබැයි හච් ඒක කළා, රයිට්? ඉතින් රුපියල් 1199 එකට ඕගලන්ගේ ඩේටා ප්‍රශ්නේ විසඳ ගන්න හච් උදව් කරලා තියෙනවා. හච් 15 පැකේජ් එක දාගන්න නියෝජිතෙක් හම්බුනා නම් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් වුණත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔබ පාවිච්චි කරන නම්බ එක වෙනස් කරන්න කැමති නැත්නම් මේක ඩේටා පැකේජ් එකක්නේ. නම්බ එකට බලපෑමක් නැහැ. ඔබට තියෙන ඩේටා පැකේජ් එක දාගන්න එක. හරිද? රයිට්. ඊළඟට මතක් කරන්න ඕනි ඇලුමෙක්ස් ගැන. ඇලුමිනියම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇලුමිනියම්. දැන් අපි ඇලුමෙක්ස් එක ගත්තොත් අපේ රටේ තමයි ඇලුමෙක්ස් තියෙන්නේ නේද? අපේ රටේ තියෙන ලොකු ව්‍යාපාරයක්. හැබැයි ඒගොල්ලන්ගේ අමුද්‍රව්‍ය ඇලුමිනියම් ලංකාවේ ඇතුලේ නැහැනේ. ඒගොල්ලෝ කරන්නේ මැද පෙරදිගින් ඇලුමිනියම් ගේන, හොඳම ඇලුමිනියම් එක ගේනවා. ගෙනල්ලා ඊට පස්සේ අලුත් අලුත් දේවල් එකතු කරලා මේක ඒ කියන්නේ දැන් හිතන්නකො නිකම්ම ඇලුමිනියම් කඳන් නැතුව මේක හදනවා. ලස්සන්ට දොරවල් හදනවා, ජනෙල් හදනවා, බිල්ඩින් සිස්ටම්ස් හදනවා. එහෙම හදලා මේක එකතු කළ අගයක් එක්ක, ඇලුමිනියම් නිකම්ම නිකන් නෙමෙයි එකතු කළ අගයක් එක්ක තමයි ඒගොල්ලෝ පිටරට යවන්නේ. රටවල් 17කට යවනවා අපේ රටේ ඇලුමෙක්ස් එක. හරිද? ඉතින් විදේශ විනිමය ලංකාවට කියන්නේ සල්ලි හම්බ වෙනවා, ඩොලර්ස් හම්බ වෙනවා. ඊට පස්සේ අපේ රටෙත් විශේෂයෙන්ම පාරිභෝගිකයට හොඳම ප්‍රොඩක්ට් එකක් දෙන හැමදාම ඇලුමෙක්ස් ට්‍රයි කරනවා. ඒ ට්‍රයි එක හරි ඒක ජයග්‍රහණය කළා තියෙන ඉතින් ඒ නිසා තමයි අපිත් බය නැතුව කියන්නේ ඇලුමිනියම් සම්බන්ධයෙන් ඔබට වැඩක් කරන්න තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් ඇලුමෙක්ස් එකට යන්න. මොකද ක්වොලිටි ඇලුමිනියම් තියෙන තැන. දැන් හිතන්නක ඔබ බාල ඇලුමිනියම් එකක් දාලා වැඩක් කළා කියලා ඔබට නිතර නිතර අලුත් වැඩියා කිරීම කරන්න වෙනවා. මොකද ප්‍රශ්නනේ
කොලිටි නෑනේ. කොලිටි නැතුනම හැමදාම ප්‍රශ්න. අලුත් වැඩියා කිරීම කරන්න වෙනවා, ඊට පස්සේ දුර්වර්ණ වෙනවා කියලා ඔබ දන්නවද? සාමාන්‍යයෙන් ඇලුමිනියම් පවුඩර් කෝටින් කරනවා, ඇනොඩයිසින් කරනවා, මේවයි වලින් තමයි ලස්සන ලස්සන පාට ගන්න. ඇලුමෙක්ස් එක මේක ලස්සනට කරනවා, සහ ඒගොල්ලන්ගේ පවුඩර් කෝටින් එකට සහ ඇනොඩයිසින් වලට ඒගොල්ලෝ කාලයක් දෙනවා. ඒ කලර් එක තියෙනවා කියන එක කාලයක් සහතික කරලා දෙනවා. හැබැයි ඔබ බාල ඇලුමිනියම් එකක් පාවිච්චි කරනවා නම් මේක නිතර දුර්වර්ණ වෙනවා. ඉතින් ඊට පස්සේ දැන් සුදු පාට ගන්නෙ ටික දවසක් යනකොට කහ පාට වෙලා මගේ දත් වගේ. අයියා. ඉතින් ඒක තව ප්‍රශ්නයක්. ඊට පස්සේ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ බාල ඇලුමිනියම් දාලා දොරක් ජනේලයක් හැදුවොත්, අර ස්ලයිඩින් ඩෝස් වගේව දැම්මොත් ඒව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති වැඩක් නැහැ නිතින්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න වලට මූණ දෙන්නේ නැතුව හොඳම ප්‍රොඩක්ට් එක මාකට් එකේ තියෙනවා, ඒ තමයි ඇලුමෙක්ස්. ඇලුමෙක්ස් ගන්න. 7:42 දැන් වෙලාව.

0: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 අමතන්න.
3: පුංචි කාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචි කාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර නිවස.
4: ඇලුමිනියම්නේ
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
8: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
9: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලිය. අමතන්න 011155411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
10: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 22 123 123.
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.
12: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 011 22 200.
13: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
14: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
15: සෑමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
16: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
17: SLT Mobitel Pure TV නිල විකාශක.

තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. 98.1 98.4

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
5: Hi Hasa, good morning.
6: Good morning ආශ්චර්ය. අදත් පත්‍රවල විස්තර ටික අරගෙන ආවා. ගොඩක් ප්‍රවෘත්ති නෑ. අදත් එක ප්‍රධාන පුවතක් වටේ තමයි අද දවසෙත් ඔක්කොම පත්‍රවල පුවත් වාර්තා වෙලා තියෙන්නේ. ඒකට යන්න කලින් අපි බලමු අදත් අපිත් එක්ක ඉන්නවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙන්වා බෙදා හරින බයික් X55 SUV එක. මේ වෙනකොටත් බයික් X55 1500ක් විතර විකුණ ලෙවරයි පාරේ. ඔගොල්ලෝ නිකන් පාර්ට බැලලා වටපිට බැලුවොත් එහෙම මේ වාහනේ දැන් නිතර දකින්න තියෙන වාහනයක්. විශ්වාසයෙන් අරන් ගන්න පුළුවන්. සෑහෙන පිරිසක් විශ්වාසයෙන් අරන් ගිහිල්ලා මේ වාහනේ එන්ජොය් කරන ගමන් තමයි මේ වෙනකොටත් ඉන්නේ. ඉතින් ඔයත් X55 එකක අත්දැකීම විඳගන්න කැමති නම් මෙන්න මේ අංකයට කතා කරලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරගන්න පුළුවන්. 011 14 700 678 කියන දුරකථන අංකයට කතා කරන්න කතා කරලා සතිය දවස් 7 පුරාම, ඒ කියන්නේ ඉරිදට පවා ටෙස්ට් ඩ්‍රයිව් එකක් ඔයාලට ඕනනම් වෙලාව වෙන් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ X55 වාහනේ තියෙන සුඛෝපභෝගී පහසුකම් පිළිබඳව අද අපි චුට්ටක් කතා කරමු. මේකේ ඩුවල් ඩිජිටල් ඩිස්ප්ලේ එකක් එනවා. ඒ කියන්නේ ඩිජිටල් ඩිස්ප්ලේ දෙකක් තියෙනවා. හොඳට ඇතුළත ඉඩකඩ තියෙන ඉන්ටීරියර් එකක් තමයි මේකේ හදලා තියෙන්නේ. මේකේ ප්‍රීමියම් සීට්ස්, ඇම්බියන්ට් ලයිටින්, වයර්ලස් චාර්ජින්, හයිටෙක් කොක්පිට් ඩිසයින්, comfortable rear seating with ample leg room. මොකට ප්‍රකුල් දිග ඇරලා ඉඳගන්න පුළුවන් විදියට පිටිපස්ස සීට්ස් වල ඉඩ තියනවා කියලා තමයි ඉතින් කියන්නේ. ගිහිල්ලා බලන්න, ගිහිල්ලා බලලා ඔයාම ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් අරගෙන දැනගන්න. CDB රන් අය ගැන මතක් කරන්නම්. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. දැන් අඩුම පොලියට වැඩිම අත්තිකාරමක් දෙනවාට අමතරව ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දෙන්නත් සූදානම් වෙලා ඉන්නවා. ළඟම තියෙන CDB ශාඛාවට ගොඩ වෙන්න, මේ තරඟයට ඇතුල් වෙන්න, නැත්නම් අදම අමතන්න 011 7383888 ස්විස්ටෙක් ඇලුමිනියම් රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් එකක් ලබා ගන්න අවස්ථාව සලසලා දීලා තිනවා පාරිභෝගික සැමට. ඉතින් මේ අවස්ථාව ජූලි 31 වෙනිදා දක්වා විවෘතයි. ඔබට තියෙන්නේ ඔබ කරන්න යන ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඒක ස්විස්ටෙක් එක කරන්න කීයක් යනවාද කියලා ඔයාගේ ෆැබ්‍රිකේටගෙන් කොටේෂන් එකක් අරගෙන ඒ කොටේෂන් එක 076 780 7000 වට්සැප් කරන්න. ඊට පස්සේ ඔයා වැඩේ කරගෙන යනකොට ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා වැඩේ බලලා රුපියල් මිලියන 2.5ක් දක්වා ඔයාට කෑෂ්බැක් එකක් ලබා දෙන්න කටයුතු ලෑස්ති කරලායි තියෙන්නේ. රයිට්, අපි පත්‍ර ටික අතට ගමු. මං ගන්නවා ලංකාදීප පුවත්පත. ඉස්සෙල්ලාම නිලධාරීහු 7ක් රැඳවියෝ 19ක් හිරේ කැරල්ලෙන් 26 දෙනෙක් මරුට. 7 දෙනෙක් නිලධාරීන්, 19 දෙනෙක් රැඳවියන්, 100ක් රෝහලේ කියලා තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. තත්ත්වය පාලනයට හමුදා, ගුවන් හමුදා සමග පොලිසිය, STF යොදාගත්ත කියලා කියන තොරතුරු සොයා රැඳවියන්ගේ ඥාතීන් පිරි කලබගෑනි. අවි ගබඩාව කැඩුවත් අවි තිබී නැහැ. බන්ධනාගාර නිලධාරීන්ගේ දුරකථන පැහැරගෙන මේ දෙවැනි දවසේ ගැටුම යන අතරේ අවි ගබඩාව කඩලා තිබුණත් කලින් දවසේ රෑම නිලධාරීන් විසින් අවි ගබඩාවේ තිබිච්ච අවි ඉවත් කරලා තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ ඊයේ උදෑසන දෙවැනි වරටත් රැඳවියන් දෙපිටසක් අතර දරුණු ගැටුමක් ඇවිලි ගිය අතර එම ගැටුම හේතුවෙන් බන්ධනාගාර ජේලර්වරයෙකු, නියාමකවරුන් 6 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම ගැටුමෙන් පෙරේදා දිනයේදී රැඳවියෝ 2 දෙනෙක් මියගිය. ගැටුම මැඩ පැවැත්වීමට යාමේදී රැඳවියන්ගේ පහර කෑම්වලට ලක් වූ බන්ධනාගාර නිලධාරීහු 17 දෙනෙක් තුවාල ලැබ සිටිති. තිං දෙවැනිවර ඒ ඇති වූ ගැටුම්වලදි රැඳවියන් 65 දෙනෙකු තුවාල ලැබුව අතර ඔවුහුද මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් පසු වෙනවා කියලා ලංකාදීප පුවත්පත විතරක් නෙවෙයි අද ඇත්තටම හැම පත්තරයකම හෙඩ්ලයින් නිවුස් එක බවට පත් වෙලා තියෙන මෙම සිදුවීම. පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව බලවත් පරිශ්‍රමයක් යොදා ඊයේ දවල් 1:30 පමණ වන විට එම ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කළ බව තමයි බන්ධනාගාර නිලධාරීන් දැනුම් දෙන්නේ. දැන් ඒ හිටපු රැඳවියන්ව වෙනත් විවිධ ස්ථානවලට යවලා තියෙනවා. මේ ගැටුම ඇති වෙච්ච කට්ටියකට තියාගන්න අමාරුයි, නැවත ගැටුම් ඇවිලී යමේ ඉඩ කඩක් තියෙන හින්දා. අරුණ පත්‍රයට මං එනවා. මීගමුව බන්ධනාගාරයේ ගැටුම ඉඩ 900කටයි 2400ක් රඳවලා තිබිලා තියෙනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ලංකාවේ කොහොමත් බන්ධනාගාරවල කැපැසිටි එක මදි. අපිට රඳවන්න පුළුවන් 10,000ක් 12,000ක් වගේ ප්‍රමාණයක් රැඳවියන්. හැබැයි ඇත්තටම ලංකාවේ බන්ධනාගාරවල 30,000කට අධික පිරිසක් රැඳවියන් හැටියට ඉන්නවා. මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතරින් 7 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් බව පොලිසිය පවසයි. පත්තර දෙකේ මං ඉස්සෙල්ලා කියවපු පත්තරේ මේකේ ඉලක්කම් වල පුංචි වෙනසක් තියෙනවා. ලංකාදීපේ කියන්නේ ඔක්කොම 26යි කියලා, අරුණ පත්‍රයේ කියනවා 27 දෙනෙක් කියලා ඔක්කොම මරණ. කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු බව කියන මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කටුවැල්ලේ ගම සුරේෂ් නැමැත්තෙකු සම්බන්ධයෙන් වූ මද්‍රව්‍ය ආරවුලක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවට පොලිසිය සැක කරයි කියලා අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව මම අරුණ පුවත්පතෙන් ගන්නවා මාළබේ හොර අරක්කු වලට ස්ටිකර් ඉන්දියාවෙන් මඩ කලපුවේ බාර් 25කටත් බෙදලා කියලා පුවතක් වාර්තා වෙනවා. මේ ප්‍රවෘත්තිය මතක ඇති මාළබේ සුදර්ශන මාවතේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් මොකද්ද කියන්නේ බෝතල් කරලා අර ස්ටිකර් හිටන් ගහලා බෙදා හරින තැනක් වැටලීමට ලක් කළා. කඩුවෙල මාළබියේ සුදර්ශන මාවතේ රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී අරක්කු නිෂ්පාදනය රටපුරා බෙදා හැරීමේ ජාවාරමට සම්බන්ධ සුරාබදු නිලධාරීන් සොයා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසයේ පුළුල් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා කියනවා. ඒ මෙම අරක්කු බෝතල්වල අලවන ස්ටිකර් සුරාබදු නිලධාරීන්ගේ අනුදැනුමක් නොමැතිව ලබා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක ජාවාරම්කරුවන්ට ස්ටිකර් ලැබී තිබීම ප්‍රශ්නයක් යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරලා තියෙනවා කියලා අරුණ වාර්තා කරනවා. මෙම ජාවාරමට අදාළව විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව මෙම මත්පැන් කඳුකර ප්‍රදේශවල හා නැගෙනහිර පළාතේ සුරාසැල් වෙත බෙදා හැර ඇති බවටද අනාවරණය විය. ඒ අනුව බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් මඩකලපු ප්‍රදේශයේ වැටලීමක් කරමින් මෙම නීති විරෝධී අන්දමින් නිෂ්පාදනය කළ මත්පැන් මඩකලපු ප්‍රදේශයේ සුරාසැල් 25කට බෙදා හැරි කෝටිපති ව්‍යාපාරිකයෙකු හා එම මත්පැන් බෙදා හැරි ලොරියද එහි රියදුරුද අත්අඩංගුවටගෙන තිබේ. රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මත්පැන් බෝතල් සඳහා අලවන ස්ටිකර් ලැබී ඇත්තේ ස්ටිකර් මුද්‍රණය කරන ඉන්දීය සමාගමෙන් බවට විමර්ශනාංශ වෙත තොරතුරු අනාවරණය වී ඇත. ඉතින් මේ ස්ටිකර් තියෙනවායි කියලා කියන්නේ ඒ ඉන්දීය සමාගම සතුව සහ ඊට පස්සේ සුරාබදු දෙපාර්තමේන්තුව සතුව. ඉතින් සුරාබදු නිලධාරීන්ගේ සම්බන්ධයක් නැතිව මේ ස්ටිකර් ජාවාරම් කරුවන් අතට ලැබෙන්න විදිහක් නැහැ කියලා තමයි පොලිසිය කියමින් ඉන්නේ. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. කොයි හරි කොනක් ඒ පැත්තටත් තියෙන්න ඕනේ, නැත්තම් ওই වැඩේ එහෙම නිකන් කාට හරි පිටින් ඉඳන්ම කරගෙන යන්න පුළුවන් වැඩක් නෙවෙයි. දිනමින පත්‍රයට මං එනවා. පැය 24කට පසු මීගමුව සංසුන් හිරගෙදර ගැටුම විමර්ශනයට කමිටුවක්. ඉතින් ඔන්න ඒක විමර්ශනය කරන්න කමිටුවක් දානවා කියලා තියෙනවා. වගකීම රජය බාරගත යුතුයි කියලා කියනවා විපක්ෂ නායකතුමා. මීගමු බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මීගමු බන්ධනාගාරය තුළ සිදු වූ ඛේදනීය තත්ත්වය නිසා සිදු වූ ජීවිත අහිමි වීම හා තුවාලකරුවන් සිටීමාදී අර්බුදකාරී තත්ත්වය ඇතිවීම සම්බන්ධයෙන් බන්ධනාගාර පරිපාලනයේ බිඳවැටීම හා අකාර්යක්ෂමතාවය නිසා සිදු වූවක් බව විපක්ෂ නායකවරයා කියනවා. ඉතින් කොහොමත් විපක්ෂය ගන්න ආස්ථානයේ ඒක තමයි, ඒක වැරදි කියනව නෙවෙයි. මීට කලින් මහර බන්ධනාගාරයේ සිද්ධිය වෙච්ච වෙලාවේ එතකොට විපක්ෂය නියෝජනය කරපු වර්තමාන ජනාධිපතිතුමා කියලා තිබුණෙත් මේක සම්පූර්ණයෙන් රජය මේ සම්බන්ධයෙන් වගකීම බාර ගන්න ඕනේ කියලා. ඉතින් රජය පැත්තෙන් අධිකරණ ඇමතිතුමා කියනවා වගකීම බාර ගන්නවා කියලා. මීගමු සිදුවීම හේතුවෙන් අපි විශාල කම්පණයකට පත්ව සිටිනවා. ඇමතිතුමා කියනවා මේ රැඳවූවන්ද නිලධාරීන්ද කියන එක නෙවෙයි, මිනිස් ජීවිත. ඉතින් ඒ මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා කියලා. කාටවත් මේකේ වරද පටවන්න අවශ්‍ය නැහැ. අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේ සිදුවීම වෙන්නේ. ඒ නිසා එහි වගකීම ඒ ආකාරයෙන්ම මට බහර ගන්න වෙනවා. දැන් සිදුවීමට පසුතැවෙනවට වඩා උනේ මොකද්ද, ප්‍රශ්නය කොතනද, කවුරුන් හෝ වැරදි ලෙස කටයුතු කරලා තියෙනවාද, ගැටුම ඇති උනේ කොහොමද, ඉදිරියේදී මෙවැනි ගැටුම් ඇති නොවන්න කළ යුත්තේ කුමක්ද කියන කාරණය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළ යුතුයි කියලා. ඉතින් සිද්ධිය සාධාරණීකරණය කරන්නත් බෑ, සුළුකොට සලකන්නත් බෑ. නැති වෙලා තියෙන මිනිස් ජීවිත. එහෙනම් අපි ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරනවා කියලා තමයි ඇමතිවරයා කියන්නේ. ඊයේ වෙනකොට ඇමතිතුමා මේ ප්‍රකාශය කරනකොට එතුමා කියලා තිබුණා තාම හරියට තොරතුරු හෙළිදරව් වෙලා නැහැ, තව දවසක් දෙකක් යනකොට අපිට

0: අභියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රීඩ් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන්න කියලා අභියාචනා අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා. මේ වැඩිදුර විභාගය තවදුරටත් නවවෙනිදා පැවැත්වෙන නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ඔක්කොම කලබගෑනි අතරේ පහුගිය පැය 24ට ලෙඩ්ඩු 2604ක් මේ ඩෙංගු රෝගය ගැනයි ප්‍රවෘත්තිය. මේ මාසේ දින පහට 5663ක් ඩෙංගු රෝගීන් 61,000ත් පණි 152ක්ම බස්නාහිරින්. ඉතින් මේ ඉලක්කම් වරින් වර පත්‍රවල යනකොට අපිත් වරින් වර ඒ ඉලක්කම් මතක් කරන්නේ. මේ ඉලක්කම් ටිකක් ලොකුයි. මේ පහුගිය අවුරුදු කිහිපයටම වඩා ඉතාම බරපතල විදිහට ඩෙංගු පැතිර යන බව පේන්න තියෙනවා. ඉතින් මේ අවදානම් තත්ත්වයෙන් මිදෙන්න තමන්ගේ පරිසර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඩෙංගු දැන් අපිට සෞඛ්‍ය අමාත්‍යා කියලා තිබුණා ඩෙංගු සඳහා භාවිතා වෙන වැක්සින් එකක් ගෙන්නන්නත්, තව විශේෂයෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා වෝල්බැකියා කියන බැක්ටීරියාමය විසඳුම කරා යන්නත් මේ කාරණාවලට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්නවා කියලා. ඉතින් ඒ අතරේ අපිට තියෙන වගකීම තමයි අපේ පරිසරයන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන බවට පත්වෙන්නට ඉඩ නොදී නිසි පරිදි පවත්වාගෙන යෑම. ගිහිල්ලා එන්න, හෙටත් හම්බෙමු.
1: හරි, සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවුණ දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් 98.2 98.4 දිව

0: ඔය තා ටොප් ස්ටෝරි
1: බන්ධනාගාර ගැටුමෙන් මියගිය පිරිසගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ මියගිය රැඳවියන් හඳුනා ගැනීම සඳහා මේ වන විට ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බවයි. මියගිය පුද්ගලයන්ගේ ඡායාරූප රෝහලේ ප්‍රදර්ශනය කර ඇති අතර ඥාතීන්ට රෝහලට පැමිණ ඒවා හඳුනාගත හැකි බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. මේගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් රැසක් තවදුරටත් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා ඇති බවයි. මේ අතර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් කිහිප දෙනෙකු තවදුරටත් විරෝධතාවයේ නිරත වී සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. දැන් තවත් දේශීය පුවතක්. පරිභෝජනයට නොසුදුසු සීනිමිටි 85,000ක් සමග සැකකරුවන් 4 දෙනෙකු පෑලියගොඩ පෙතියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වළාන දූෂණ මර්ධන ඒකකයේ හා පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී. එහිදී ගබඩා කර තිබූ පරිභෝජනයට නොසුදුසු සීනි ටොන් 4,500ක් සොයා ගැනුණා. සැකකරුවන් කඩුවෙල අංගොඩ පිළියන්දල සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන්. පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් විසින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට

0: 面睇。
1: Theater Top Story。
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 98.2 98.4

රයිඩ් අද මම බොස්ලට තමයි මේ කතා කරන්නේ. මන්දන්නවා බොස්ලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සේවකයන්ගෙන් වැඩ ගනිද්දි, වැඩිපුර වැඩක් ගනිද්දි සේවකයන්ගෙන් ඇහුවොත් ඔයාමට මේ දේ කරලා දෙනවද කියලා. සේවකයා ආයි කෙලින්ම බැහ්. ඔය දෙක තමයි සේවකයා. සේවකයත් පුරුදු වෙලා ඉන්නේ ආලුක්ක මේ වැඩක් යන්නේ යන්නේ නැහැ කියන්නේ. ඉතින් අද මම බොස්ලට කියලා දෙනවා, ඔගොල්ලෝ සේවක සේවිකාවන්ගෙන් වැඩිපුර වැඩක් කරව ගන්න ඔගලන්ට අවශ්‍ය නම්. අවශ්‍යයිනේ නේ? ඒක සාමාන්‍යයි. අපි කොහොමද කරන්නේ වැඩිපුර වැඩ? වැඩිපුර වැඩක් කරගන්න ඕනේ නම් ඒක සේවකයාගෙන් නෑ බෑ කියන වචනේ සේවකයාගෙන් එන්නේ නැතුව ඒ වැඩේ කරගන්න විදියේ ලෝකෙම පිළිගත් ට්‍රික්ස් තුනක් ගැන අද මම බොස් ලට හද මම කියන්න ලෑස්ති. රයිට්? ඔබත් බොස් කෙනෙක් නම් මේක මිස් කරගන්න එපා, මේක අනිවාර්යෙන් අහන්න. පළවෙනි එක, දැන් ඕනි සේවකයාට කියලා වැඩක් කරගන්න වැඩිපුර වැඩක්. හරිද? දැන් ඔයා මුලින්ම කරන්න ඕනි බොස් කෙනෙක් විදිහට මේක කෙලින්ම ඔයා මට මේකට උදව් කරනවාද කියලා ඇහුවොත් ඉතින් සේවකයා එයාට ඉතින් බෑ. හරිද? ඒක දන්නවනේ ඔබ. ඔබ මෙන්න මේ ට්‍රික් එක පාවිච්චි කරන්න. එයාට උදව්වට කලින් එයාට පොඩි මොනා හරි දෙයක් දෙන්න. මම මේ කතා කරන්නේ මේ අල්ලස් නෙමෙයි, අල්ලස් සීන ගන්න නෙමෙයි. මම මේ කියන්නේ පොඩි දෙයක් දෙන්න. ඒ කියන්නේ දැන් හිතන්න, දැන් සේවකයාගෙන් උදව්වක් ඕනි. මුලින්ම සේවකයාට එන්න කියන්න. අරවින්ද පොඩක් මගේ කැබින් එකට එන්න, සේවකයාට කතා කරන්න. ඊට පස්සේ ඔන්න සේවකයා එනවා. සේවකයා එනකොට ටක් ගාලා කියනවා, එතන වැඩ කරන ආන්ටිට කියනවා, කොෆි දෙකක් ගේන්න, කොෆි දෙකක්. කොෆි එකක් ඕඩර් කරනවා. නැත්තම් ටක් ගාලා බර්ගර් කින් එකට කෝල් කළා, බර්ගර්ස් දෙකක් දාන්න. අර ඔගොල්ලෝ ගාව තියෙනවන්නේ ද ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක්ම ආරයිට් රුපියල් 1450යි නේ. රයිට්? දෙකක් ඕඩර් කරන්න. හරි, ඕඩර් කරා. ඕඩර් කළා මුලින්ම කන්න දෙන්න සේවකයාට, නැත්තම් බොන්න දෙන්න. බොන්න දෙන්න කියන්නේ කොෆි එක දෙන්න. හරිද? දැන් සේවකයාත් ඉතින් කොෆි එක බොනවා. ඉතින් මමත් ඉන්නවා. මම දැන් අරවින්දව දැන් මේ ටකල් කරන්න යන්නේ. හරි, දැන් මම එයාට කියනවා ඊට පස්සේ මේ අර කොෆි එක බොන ගම අරවින්ද මෙහෙමයි, දැන් මෙහෙම වැඩක් තියෙනවා, මේක අපි මෙහෙම කරමුද අපි මෙහෙම කියලා ඔන්න වචනේ දානවා. දැන් අරවින්ද උගුලට අහුවෙලා ඉන්නේ. එයා අර කොෆි එක බොන ගම දැන් ඉතින් බොස් දීපු කෝපි කෝපේ බොන ගමන් මිනිහට පුළුවන්ද බෑ කියන්න? බෑනි. අන්න ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් බොස් කෙනෙක් විදිහට සේවකයාගෙන් වැඩිපුර වැඩක් කරව ගන්න. හරිද? ඊළඟට තව ක්‍රමයක් ගැන කතා කරනවා. මේක මුකුත් දෙන්න ඕනේ නෑ, මේක වචන වලින් තමයි මේ හර්මය යන්නේ. හරිද? සේවකයාත් එක්ක කතා කරන විට කියනවා, ඒ කියන්නේ මට මේ උදව්ව කරලා දෙන්න කියන කෑල්ල කියන්නේ නෑ ඔබ. ඔබ කියනවා, අරවින්ද ඔයා තමයි මේක, ඔයාට තමයි මේක හරියටම කරන්න පුළුවන්, ඔයාට තමයි මේක පුළුවන්, තමයි කෙනා. ටග්ගාල අරවින්ද අඳිනවා, මං තමයි කෙනා, මං තමයි පොර කියලා ටග්ගාල නා. ඕකේ බොස්, මොකද්ද කරන්න තියෙන? කියන්න කියන්න මං කරන්න. මොකද කරන්න? සේවකයව බොස් තමන් සතු කරගන්නවා. දැක්කද වචන වලින්? සේවකයාව ටිකක් උඩින් තියනවා, මුදුනෙන් තියනවා. ඔයා තමයි පොර, ඔයාට තමයි මේක කරන්න පුළුවන්, ඔයා තමයි මේ ඔෆිස් එකේ ඉන්න ස්පෙෂල්ම කෙනා, ඔයා නැතුව බෑ, ඔයා නැතුව මේ ෂෝ එක කරන්න බෑ, බෑ තමයි කියලා ටක් ගාලා එහෙම මෙව කළා. එයාව තැනේ තිබ්බ ගමන් එයා කැමති වෙනවා බොස් කියන ඕන දෙයක් කරලා දෙන්න. රයිට්? ඊළඟට තුන්වෙනි ක්‍රමය. මේකත් හරි සරල ක්‍රමයක්. මේකත් වචන වලින් තමයි මේකත් වැඩේ යන්නේ. ඔබ කතා කරනකොට වාක්‍ය මැදට බිකෝස් කියන කෑල්ල දාන්න ඕනේ. මොකද කියලා වගේ එකක් දාන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් හිතන්න ඔයාට සෙනසුරාදා ගෙන්න ගන්න ඕනේ අරවින්දව. හරි, මම මේ අරවින්දවම හැමතිස්සෙම උපමාවට ගන්න. ඉතින් ඒකෙන් මේ ඔෆිස් එකේ ඉතින් මට ඉන්න හොඳම සේවකයානි අරවින්ද. ඉතින් ඒ හින්දා මට එයාගේ නම කියවෙනවා. සෝරි, හැබැයි මට ඒක උදාහරණයට ගන්න වෙනවා. කමක් නැද්ද? දන්නේ නැහැ. ලෙඩ වැඩි වෙලා සේලයින් බෝතලේ එක්ක ඉඳන්නේ. අයියෝ, හරි හරි. මුලින්ම මේ සෙන්සුරාද දැන් වැඩට ගෙන්න ගන්න ඕනි. මම කියනවා යාට, අරවින්ද ඔයා පොඩ්ඩක් සෙන්සුරාදා වැඩට එන්න ඕනි කියලා එතනින් නවත්තන්නේ නැහැ වාක්‍ය. ටක්ගල වාක්‍ය කන්ටිනියු කරනවා. මොකද? බිකෝස් අරවින්ද මම සෙන්සුරාදට නෑනේ, මං වගේම වැඩේ බලලා කරන්න පුළුවන් කෙනා ඔයා මෙතන. ඔයාව තමයි මේක, මම නැති ඕන තැනක මං ඔයාව නිදාන්නේ. අන්න ඒ නිසා, because ඒ නිසා තමයි ඔයාට එන්න කියන්නේ වගේ එකක් ටක් ගාලා වාක්‍ය ඉවර කරන්න නැතුව වාක්‍ය කන්ටිනියු කරන්න. හේතුවත් කියන්න. එතකොට එයාට අර මැදින් නවත්වෝම මොකක් හරි කියන්න එන එක යාගේ නතර වෙලා එයාට දුන්න අර වැඩිපුර දුන්න ක්‍රෙඩිට්ස් වලට
නිකන් යාව වර්ණනා කරපු එකට යා ඉබේම සෙනසුරාදනෙමේ ඉරිදත් එන්නම් බොස් කියද කියන ගානට සේවකයා එනවා. ඔන්න ඔය ක්‍රම පාවිච්චි කළ කෙලින්ම මේ වැඩේ කරන්න අර්ග කරන්න සෙනසුරාදායන්න ඉරිදයන්න කියලා කෙලින්ම කියන්න නැතුව ලොක්කෙක් වුණාම පොඩ්ඩක් මෙන්න මේ ක්‍රමත් පාවිච්චි කළ බලන්න. ඔය අතරතුරේ පොඩක් පඩි වැඩි කරන්න පොඩි බෝනස් එකක් දෙන්න. එතකොට ඉතින් මිනිස්සු වැඩ කරයි එලි වෙනකම් වැඩ කරයි එතකොට නේද? ඔන්නව තමයි ක්‍රම සහ විදි. රයිට්. දැන් ඔබටත් හිතුණා නම් අද එහෙම සේවකයෙක්ව පොඩ්ඩක් නිකන් වැඩිපුර වැඩක් කරව ගන්න අනිවාර්යෙන් බර්ගර් කිං එකට කතා කරන්න. ඕගලගේ පැත්තනුත් වාසි. මොකද හොඳම හොඳ බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට තමයි හම්බ වෙන්නේ. තඩි බර්ගර්ස්. හරි තඩි බර්ගර්ස්. එක දවසක් ඕඩර් කරලා බලන්නකො. ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස්. මේකේ චූටි ටිකක් කටට දැනෙන නිකන් හිත හිත මතක් කරන්න පුළුවන් ස්පයිසි ටේස්ට් එකක් තියෙනවා. හරිද? අපේ පැලට් එක කොහොමත් ස්පයිසි වලට ආසයි. ශ්‍රී ලාංකිකයෝ ආසයි. හරිද? ඒකනේ ඔය ෆොරිනර්ස් ලාවම ඒගොල්ලෝ තාසයි දුම් දදා කන්න. කරකෝ දයෝ නේ ඕ සරයි නේද ගග? හොට් නේද ගග කනවා. හැබැයි අපි හරි ආසයි ඒ ටේස්ට් එක. ඒ ටේස්ට් එක තමයි මේ බර්ගර් කින් එකේ තියෙන්නේ. මේ ක්‍රිස්පි චිකන් තයි එක ගැන කතා කරොත් ලොකුම ලොකු ජූසි ක්‍රිස්පි තයි එකක් තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ. අනිත් එක මේක නියම බර්ගර් එකක්. හරිද? මේ මේ මේ බර්ගර් එකට ඕගොල්ලෝ දැන් ගිහිලා ඒ කියන්නේ බර්ගර් කින් එකේ ඉඳගෙන කනවා නම් ඕගොල්ලන්ට මේකට තව තව දේවල් ඇඩ් කරන්න පුළුවන්. චීස්, තක්කාලි, ලැටුස් ඊට පස්සේ තවනාද තියන්නේ චිකන් තව එකක් ඇඩ් කරගන්න පුළුවන්. නැත්තම් මොන හරි ෆ්‍රයිස් මොන හරි ඇඩ් කරනවා නම් ඒවා ඔක්කොම පුරෝල මේ බර්ගර් එක ඕගොල්ලන්ට බිල්ඩ් කරන්න පුළුවන් තඩි උස බර්ගර් එකක් විදියට. එහෙම නැත්නම් ඔයගලන්ට හිතනවා නම් මේ ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර් එක මට ඉනෆ් කියලා, ඉට්ස් ඕකේ. අනිත් එක එකක් නෙමෙයි දෙකක්ම හම්බ වෙනවනේ. පුදුමයි තමයි රුපියල් 1450කට බර්ගර්ස් දෙකක් හම්බ වෙනවා කිව්වම. හැබැයි බර්ගර් කින් එකේ ඒක තියෙනවා. හරි, සාමාන්‍යයෙන් අපි බර්ගර් එකක් ගන්න ගියොත් රුපියල් 2000 ගානක් විතර යනවා. ඉතින් බර්ගර් කින් එකෙන් ඔයගලන්ට රුපියල් 1450ට සුපිරි බර්ගර්ස් දෙකක් කන්න අවස්ථාව දීලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනි දැන් අපේ බර්ගර් කින් එකේ කෑම හැදෙන විදිය ගැන කතා කරද්දී ඒගොල්ලෝ පාවිච්චි කරන සිස්ටම් එක ඒ කියන්නේ තනිකරම ගින්දරෙන් තමයි ඒගොල්ලෝ ඔය බේක් කරන ඒ හැම වැඩක්ම කරන්නේ. ඉතින් ඒ නිසා ඒකේ ටේස්ට් එක නෙක්ස්ට් ලෙවල් එකේ තියෙනවා බර්ගර් කින් එකේ. ඔබ මොනවා කෑවත් මම හරි ආසයි බර්ගර් කින් එකේ රයිස් එකක් තියෙනවා. මම ඒකට හරි ආසයි. කිං රයිස් එක නේද? කිං රයිස් නේ. මම ඒක බඩගිනි වෙලා ටක් ගාලා ගිහලා කනවා. අනිත් එක බර්ගර් කින් එකේ මම ආසම දේ තමයි ඒගොල්ලෝ දෙන පෝෂන් එක. ඒක ලොකුයි. සමහරක් ඒවල නිකන් හුණ්ඩු වගේ. හුණ්ඩුවක් දෙනවා නම් හොඳයි. මං කියන්නේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ ලොකු පෝෂන් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා හොඳට බඩ පැලෙන්න කන්න පුළුවන් බර්ගර් කින් එකට ගියාම. ගාන පැත්තනුත් හරි සාධාරණයි සහ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඕන කෙනෙක් එකගෙන යන්නත් පුළන්නේ නේ. නිකන් පුංචි කඩේකට යනවා වගේ නෙමෙයි බර්ගර් කින් එකට නියන්නේ. එතකොට ඒක වෙනම වෙනම ගැම්මක්. 011 2 123 123 කියන නම්බරයකට කතා කරොත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහිල්ලා කන්න. ඉතින් මේ බර්ගර්ස් ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනි බර්ගර් කින් එකේ බර්ගර්ස් වල કૃතිම රසකාරක නැහැ. કૃතිම කල්පවතින ද්‍රව්‍ය දාලා නැහැ. કૃතිම කලරින් දාලා නැහැ. ඉතින් ඒ නිසා ඔයගලන්ට හොඳට බය නැතුව රස කර කර කන්න පුළුවන් බර්ගර් කින් එකේ බර්ගර්ස්. ස්පෙෂල් ඔෆර් එක ගැන තමයි අපි මේ දවස්වල කියන්නේ. ඒ තමයි බර්ගර් කින් එකේ අලුත්ම ඔෆර් එක. සැරට දෙකක් ඒගොල්ලෝ දෙන්න ලෑස්ති කරලා තිනවා. ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක්ම රුපියල් 1450කට. යේ! හරි, ඒක එක කතාවක්. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ තව වැදගත් මාතෘකාවක් ගැන. අපි කතා කරන්න ඕනේ මේ අපේ ප්‍රයිම් ගෲප් එකේ භූමි රියලිටි හෝල්ඩිංස් ඒගොල්ලෝ හඳුන්වලා දෙන සුපිරි ප්‍රොජෙක්ට් එක. මේ දවස්වල ගොඩක් කටිය මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. මේ තමයි ඕසි ඕසි ප්‍රොජෙක්ට් එක. මොකක්ද අනේ මං ඒ කිව්වේ? හරි, දැන් සාමාන්‍යයෙන් මේ අපි තැනක් හොයනකොට අපිට දැන් පොඩි නොලෙජ් එකක් තියෙනවානේ. දැන් පරිසරයේ තියෙන එක එක තියෙනවානේ. නිකන් පාරිසරික ගැටලු වලින් තොර හොඳ පිරිසක් එකතු කරගන්න පුළුවන් ලස්සන හොඳ නේබර්හුඩ් එකක් තියෙන හැම දෙයකටම පහසුකම් තියෙන පාරතොට ලස්සනට ඔක්කොම හදලා හයිවේ කිට්ටුවද ඕවා අපි ගොඩක් සැලකිලිමත් වෙන කාරණා. දැන් මේ දවස්වල අපි අප්ඩේට් වෙලා ඔහේ කොහේ හරි තැනකින් ආයිඩමක් තියෙනවද යන් යන් යන් ගමු ආ ගම් වතුර එනවද කමන්නේ ගමු ගමු එහෙම තැන්වලින් අපි ගන්නෙ නෑ. ඉතින් කඩුවෙල කියලා කියන්නේ හරි සුපිරි පැත්තක්. ඒක ඔබ දන්නවා. දැන් කඩුවෙල උසම තැන. අන්න ඒ උසම තැන තමයි මේ භූමි රියලිටි හෝල්ඩින්ස් හඳුන්වලා දෙන ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක හැදෙන්නේ. ඒ කියන්නේ ඕසි ප්‍රොජෙක්ට් එක තියෙන්නේ අන්න ඒ තැන.
කඩුවල තියෙන උසම ලෑන්ඩ් එකේ. මෙතන ෆ්ලෝස් 16ක් තියෙනවා. යුනිට්ස් ගත්තොත් 351ක් තියෙනවා. ඒකෙන් දැනටමත් යුනිට්ස් 100ක් විකිණිලා අවසන්. දැන් මේ වෙනකොට 100 ගාණක් විතර වෙලා ඇති. මොකද අපි පටන් ගත්ත දවසේ ඉඳන් 100 කියලා නේ කියන්නේ. දැන් 100ට වඩා වැඩි ප්‍රමාණයක් විකිණිලා ඇති. අපිට දවසක කියන්න වෙයි අයියෝ දැන් මේක ඉවරයි නේ ඕසි ප්‍රොජෙක්ට් එක දැන් වෙන ප්‍රොජෙක්ට් එකක් ගැන බලමු කියලා දවසක කියන්න වෙයි. ඊට කලින් ඔබ ඉක්මන් වෙන්න ඕනි. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ගැන අහුනම මුලින්ම කරන්න ඕනේ මේකට පොඩක් කතා කරලා ගිහිල්ලා බලන්න. ඒක හරි වැදගත්. මොකද සාමාන්‍යයෙන් අපි සමහරක් දේවල් නිකන් ඇහෙන එකෙන් අපි නිකන් මෙහෙම එච්චර වෙන්නේ නැති කියලා හිතලා ඒක ඇතුළේ නතර කරන්නේ නැතුව ගිහිල්ලා බැලුවම තමයි අපිට අයිඩියා එක එන්නේ. 100ට 1ක් කරන්න කියලා කියනවනේ. ඉතුරු 99ම ඔටෝ කෙරෙනවා. ඒ නිසා පළවෙනි 100ට 1 කරන්න මුලින්ම ගිහිලා බලන්න, මේ ලෑන්ඩ් එක බලන්න, මේ මේක බලන්න. මොකද මෙතන හරි විශේෂයි. සවුත් ඒෂියන් ලාජස්ට් රූෆ් ටොප් ගාර්ඩන් එක තියෙන්නේ 16th ෆ්ලෝ එකේ. ඉතින් මේ 16th ෆ්ලෝ එකේ තියෙනවා ඉන්ෆිනිටි පූල් එකක්, ලස්සන වියව් එකක් තියෙනවා, කලම්බෝ සිටි ලයින් එක පේන. ඊට පස්සේ ඉන්ඩෝ අවුට්ඩෝ රෙස්ටෝරන්ට් තියෙනවා, බාහිරියා එකක් තියෙනවා, බාර් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ මල්ටි ෆන්ක්ෂන් හෝල් එකක්, ජිම් එක, අහන්න එපා ජිම් එකක් තියෙනවද කියලා, තියෙනවා. ඊට පස්සේ ඔබ යෝගා කරන කෙනෙක් නම් යෝගා ඩෙක් එකක් තියෙනවා. තව ගොඩක් කැරෝකි හෝල් එකක්, ගේමින් සෝන් එකක්, ටියුෂන් ඒරියා එකක්. දැන් ගෙදරි දැන් ටියුෂන් කරන්න දරුව වැඩිය ආස නෑ. ඒගොල්ලන් අම්මත් ඉතින් එබිනවා හැමතිස්සෙම උගන්නන ටීචර් අම්මගේ වැඩේ එබෙනවා ඉවරයක් නෑ. ඉතින් පොඩ්ඩක් නිදහසේ පොඩි අයට ටියුෂන් වැඩේ කරගන්න ඕන නම් ඒකට වෙනම ටියුෂන් ඒරියා එකකුත් තියෙනවා. ඉතින් ග්‍රවුන්ඩ් ඒරියා එක ගත්තොත් කිඩ්ස් ප්ලේ, ජොගින් ට්‍රැක්ස්, ලොන්ඩ්‍රි කලෙක්ෂන් පොයින්ට්, මේ විදිහට ලස්සනට හදලා තියෙනවා. ආස කරන සහ ඕන කරන හැම දෙයකින්ම සම්පූර්ණ කරපු තැනක් තමයි මේ ප්‍රොජෙක්ට් එක ඕසි කියලා කියන්නේ. හරිද? පර්චස් 400ක ඒරියා එකක මේ සම්පූර්ණ ඉදිකිරීම තියෙන්නේ. ඉතින් ඕගලන්ට මිලියන 35 ඉඳලා මිලියන 49 වෙනකල් ගන්න පුළුවන් ඒ සීමාවේ තියෙන ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ, අපාර්ට්මන්ට්ස් තියෙන්නේ. ඊට පස්සේ පේමන්ට් ප්ලෑන් එකකුත් හදාගන්න පුළුවන් මුලින් 10%ක් ලේසි. අපි ප්‍රයිම් ගෲප් එකත් එක්ක අපි දන්නවා වැඩ කරනකොට ඒගොල්ලෝ මුලින්ම බලන්නේ මේක මිනිස්සුන්ට කොච්චර ලස්සනට ලොකුවට හැදුවත් වැඩක් නැහැ. මිනිස්සුන්ට මේක ගන්න බැරි නම් නේ මොන ප්‍රොඩක්ට් එක වුණත් මොන ප්‍රොජෙක්ට් එක වුණත් වැඩක් නැහැනේ. මිනිස්සුන්ට ඒක ගන්න බැරි නම් ඒගලන්ට ගන්න පුළුවන් මට්ටමට මේගොල්ලෝ අරගෙන ඇවිල්ලා තියෙනවා. 10%යි මුලින් ගෙවන්නේ. ඊට පස්සේ 1% ගානේ ගෙවාගෙන යන්න ඔබට අවස්ථාව හදලා දීලා තියෙනවා භූමි රියලිටි හෝල්ඩින්ග්ස්. ඒගොල්ලන්ගේ සුපිරිම ප්‍රොජෙක්ට් එක අපි ඕසි ගැන තමයි මතක් කරේ. තව ඉස්සරහට තව විස්තර කියන්නම්. දැනට මතක තියාගන්න, තෝරගන්න කැටගරීස් තියෙනවා දෙකක්. සහ මං හිතන ඔක්කොම විස්තර ටික ඔබත් එක්ක ෂෙයා කරගත්ත කියලා. කඩුවෙල මේකට යන පාරවල් දෙකයි, නිව් කැන්ඩි රෝඩ් එක, ලෝ ලෙවල් රෝඩ් එක. මේ දෙකෙන්ම ඕගලන්ට මේ ලස්සන තැනට යන්න පුළුවන්, ඕසි එකට යන්න පුළුවන්. හරිද? ඉතින් හොඳ තැනක් හොඳ දෙයක් කියලා තියෙන්නේ. ඇක්ෂන්, ඇක්ෂන්, ඇක්ෂන්, ඩූ ඉට් නවු. 8:27

ඔබට අහල තියෙනවද දැන් නැහැ පැරණි චීන කියමනක් තියෙනවා හං හින් ෆ්‍රගොන්ජ් චංගේ ඔ එහුන්ච නාජෝ හයි ඒ කියන්නේ අන් අයට හැමතිස්සෙම දොස් පවරන මනුස්සයා. එහෙම ඉන්නවනේ තමන්ට වැඩක් වැරදුනාම මෙයා හින්ද තමයි මට මේක උනේ. මෙයා තමයි මේකට වග කියන්නේ. මෙයා තමයි ඔක්කොම කරේ. කාවදේ මතකයි වයිෆ් මතකද? මේ මිනිහා තමයි මේ මෙහෙම කරේ. බලන්න මේ මිනිහා මට මේ කරපු දේ. බලන්නකෝ මගේ බර්ත් එක විනාශ කරලා දැම්මනේ මේ මිනිහා. මිනිහා කල්පනා කරනවා ඈ මං කොහොමද බර්ත් එක විනාශ කරේ? මම මේ ගෑණිගේ බර්ත් එක දන්නේවත් නැහැ. ඒ වගේ අනිත් අයට දොස් පවරන මනුස්සයා තමන්ගේ ගමනේ තව යාට බොහෝ දුරක් යන්න තියෙනවා. ඒ කියන්නේ ගමන තාම ස්ටාර්ට් කරලවත් නැහැ. ඒ තවන් දුරක් මේ මනුස්සයර යන්න තියෙනවලු අනිත් අයට දොස් පවරන මනුස්සයා. තවත් සමහර කට්ටිය ඉන්නවා තමන්ටම දොස් පවර ගන්නවා. අයියෝ මම මේ කරපු වැඩක්. මම මහා මෝඩෙක්. මෝඩයක්. ගාලා තමන්ටම දොස් පවර ගන්න මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ගමනේ භාගයක් ඇවිල්ලා තව භාගයක් විතර හැබැයි මේ මිනිස්සුන්ට යන්න තියෙනවා. හරිද? තවත් සමහර මිනිස්සු ඉන්නවා කාටවත් දොස් පවරන්නේ නැහැ. අනිත් අයට මුකුත් කියන්නේත් නැහැ. තමන් මුකුත් තමන්ට කියාගන්නෙත් නැහැ. සතුටුයි කියන්න මිත්‍රයා. ඔබ ඒ වගේ කෙනෙක් නම් ඔබ දැනටමත් ඔබේ ගමන ඇවිල්ලා ඉවරයි. දෙන්නත් පොල සන්නාදයක්. දැනටමත් ඔබේ ගමන ඇවිල්ලා ඉවරයි. යේ! හැබැයි කියන්න කනගාටුයි තාම ඒ වගේ මිනිස්සු හොයාගෙන නැහැ. හරි. අම්මෝ කාගිල්ස් එකේ බලන්නකෝ මේ මෙගා ඩිස්කවුන්ට් ලිස්ට් එක බලව. හරිද? ලොකු ලොකු ඩිස්කවුන්ට් තියෙනවා මෙයා. හරි. දැන් හිතනොත් අද ඔයගලන්ට ක්‍රීම් ක්‍රැකර් කන්න ඕනි කියලා රුපියල් 50ක ඉතිරියක් එක්ක ක්‍රීම් ක්‍රැකර් ගන්න පුළුවන්. අයිස්ක්‍රීම් කන්න ඕනිද? රුපියල් 240ක ඉතිරියක් එක්ක අයිස්ක්‍රීම් කන්න පුළුවන් කොහෙන්ද? කාගිල්ස් ෆුඩ් සිටි වලින්. දත් මදින්න ඕනිද අද? මෙච්චර කල් දත් මැද්දේ නෑ. අද හිතුණා දත් මදින්න. දත් මදිනවා. හරි. රුපියල් 110ක ඉතිරියක් එක්ක ඔබට දත් මදින්න පුළුවන්. ඒ ටූත් පේස්ට් වල මිල ගණන් අඩු කරලා තියෙන බ්‍රෑන්ඩ්ස් තියෙනවා. හරිද? ඉතින් ඒ හැම බ්‍රෑන්ඩ් එකක්ම මට කියන්න බැරි නිසා තමයි මම පොදුවේ කියන්නේ. ඔගලන් කාගිල්ස් ෆුඩ් සිටි ගියාට පස්සේ ඒ බ්‍රෑන්ඩ්ස් මොනවද කියලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ බේබි සෝප් වලට රුපියල් 200ක ඉතිරියක්, තේ කොළ වලට රුපියල් 310ක ඉතිරියක් තව තියෙනවා. මොනවද මේ? පිටිකල පොල් කිරි වලට රුපියල් 250ක ඉතිරියක්, ඊට පස්සේ ෆැට් ස්ප්‍රෙඩ් වලට රුපියල් 225ක ඉතිරියක්, සොසේජස් වලට රුපියල් 320ක ඉතිරියක්. ඔය වගේ ලොකුම ලොකු ලොකුම ලොකු මෙගා වට්ටම් දෙන්න කාගිල්ස් ෆුඩ් සිටි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් යන්න, ෂොප් කරන්න යන්න කාගිල්ස් ෆුඩ් සිටි. හැමදාම මොකක් හරි ඩිස්කවුන්ට් එකක් තියෙනනේ නේ. එක්කෝ රිවෝඩ් සමාජිකයන්ට මොනා හරි එකක් කරනවා ගියාට පස්සේ. එතන සර්ප්‍රයිස් කරනවා. ඇත්තට මේ සමහර දේවල් අපි ඉල්ලන්නෙත් නැතුව අපිට දෙන තැනක් තමයි කාගිල්ස් ෆුඩ් සිටි කියලා කියන්නේ. ඉතින් thank you so much. මොකද අපි ඇත්තට මේ hina වෙලා කතා කරාට අපේ ජීවිත නිකන් පොඩ්ඩක් නිකන් යුද්ධයක් වගේ අපේ ජීවිතනේ. හැමදාම අපි ස්ට්‍රගල් කරනවා හැම දෙයකටම. ආස දේවල් ගන්න අපි මහන්සි වෙනවා. අවශ්‍ය දේවල් වලින් විතරක් සැනහෙන්න අපිට සමහරක් වෙලාවට වෙලා තිනවා. සොසේජස් එකක් කන්නේ නැහැ. ඒක ගත්තොත් බෑ. ඉතුරු වැඩ ටික කරගෙන යන්න. ඉතින් එහෙම ඉන්න අපිට ලොකු සැනසුමක් තමයි කාගිල්ස් ෆුඩ් සිටි කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් ලැබුණා මේකෙන් ප්‍රයෝජන ගන්න. හරිද? ඒක දැකලා නිකන් දැක්කේ නෑ වගේ යන්න එපා. හරි. කමර්ෂල් බැංක් එකේ මේ දවස්වල තියෙන සුපිරිම වැඩේ තමයි ගෙවන්න ගෙවන්න දිනන්න කියන එක. හරිද? දැන් අපේ වැඩේම ජීවිතේ ගෙවන එකනේ. අරකට ගෙවනවා, මේකට ගෙවනවා, තෙල් ගහනවා, ඊට පස්සේ ඔන්ලයින් පේ කරනවා, බිල් පේ කරනවා. ඉතින් ওই ටික තමයි අපේ ලයිෆ් එක. උදේ නැගිටිනවා, සල්ලි හම්බ කරනවා, ගෙවනවා, නිදා ගන්නවා. නැගිටිනවා, ගෙවනවා, නිදා ගන්නවා. ඕක තමයි ලයිෆ් එක. ඉතින් ඒ වගේ ජීවිතේ අපිට දිනන්න අවස්ථාවක් දීලා තිනවා කමර්ෂල් බැංක් එක. ඒ තමයි කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ්ස් වලින් අපි ගනුදෙනු කරනවා නම්, ග්‍රොසරිස් වල බිල් එක ගෙවනවා නම්, තෙල් ගහලා බිල් එක ගෙවනවා නම්, ඊට පස්සේ තව එක එක බිල් පේමන්ට්ස් තියෙන කරන්ට් බිල්, වතුර බිල් අරවා මේවා, ඒ ටිකත් ඔබ ගෙවනවා නම් ඩෙබිට් කාඩ් එක යූස් කරලා, ඔන්ලයින් පේමන්ට්ස් ඩෙබිට් කාඩ් එක යූස් කරලා කරනවා නම්, ඔය ටික ඔක්කොම කරාම රුපියල් 20,000කට වඩා වැඩි නම් ඒක අහන්න දෙයක් නෑ, වැඩි. මොකද ලොකු ලොකු ගණන් එන්නේ. අපි පොඩි වුණාට, අපි පොඩි මිනිස්සු වුණාට අපේ වියදම ලොකුයි. එහෙම ලොකු ගානකුත් නෙමෙයි. කමර්ෂල් බැංක් එක කියන්නේ රුපියල් 20,000ක් මාසෙකට. 20,000ක වියදමක් ඔබට කරන්න පුළුවන් වුණොත් ඔබේ ඩෙබිට් කාඩ් එකෙන් ඔබට පුළුවන් ජයග්‍රාහකයෙක් වෙන්න.
ජයග්‍රාහකයෝ දහහක් තෝරනවා. ඉතින් අර හැමෝටම දිනන්න අවස්ථාවක් දෙන විදිහ වැඩසටහනක් තමයි කමර්ෂල් බැංක් එක මේ කරන්නේ. අනිත් එක ඩෙබිට් කාඩ්ස් වලට වටිනාකමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. හැමදාම අපිට හැම වාසියක්ම දෙන්නේ ක්‍රෙඩිට් කාඩ්ස් නේ. ඉතින් කමර්ෂල් බැංක් එක හිතුවා නෑ අපි ඩෙබිට් කාඩ්ස් වලටත් ඩෙබිට් කාඩ්ස් හිමියන්ටත් වාසියක් දෙන්න ඕනි කියලා දුන්නා. ඉතින් දොඹෙන් ලොකුම වාසියක් දීලා තියෙන්නේ. බලමු මොනාද තෑගි කියලා. ෆ්‍රිජ් තියෙනවා, ස්මාර්ට් ටීවී, වොෂින් මැෂින්, මයික්‍රෝවේව්ස්, රයිස් කුකර්ස්, එයා කූලර්ස්, ඔන්න තෑගි සෙට් එක. ඊට අමතරව iPhones දෙනවා, ලැප්ටොප්ස් දෙනවා, ට්‍රිපල් ඩෝ ෆ්‍රිජර්ස් දෙනවා, දොර තුනක්. ඒවා ආසේ දොර තුනයි ෆ්‍රිජ් එක. අනේ මට මේ තෑග්ග දෙන්නකෝ දෙන්නකෝ කියලා හරියන්නේ 20,000ක ගනුදෙනු කරලා ඒ බලාගෙන ඉන්න තියෙන්නේ. කවුද දන්නේ ඔබ ජයග්‍රාහකෙක් වේද කියලා නේද? ඊට පස්සේ ෆ්‍රන්ට් ලෝඩින් වොෂින් මැෂින්ස් තියෙනවා, බිග් ස්මාර්ට් ටීවීස් ඕගලන්ට දිනා ගන්න අවස්ථාව තියෙනවා. මේක මතකද ජූනි මාසේ 30 වෙනිදායින් ඉවර වෙන්න තිබ්බ වැඩක්. ඒ වලට කොමර්ෂල් බැංක් එක තීරණය කරන්නේ නැහැ මේක අපි දීර්ඝ කරන්න ඕනි කියලා. ඔන්න දැන් අපිට කාල සීමාවක් එවල නැහැ. හැබැයි වැඩේ දීර්ඝ කරලා තියෙන්නේ. මේ මාසෙත් තියෙනවා. මේ මාසෙත් රුපියල් 20,000ක වියදමක් ඔබට කරන්න පුළුවන් වුණොත් කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එකෙන් මේ විදිහට ගෙවන්න ගෙවන්න දිනන්න ඕගලන්ට තෑගි ගොඩක් දිනන්න අවස්ථාව දීලා තිනවා කමර්ෂල් බැංක් එක. තව මොනවාද අපි කතා කරන්නේ? අපි කතා කරමුද NLB ලොතරැයි ගැන, වාසනාව ගැන? නැද්ද වාසනාව ගැන කිසි අයිඩියා එකක් නැද්ද? විශ්වාස කරන්නේ නැද්ද? මෙහෙමයි, මම දැකලා තියෙනවා මේ ගොඩාක් ඔය දියුණු වෙච්ච මහන්සිලා දියුණු වෙච්ච මිනිස්සුන්ගෙන් වාසනාව ගැන අහද්දී මේ මිනිස්සු කියන දෙයක් තමයි මේ හැමදේම වාසනාව නෙමෙයි. ඕගොල්ලෝ දැන් මගේ වාසනාව ගැන කතා කරනවා. හැබැයි මම කාලයක් තිස්සේ මෙච්චර කට්ටක් ඇවා, මෙච්චර මහන්සි වුණා, මම රුපියල් 500යි අරගෙන කොළඹ ආවේ, මං ඊට පස්සේ මෙහෙම වුණා, අරම වුණා කියලා ලොකු ස්ටෝරි එකක් තියෙනවා හැමෝටම. ඇත්ත ඇත්ත ඒක හොඳටම පේනවනේ. ඒ කියන්නේ වාසනාව ක්‍රියාත්මක වුණේ නැත්තම් අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි අපි අතර සමහරක් මිනිස්සු ඉන්නවා වාසනාවන්තයෝ. ඇත්තටම ඩෙෆිනිට්ලි වාසනාවන්තයෝ. ඒගොල්ලෝ ගන්න එකම එක ලොතරැයියෙන් ඒගොල්ලෝ ප්‍රකෝටිපතියෝ වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. හැම වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. අන්න ඒ නිසයි කියන්නේ අපි දන්නේ කොයි වෙලාවෙ කොයි මොහොතේ වාසනාව ඇක්ටිව් වෙයිද කියලා අපි දන්නේ. හැබැයි අපි ලෑස්තිලා ඉන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ නිකම් වාසනාවම ඔළුවේ තියාගෙන නිකම්ම ඉන්න එපා. හැබැයි ඉතින් ඔබ වාසනාව ගැනත් විශ්වාස කරලා ඔබ කරන වැඩ ටිකත් එහෙම කරගෙන යන ගමන් පුළුවන් නම් ලොතරැයියක් ගන්න. කවුද දන්නේ ඔබද ඊළඟ කෝටිපතිය කියලා නේද? ඉතින් NLB එකේ ලොතරැයි ගන්න. ඒගොල්ලන්ගේ ලොතරැයි ජාති ගොඩාක් තියෙනවනේ. කැමති එකක් තෝරගන්න. ඔබ ආසනම් කෝටි ගණන් වලින් තෑගි දිනන්න, ඒකටත් වෙනම ලොතරැයි තියෙනවා. ඔබ දවස ගානේ නිකන් ජයග්‍රාහකෙක් වෙන්න ආසනම් ඒවට ගැලපෙන ලොතරැයි තියෙනවා. සුබ දවසක් කියලා කියන්නේ පොඩි පොඩි තෑගි, හැබැයි වැඩි වැඩියෙන් දිනන්න පුළුවන් ලොතරැයියක්. ඒ වගේම ගොවිසෙත මහජන සම්පත ධන නිධානය, මෙගා පවර්, ලකී 7, හඳහන අද සම්පත, ජය 7 සමෘද්ධි. මේ තමයි NLB එකේ ලොතරැයි. ගන්න මිනිස්සු තමයි දිනන්නේ. ඒ නිසා ලොතරැයියක් ගන්න 8:38.

0: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0114700888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින් Thank you.

0: සියයට සියයක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
1: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් 60 වසරකට වැඩි

0: Dinahas bisipal masri SLIC Life GV Direction Oppo Indian Time Yuguna. Seventh bonus pratilabe agaya. Rupiah kuti ekdahas harase hatta ikmawai. Sri Lanka Insurance Life. Piyakumin mavakumin.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: කඩුවෙල නගරයේ මැද New Bypass Road එකේ ඉදිවන Tallest and Safest Apartment Experience එක OZ නිවාස ඒකක 351ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි realty holding සමත
2: අරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ alumex
3: aluminium ඕන තරම් alumex නම් ඉස්තරම්
4: Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: Coco Fry සතුට රසය ගෙනෙන කු
6: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank Debit Card Challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV Fridge Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකීන් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් side by side fridge laptop iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Combank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ Russian විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011 732 1000 NIBM the City University the place to be
8: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙති 011 7400 550
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
11: ඕනේ LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 7500 515 අමතන්න

ඊයේ දවසේදී අපිට අවසන් බලාපොරොත්තුව තමයි තියාගන්න පුළුවන් වුණේ පෘතුගාලය සම්බන්ධයෙන්. ස්පාඤ්ඤයයි පෘතුගාලය අතර තැනගෙන එකට බිඳුවක් විදියට ස්පාඤ්ඤය ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ ක්‍රිස්තියානෝ රොනාල්ඩෝගේ අවසන් තරගය තමයි කියලා කියනවා. ඒක නිල වශයෙන් ප්‍රකාශ කරාද කියලා හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් එයාට අවුරුදු 41ක් 2030 දී එයා ආයි වර්ල්ඩ් කප් සෙල්ලම් කරයි කියලා හිතන්න බෑ. ඉතින් අවසන් ලෝක කුසලාන තරගය වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. 2006 ඉඳලා ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් තරඟ කරා. ඉතින් තරඟාවලි 6කට එයා තරඟ කරා. එයාගේ ඉතිහාසය ගත්තොත් තරඟ 233ක් ගෝල 146ක් වාර්තා කරපු ක්‍රීඩකෙක්, මුළු ලෝකෙම දන්න සුපිරි ක්‍රීඩකෙක් ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ කියනවා. නොදන්න කෙනෙක් නැති තරම්. හරියට මයිකල් ජැක්සන් වගේ. ඒ කියන්නේ කවුද කින්ද මන්ද මොනවාද ෆුට්බෝල්ද ගහන්නේ, ක්‍රිකට්ද ගහන්නේ, ජිල්ද ගහන්නේ කියලා හරියට කියන්න බැරි වුණාට නම දන්නවා ගොඩක්. මිනිස්සු නම දන්නවා ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ කිව්වම. ඉතින් සමහර කලාට ෆුට්බෝල් දන්නෙත් නෑ අපි. එයාව දන්න, රොනාල්ඩෝව දන්න. ඉතින් අර ඒ වගේ චරිතයක්. කොහොම වුණත් එයා මේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගන්නේ පොඩි දුකකුත් එක්ක. ඒකට හේතුව තමයි එයාට කවදාවත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණෙත් නැහැ. සහ තරඟාවලියේ වීරය වෙන්න අවස්ථාව ලැබුණෙත් නැහැ. තව ගොඩක් ජයග්‍රහණය වාර්තා කරලා තියෙනවා. ඒ වුණාට එයාට අර අර මේන්ම ජයග්‍රහණ දෙක ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් එයා දුකෙන් ඉන්නේ රොනාල්ඩෝ ඉතින්නේ. බලන්නද එයාටත් කියන්නේ අපිට හිතෙන දැන් රොනාල්ඩෝ ඒගොල්ලොන්ට කවදාවත් ඒගොල්ලන්ට දුකක් නැහැ නේ කියලානේ. ඒගොල්ලෝ දුකෙන් අපි දුකෙන්. එහෙනම් අවුලක් නැහැ වගේ නේ. මොනවා වෙයිද දන්නේ. ඉතින් මේ FIFA World Cup එකේ අවසානයේ කොයි වගේ වෙයිද දන්නේ. අපි බලාගෙනීම. කොහොමුණත් ඒ තරුවත්, ඒ කියන්නේ ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ කියන තරුවත් නික්ම යාම තමයි අපිට දුකෙන් උනත් ප්‍රකාශයට පත් කරන්න වෙන්නේ. ඒක තමයි කතාව. හරි, ඊට පස්සේ අපි බලමු අපිට මොනාද හොඳ එකක්. දැන් ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ ගත්තොත් එයා හැඩකාර වැඩකාරයෙක්නේ. එයා ලස්සනයි, එයා ලස්සනයි. ඒ වගේ මෙයා වැඩකාරයන්, ඒ වගේ තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ තායි හැඩකාර වැඩකාරයා. Definitely ඔබ එක දවසක් හරි බජාජ් ප්ලැටිනා එකක් දැකලා තියෙනවා නම් ඔයා බෝයි කෙනෙක් නම් ඔයාගේ හීනේ ඕක. මම ඒක කැට දාලා කියනවා. මොකද මේ බයික් එක පුදුම ලස්සනයි. අනිත් එක මේ බයික් එකේ දැන් කෙනෙක් ඒක රයිඩ් කරගෙන යනකොට වෙනම ලුක් එකක් තියෙනවා. අපි ආසයි ඒ ලුක් එකට. නිකන් බයික් එකක් පදිනවා, නිකන් මදුරෙක් උඩ යනවා. කිසි ගතියක් නැහැනි. නිකන් බයික් එකක් උඩ යනවා, කොස්සක් උඩ යනවා වගේ. කිසි ගතියක් නැහැනේ. නේ බයික් එකක් වුණාම තියෙනවනේ හොඳ පෙනුමක්. අන්න ඒ පෙනුම බජාජ් ප්ලැටිනා එකේ තියෙනවා. ඊට අමතරව දැන් අපි හැමතිස්සෙම මේ තෙල් කතාව, යුද්ධ තිබ්බත් නැතත් කවදා නමුත් තෙල් කියන කතාව ඉතින් අවසානයක් දකින්නවනේ. ඒක ඉවර වෙනවා, ඒක පිළිබඳ එක එක ප්‍රශ්න එනවා, ගණන් වැඩි වෙනවා, ඕවා තියෙනවා. ඉතින් මේ තෙල් ප්‍රශ්නයටත් හොඳ විසඳුමක් තමයි බජාජ් ප්ලැටිනා එක. හේතුව එක ලීටරයකින් කිලෝමීටර 107කට වඩා වැඩි දුරක් දුවන්න පුළුවන් සුපිරි බයික් එකක්. ඒකයි අපි කියන්නේ හැඩකාර වැඩකාරයා කියලා. හොඳට තෙල් කරනවා මේ බයික් එක. හොඳට තෙල් කරනවා. පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් අහලා බලන්න, ඒ මිනිස්සු සැටිස්. අපි සාමාන්‍යයෙන් අපව සැටිස් අපිව නිකන් අපි ඕනම සෑහීමකට පත් කරන්න අමාරුයි නේ. හැබැයි බජාජ් ප්ලැටිනා බයික් එකක් ගත්තු කෙනෙක් තෙල් කරන එක ගැන සෑහීමකට පත් වෙනවා. හේතුව එක ලීටරයකින් කිලෝමීටර 107ක් කටත් වඩා දුවන්න පුළුවන් බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියන්නේ. කිලෝමීටරයක් යන්න රුපියල් 3.7 ගාණක් වගේ ගාණක් තමයි වැය වෙන්නේ. හරිද? ඉතින් බිස්නස් එකක් කරන කෙනෙකුට වුණත්, සෑහෙන දුර බයික් එකේ දුවන කෙනෙකුට වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද හොඳට තෙල් කරන බයික් එකක් නිසා. ඉතින් මේ බයික් එක ඕගලන්ට ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් තමයි ගන්න පුළුවන් වෙන්නේ, ඒගොල්ලන්ගේ විශ්වාසය වගකීමත් එක්ක. ඉතින් ඔබ දන්නවා ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි දන්න හොඳම දෙයක් තමයි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම කියලා කියන්නේ අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් අපිත් එක්ක මේ මහ පොළවේ, අපිත් එක්කම හැම ප්‍රශ්නකටම අපිත් එක්ක ඉඳලා. ස්පෙයා පාට් එකක් නැති වුණ වෙලාවක අපි ඉඳලා තියනවාද කියනකෝ සති ගණන්. ස්පෙයා පාට් එක එනකම් මම මේ වාහනේ පොඩ්ඩක් තියාගෙන. එහෙම ඉඳලා තියනවාද කියනකෝ? නෑ නේ, ලොවෙත් නෑ. සමහරක් වාහන පාවිච්චි කරන මිනිස්සු අවුරුදු ගණන් ඉන්නවා ස්පෙයා පාට් එනකම්. ඒ කෑලි එල්ලගෙන යනවා, සෙලෝ ටේප් ගහගෙන, ඇන ගහගෙන නේද? එහෙම මම දැකලා තියෙනවා. සමහරක් වාහනල අපිත් එක්ක වාහනයක් තිබ්බා. ඒකේ මේ මොකක්ද ඒකට කියන්නේ, අර රූෆ් ටොප් එකද මොකක්ද, සන් රූෆ් එක මොකක්ද වෙලා. අම්මෝ, මෙන්න කාලයක් හිටිය අවුරුද්දක්
මවස නොමයක් විතරහිට ඒක කෑල්ලගෙන් ඒවගේ බලාගෙන ඕන්නෑ මොකද ඩේවිඩ් පිරිස් මෝට සමාගම තමයි පිටිපස්ස ඉන්න එයා අයිඳගෙන වැඩේ ලස්සට කරනවා නියෝජිතයෝ එදදා සාරසිකරත් වඩා ලංකාව පුරාමින්වා කිලෝමීටර් විස්සෙන් විස්සට සර්විස්ස එකක්ද ස්පෑපාර්ට්ස්ද මොනාද කරන්න ඕනේ නියෝජිතයෙක් ළඟ ඉන්නවා ඉතින් ඒ නිසා හිතේ නිදහසෙන් බයිකික ගත්තට පස්සෙත් අර හිතේ නිදහස කියන කෑල්ල තියාගෙන ඔබට බයිකික පාවිච්චි කරන්න පුළුවන් බජාජ් ප්ලැටිනා එක ගැන තමයි මතක් කරන්නේ හැඩකාර වැඩකාරෙක් ලස්සනත් බලනවා හොඳට තෙල් කරනවාද කියලාත් බලනවා ඒ දෙකටම ඔබට සෙට් වෙන සුපිරිම සුපිරි භාණ්ඩේ තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ යන්න ගිහලා බලන්න මං අර හැමදෙස්සම කියනවනේ ගිහලා බලන්න අපි කියනවා එක්ස්පීරියන්ස් කරලා බලන්න එතකොට තමයි අර ඔබේ පැතුනොත් පොඩි පොඩි කෑල්ලක් තියෙනවා 100%ක කෑල්ලක් තියෙනවා මමම මෙතන කෑ ගහලා මම මෙතන මේවා වෙලා හැපිලා මොනවා කරත් වැඩක් නැහෙනි මේ ඔබ ඒක කරන්නේ නැත්තම් අනේ කරන්නකෝ දැන් අඬනෝ කරන්නකෝ හරි මේ වෙලාව හොඳම වෙලාවක් නේද තේ එකක් බොන්න හිතන්නකෝ ඔබ උදේ නැගිටලා ඔබේ උදෑසන මේ වගේද කියලා හිතන්න උදේ නැගිටිනවා ඇඳට වෙලා විනාඩි 10ක් 20ක් විතර ඔබ කල්පනා කරන අද දවසේ ප්ලෑන්ස් මේවා මෙහෙමයි මගේ ජීවිතේ මෙහෙමයි හොඳ නිින්දක් දැම්ම නේද ආශා නියමයි ගාලා ඔබ විනාඩි 10ක් විතර කල්පනා කරනවා ඊට පස්සේ නැගිටිනවා පොඩක් බුකු බුකු දානවා අර කටහොදන් බුකු බුකු දාලි වෙරෙලා තේකක් හදන්න යනවා තේකත් කිසි කලබලයක් නැහැ ඔබ හරීම වෙලාව අරගෙන ටයිම් එක අරගෙන තමයි තේක හදන්නේ රෝස කහට අරගෙන තේකොළ දානවා දාලා උණු වතුර දානවා විනාඩි දෙකක් වහලා තියනවා චුටක ගාඩන් එකට ගිහිලා බලනවා වටපිට ඇහැලෑවා මොකද ඔබ හාවෙක් ඔබට හොඳට වෙලාව තියෙනවා හරිද විනාඩි දෙකක් තිබ්බට පස්සේ ඒක කෝප් එකට දාගන්නවා සීනි ඕන්නෑ නැත්නම් සීනි එක කැටයක් කෝප්පෙට දාලා මික්ස් කරලා ගන්නවා ගාඩන් එකට යනවා ගාඩන් එකේ තියෙනවා ලස්සන චෙයා එකක් ඒකේ ඉඳගෙන හිමීට වෙලාව අරගෙන ඔබ තේක බොන්නේ ඔබට ඒ වගේ උදෑසනක්ද තියෙන්නේ ඔබ මාර ලකි මොකද ඔබ දන්නවද 100ට මට හරියට ගාන මතක නෑ 100ට බර ගානක් හරිද ඒ කියන්නේ 150ට වැඩි ප්‍රමාණයකට ඒ වගේ උදෑසනක් නෑ ඒගොල්ලෝ හරි බිසි උදෑසනක ඉන්නේ උදේ නැගිට ඇඳෙන් පැන්නා වොෂ් එකක් දැම මේව කරා තේක නිකන් දඩ බඩ ගාලා හදාගත්තා තේ රහක් එන්නෙත් නෑ මුකුත් නෑ ටක් ගාලා ඒක හුස්මට බීලා දැම්ම වැඩට ආවා ඒ වගේ ලයිෆ් එකක් ගත කරන මිනිස්සු අතරින් ඔබ මාර ලකි ඒ වගේ නිවිසනසිල්ලේ ගත කරන්න පුළුවන් උදෑසනක් නම් ඔබට තියෙන ඔබ මාර ලකි හරිද කොහොම වුණත් නිවිසනසිල්ල කෙසේ වෙතත් තේගක් හදන්න පොඩි වෙලාවක් ගන්න හරිද දඩි බිඩිය තේ හදන්න බෑ ඔබ පාවිච්චි කරන රෝස කහට නම් ඔබට පොඩ්ඩක් වෙලාව ඕනි තේක හදා ගන්න හරිද වෙලාව කියන්නේ මේ පැය ගාණක් ඕනේ නෑ විනාඩි දෙකක් තේකොළ තැම්බෙන්න තියන්න ඕනේ හරි එතකොට තමයි රෝස කහටවල නියම රස එන්නේ සමහරකට ඔබ රෝස කහට පාවිච්චි කරන කෙනෙක් වෙන්නේ නැති ඔබ කියනදි ඒ මේක එන්නේ නැහැ නේ හරි ටේස්ට් එක එන්නේ නැහැ නේ මිත්‍රයා ඔබ කලබලයි ඒකයි ඔබට හරි ටේස්ට් එක එන්නේ නැති ඔබ පොඩක් වෙලාව අරගෙන විනාඩි දෙකක් තැම්බෙන්න තියලා රෝස කහට එක හදලා බලන්න ඒ රසට ඔබ ආස කරයි හරිද ඉතින් රෝස කහට ගැන තව මොනවද කියන්න තියෙන්නේ ඇත්තටම ලංකාවේ අපි හරියට තේ එකක් බොන්න දන්නේ නැහැ ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ අපි සමරකලට කල්පනා කරනවා පිටරට මිනිස්සු මෙච්චර තේ කෝප්පේ තියාගෙන මෙච්චර රස කරන්නේ මොනවද මෙච්චර කියලා ඔව් ඒ මිනිස්සු රස කරනවා මොකද තේ කියන්නේ පුදුම දිව්‍යමය රසක් තියෙන දෙයක් පානයක් ඒකේ හරි රස ගන්න පොඩි වෙලාවක් ඒකට ඕනි හරිද ඒ වෙලාව ගන්න රෝස කහට එකක් අද ගෙදර යනකොට අරගෙන ගිහිල්ලා නියම තේවල රස විඳින්න රෝස කහට වෙලාව උදේ 8:59

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
4: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
3: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
6: මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011-415-411-411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, the place to be.
8: මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩාක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.

0: ඇබි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: 20 upgrade 20 upgrade.
2: අලුත් song එකක්ද?
3: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
6: සහ කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112123123
7: චිත්‍ර කුඩා මත පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200 98.2 98.4 දිවයි.

0: බන්ධනාගාර ගැටුම ගැන මානව හිමිකම් කොමිෂමෙන් පරීක්ෂණයක්. මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එහි කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ පරීක්ෂණ සඳහා කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ බන්ධනාගාරය වෙත ගියද පැවති කලහකාරී තත්ත්වයේ හේතුවෙන් එම කටයුතු අසාර්ථක වූ බවයි. මෙම සතිය තුළ පරීක්ෂණ කටයුතු යළි ආරම්භ කරන බවද කොමසාරිස්වරයා සඳහන් කළා. ඒ යටතේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම රැඳවියන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක සඳහන් කළේ මියගිය රැඳවියන් හඳුනා ගැනීම සඳහා මේ වන විට ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බවයි. දැන් විදෙස් පුවතක්. සිය රට වෙත ගුවන් ආරක්ෂණ පද්ධති ලබා දෙන ලෙස මිත්‍ර පාක්ෂික රටවලින් ඉල්ලීමක් කිරීමට යුක්රේන ජනපති වොලදිමිර් සෙලෙන්ස්කී තීරණය කර තිබෙනවා. ඒ කියෙව් අගනුවර වෙත අඛණ්ඩව එල්ලවන රුසියානු ප්‍රහාර හමුවෙයි. තුර්කියේ පැවැත්වෙන නේටෝ සංවිධානයේ රැස්වීමකදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි සෙලෙන්ස්කි පැවසුවේ. දවස් පහක් තුළ රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් යුක්රේනයේ මහල් නිවාස විශාල සංඛ්‍යාවක් කඩා වැටි සිවිල් වැසියන් 50ක් පමණ මිය ගියා.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හරක්ලාවට නින්දයන් නැති වෙලාවට මම කරන දෙයක් තමයි අර නිකන් නිදාගන්න හිතන සවුන්ඩ්ස් තියෙන නිකන් අර වතුර වැටෙන නිකන් වතුර වැටෙන සද්දේ වගේ වහගෙන ඉන්නවා නින්ද යන්න කියලා. හැබැයි ටික වෙලාවක් යනකොට මට සද්දේ ඇහෙන නිකන් ගරා චිකන් බදිනවා, කට්ලට් බදිනවා, සොසේජස් බදිනවා. මට අර වැස්ස වතුර ගලාගෙන යන සද්දේ අතරින් අර ඇහෙන්නේ ඒවතම මට පේන. ඊට පස්සේ නින්ද කොහේ නිදාගන්නද? ඊට පස්සේ කොච්චර දේවල් අපි ට්‍රයි කරනවද නේ නිදාගන්න කියලා. අපි කකුල් දෙක හොලෝනම මන් දැකලා තියෙන සමහර මිනිස්සු කකුල් හොලෝ හොලෝ නිදාගන්න ට්‍රයි කරනවා. ඊට පස්සේ කිසි සද්දයක් එන්නේ නැති වෙන කන් දෙකටත් අර දාන්නේ මොනවද දාලා එහෙම මේව කරලා කිසි මට පොඩි සද්දයක් ඇහුණත් ඇහැරෙනවා කියලා එහෙම නිදාගන්න ට්‍රයි කරනවා. මිනිස්සු ඇත්තට මහන්සි වෙනවා නිදාගන්න. සීරියස්ලි, ඒ කියන්නේ නින්දේ වටිනාකම දන්න මිනිස්සු නිදාගන්න මහන්සි වෙනවා. හැබැයි සමහරක් කට්ටියට ශාරීරිකවම ඒ නිදාගන්න ඒ අවශ්‍ය කරන සාධක නැතිවීම, ඒ කියන්නේ හිතන්නකෝ ඇඟේ පිටු උෂ්ණත්වය වැඩි, ඒ මිනිසුන්ට නින්ද යන්නේ නැහැ. ස්ට්‍රෙස් එක වැඩි, වැඩ වැඩි, මහන්සි. එතකොටත් ඒ මිනිසුන්ට නින්ද යන්නේ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම කිව්වම ඇත්තට නිදාගන්න අවශ්‍ය මිනිස්සුෙකුට හරියට නින්ද යන්නේ නැකෝ. මේක හරි දුක හිතෙන කාරණාවක් නේ. මොකද නින්ද තමයි අපිව රිෆ්‍රෙෂ් කරන්නේ. දවස් ඊළඟ දවසේ වැඩ ටික ලස්සන කරගන්න අපිට පුළුවන් වෙන්නේ නින්ද නිසා. අලුතින් කෙනෙක් බවට අපිව පත් වෙන්නේ, අලුත් කෙනෙක් බවට පත් වෙන්නේ නින්ද නිසා. ඉතින් ඔබත් නිදාගන්න කැමති, හැබැයි නින්ද යන්නේ නැති කෙනෙක් නම් ඔබේ නින්ද අපහු ඔබට අරගෙන දෙන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් එකට පුළුවන්. ඒගොල්ල තමයි වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් අපිට හඳුන්වලා දෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය නිකම්ම නිකම් මෙට්‍රස් එකක් ඔබට හඳුන්වලා දීලා ඒක ගෙදර අරගෙන ගිහිල්ලා ඒක දාලා නිදාගන්න කියන එක නෙමෙයි. මම කතාවක් අහලා තියෙනවා, හොඳ ඇඳක් ගන්න පුළුවන් වුණාට හොඳ නින්දක් ගන්න බෑ කියලා, කොච්චර සල්ලි තිබ්බත්. හැබැයි ඔබට දැන් හොඳ නින්දක් ගන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් ඒගොල්ලගේ වෝඩ් ප්ලේස් වල තියෙන ෂෝරූම් එකක්, එතනට යන්න ගිහිල්ලා බලන්න ඉස්සලා. හරිද? මොනවද මේ මැට්‍රස්? කොහොමද මේ නිින්ද යන්නේ නැති අපිව නිදි කරවන්න පුළුවන්? කොහොමද මේ මැට්‍රස් වලට කියලා බලන්න. මොකද දැන් ඔය සමහර කට්ටියට නිකන් ඇඟේ තියෙන උෂ්ණත්ව ප්‍රශ්න නිසා නිින්ද යෑමේ ගැටලු තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා කූලර් කියලා මැට්‍රස් එකක්. ඒක මරු. පොඩි වෙලාවක් ඔබ පොඩි පොඩි නින්දක් දාලා බලන්න, පොඩි නැප් එකක් දාලා බලන්න. ඔෆිස් එකට කියලා යන්න, මම පොඩ්ඩක් මේ පොඩ්ඩක් යනවා, පොඩ්ඩක් නිදාගෙන එන්නම්, මට පොඩි වෙලාවක් දෙන්න. මම මේ යනවා මෙතන මේ බෝඩ් ප්ලේස් වල තියෙන ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් එකට පොඩි නින්දක් දාලා එන්නම්. දන්නේ නැහැ කොච්චර වෙලා යයිද කියලා. එහෙනම් පොඩ්ඩක් කියලා යන්න. ඉතින් අර කූලර් කියන මැට්‍රස් එක ඒ වගේ ප්‍රශ්න තියෙන අයට. ඊට පස්සේ ග්‍රැෆීන් කියලා මැට්‍රස් එකක් තියෙනවා. බයෝරිදමික්, අපි ඊ කතා කරා බයෝරිදමික් මැට්‍රස් එක ගැන. තව ඒගොල්ලන්ගේ රොමෑන්ස් කියලා මැට්‍රස් එකක් තියෙනවා. මට ඒක ගැන කියන්න මොකද්ද වගේ. හරිද? ඉතින් ඒ හැම එකක්ම ඔයගලන්ට විස්තර කරනවට වඩා හොඳයි ගිහිල්ලා චුට්ටක් එක්ස්පීරියන්ස් කරලා බැලුවා නම්. මොකද අපේ රටේ මිනිස්සු ගොඩක් මහන්සි වෙනවා. ගොඩක් වෙලාවට ඇඟ වෙහෙසලා මහන්සි වෙන මිනිස්සුන්ට ටක් ගාලා නිින්ද යනවා. ඇයි ඇඟ ටයර්ඩ් වෙලානේ. හැබැයි අපි ගොඩක් කට්ටිය කරන්නේ මොලේ මහන්සි කරලා වැඩ කරන එක. ඔෆිස් වල එක තැන ඉඳගෙන කම්පියුටර් ඉස්සරහා වැඩ කරනවා. ඉතින් ගෙදර ගියාමත් සමහරක් වෙලාවට අර ඉතිරි වෙච්ච වැඩ ටික නිින්ද යන්නේ නැතුව මතක් වෙනවා. එතකොට අපි කරන්නේ ෆෝන් එක අරගෙන ඒක ඔබ ආයි තව වැඩ කර ඉන්න එක. නිදා ගන්න ඕනි වුණත් හිත ලෑස්ති නෑ නිදා ගන්න. අන්න ඒක හිත ලෑස්ති නැති ගතියත් ඔබට පුළුවන් මේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් වෙත ගියෝදින් ඔබේ හිතනි මේ හැම එකටම මුල. සමහරක් මෙට්‍රස් තියෙනවා එවල එනවා මාර සුවඳක්. ඒකෙන් ඔබට ඔබව බල කරනවා. දැන් ඔයා නිදා ගන්න, ඔයා නිදා ගන්න, මම නිදි. ඒ වගේ තියෙනවා. හරිද? ටෙක්නොලොජියා තියෙනවා මෙට්‍රස් වලටත්. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එක ඇවිල්ලා බලන්න. එක මෙට්‍රස් ජාතියක් නෙමෙයි, මෙට්‍රස් රේන්ජ් එකක් ඔගලන්ට ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් හඳුන්වලා දෙනවා. අපි වැඩි විස්තර කියන්නම් දැනට. ඒ ටික මතක තියාගන්නකෝ. ඔබට හොඳ නින්දක් ලබා ගන්න ඒක සල්ලි වලට කරන්න පුළුවන් දෙයක්, හොඳ නින්දක් ගන්න එක. ඒක කරලා දෙන්න තමයි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් හඳුන්වලා දීලා තියෙන්නේ. ඔබට තියෙන්නේ හොඳ නින්දක් ගන්න. හරිද? තියෙන දේ ගන්න. නැති වුණාම ඤ්ඤ්ඤ්ඤ්ගගා හිටියනි. දැන් කාලයක් අපිට නිින්ද යන්නේ නැහැ. අරකද මේකද ගගා? දැන් ඔන්න අපිට නිදා ගන්නත් හොඳම විදිය හම්බ වෙලා තියෙනවා. අපේ නිින්ද ලබා ගන්නත් හොඳම විදිය හම්බ වෙලා තියෙනවා. ඒ නිසා හොඳ නිින්දක් දාන්න. පැය 8ක් විතර, පැය 6ක් 7ක් හොඳ නිින්දක් දාන්න. හරිද?
සමහර මිනිස්සුන්ගේ කතා ඇහුවම ඒගොල්ලෝ කියන අපි පැය දෙකයි නිදාගත්තේ, අපි පැය තුනයි නිදාගත්තේ. මට නම් ඒ මිනිස්සුන්ගෙන් අහන්න තියෙන්නේ, මොකටද පැය දෙකක් නිදාගෙන මොකටද? අනේ මට නම් ඕනේ හොඳ නිින්දා. මම සාමාන්‍යයෙන් අර අපේ හිටපු ජනාධිපතිතුමා වගේ හැම වැඩේම හරියට කරනවා, 10ටත් නිදා ගන්නවා. සීරියස්ලි. රයිට්. අපි දැන් බලමු අපේ ගෙවල් වල තියෙන පළවෙනිම ප්‍රශ්න පහ ගත්තොත් ඒ අතරේ තියෙන එකක් තමයි ලයිට් බිල් එක කියලා කියන්නේ. ඒක දැවෙන ප්‍රශ්නයක්. අපි සමහර දේවල් කතා නොකර හිටියට මොකද ඒවා දැවෙන ප්‍රශ්න. බිල එන දවසට බිල අතට ආවම, නැත්නම් බිල ෆෝන් එකට ආවම නිකන් කොහමද ඔබේ රියක්ෂන් එක? ඕ මොකද්ද මේ, ඉතින් කාලද බීලද ලයිට් බිලනේ නේද ගාලා එනව නේද? ඕක අඩු කරගන්න විදිහක් ගැන ඔබ හිතුවද? එක සැරේම අවුරුදු පහක විතර ඇඳුම් ටික ඔක්කොම එක සැරේ එකට අයන් කරනවා. හරි හරි, කමන්න කමන්න, එක සැරේ අයන් කරන එක හොඳයි. වොෂින් මැෂින් එක එකපාර දාන්නේ, සතියකට සැරේයි දාන්නේ. එතකන් කුණු ඇඳුම් අඳිනවා. හරි හරි හරි, ඕකේ ඕකේ. නෑ ඒවත් එක එක ක්‍රම, ඒවත් පාවිච්චි කරාට කමන්න. හැබැයි ඔබට සුපිරිම ක්‍රමයක් මිස් වෙලා තියෙනවා. ඔබේ ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවනේ. ඔය ෆ්‍රිජ් එක කොච්චර විදුලිය කනවද කියලා පොඩ්ඩක් ඉස්සලා බලන්න. සමහරක් වෙලාවට සමහරක් ෆ්‍රිජ් තියෙනවා, අපි පැය 24ම දාලා තියෙන නිසා කොහොමත් වැඩිපුර විදුලියක් යන්නේ ෆ්‍රිජ් එකට. ඒක ආයි කතා කරන්න දෙයක් නෑ. හැබැයි සමහරක් ෆ්‍රිජ් තියෙනවා පරණ වෙන්න ඒක විදුලිය පරිභෝජනය කරන ප්‍රමාණය බොහොම වැඩි. ඉතින් ඒ වගේ ෆ්‍රිජ් එකක් ඔබේ ගෙදර තියෙනවා නම් ඔබේ ලයිට් බිල අහන්න දෙයක් නෑ, කොහොමත් වැඩි. ඒ නිසා ෆ්‍රිජ් එක මාරු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ඔබ තාමත් නිකන් සාමාන්‍ය ෆ්‍රිජ් එකක් නම් පාවිච්චි කරන්නේ, ඒකත් අර පැය 24ම දාලා තියෙන නිසා ඉතින් කරන්ට් එක වැඩියෙන් යනවා. ඒකට තියෙන විසඳුම තමයි සිංගයකට ගිහිල්ලා ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක් ගන්න එක. මේක ඩිජිටල් ඉන්වර්ට් එකක්. හරිද? මේක පොඩි නිකන් AI තාක්ෂණයක් තියෙනවා, පොඩි ඩිජිටල් වෙලා. මෙයා පොඩ්ඩක් නිකන් මෙයා හිතලා වැඩ කරන ෆ්‍රිජ් එකක්. හරි, ඒ කියන්නේ කරන්ට් එක මෙයා පාවිච්චි කරන්නේ සීමිත ප්‍රමාණයක්. සාමාන්‍ය ෆ්‍රිජ් එකක් ගත්තොත් ඒකට යන කරන්ට් එකෙන් 50% මේ ඩිජිටල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එකට යන්නේ. අන්න ඒ නිසායි අපි කියන්නේ කරන්ට් බිල ඉතුරු කරලා දෙන්න, මේ සිංග එක හඳුන්වලා දෙන්න මේ අලුත් ෆ්‍රිජ් එකට පුළුවන් කියලා. දැන් එහෙම කියපු ගමන් ඔබ ඉතුරු කරුණු කාරණා ගැන හොයනවානේ, කොච්චර ලොකුද දැන් මේ සිංග එකේ ඩිජිටල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එක? ලොකුද? ඔව් ලොකුයි. ලීටර් 276ක් larger capacity එකක් තියෙන ෆ්‍රිජ් එකක් තමයි මේ ඩිජිටල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එක. ඊට අමතරව දොර දෙකේ ෆ්‍රිජ් එකක්, තව මේකේ තියෙන ගෑස් එක පරිසර හිතකාමී, ඒ වගේම කාර්යක්ෂමතාවය වැඩිම ගෑස් එකක් R600A ගෑස් එක තියෙන්නේ. ඊට පස්සේ 50%ක් විදුලිය ඉතිරි කරලා දෙනවා. ඒක තමයි පළවෙනිම කාරණාව. ඊට අමතරව මේ ෆ්‍රිජ් එකට අවුරුදු 20ක වොරන්ටි එකක් හම්බ වෙනවා මේකේ කොම්ප්‍රෙසර් එකට. ඊටත් අමතරව මේ ෆ්‍රිජ් එකේ ගාන නම් ₹1,42,999. හැබැයි එකපාර සල්ලි ගෙවන්න ඕනේ නැහැ, ටික ටික ගෙවාගෙන යන ₹5,950 වගේ ඔබට ගෙවන්න පුළුවන් නම් ඒ ගාන ඉඳන් ටික ටික ගෙවාගෙන යන්න. ෆ්‍රිජ් එක ගෙදර පාවිච්චිත් වෙනවා, ෆ්‍රිජ් එකට ගෙවාගෙනත් යන, එකපාර සල්ලි ගෙවන්නෙත් නැහැ. මේ ඔක්කොම වැඩ ටික ඔබට සිංගයෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒ වාසිය ගැනත් මතක් කරන ගමන් ඔනර් ෆෝන්ස් ගැන කතා නොකර බෑ. මේක ඔනර්, හරිද? සමහර කට්ටිය මේකට කියනවා හොන. එච්චකුරෙන් තමයි පටන් ගන්න. හැබැයි එච් අපි සයිලන්ට්. ඔන, හරිද? දැන් අපි ඔය අව කියන එකත් එච්චකුරෙන් පටන් ගන්න. අපි පැය අව, අපි එකට හව කියන්නේ නැහැනේ නේද? තව මොනවද එහෙම තියෙන්නේ? ඕනස්ට් කියන එකනේ එච්චකුරෙන් පටන්. අපි හොනස්ට් කියන්නේ නැහැනේ නේ? ඒ වගේ තමයි හොන කියන්නේ ඔන. රයිට්. අපි ඔන ෆෝන්ස් වල මේ දවස්වල කතා කරන වැඩිපුරම කතා කරන ෆෝන් එක බවට පත් වෙලා තියෙන X9D ෆෝන් එක. මේ ෆෝන් එකේ ෆීචර්ස් ගත්තොත් මේකට හොඳ බැටරි එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මේකේ ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා. ඊට අමතරව මේකේ බිල්ඩ් ක්වලිටි එක ගත්තොත් හරිම යුනික් පෙනුමක් තියෙන්නේ. මේ මේ මේ ෆෝන් එක හරි ලස්සන කලර්ස් වලින් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. හොඳට ග්‍රිප් වෙනවා, හොඳට තනි අතකින් වුණත් යූස් කරන්න පහසු විදියට. දැන් ෆෝන් එකක් වුණාම තනි අතින් යූස් කරන්න ලැප්ටොප් එකක් නෙමෙයිනේ. සමහර කට්ටිය මම දැකලා තියෙනවා ෆෝන් එක අත් දෙකෙන්ම යූස් කරනවා. ඒ කියන්නේ ඒක හරියට ගැලපෙන්නේ නැහැ. ඒක බිල්ඩ් ක්වොලිටි එකේ ග්‍රිප් වෙන විදිය සෙට් වෙන්නේ නැහැ. හැබැයි ඔනර් X9D ෆෝන් එක හරි ෂෝක් ෆෝන් එකක්. මේක දැක්කමත් නිකන් හිතනවා මේක නම් වටන්න හිතෙන්නේ නැහැ. මොකද මේක නිකන් කැඩෙයිද දන්නේ නැහැ කියලා බැලු බැල්මටම පේන්නේ මේ ක්වොලිටි එක. ඒ කියන්නේ ඒකේ පෙනුම දැක්කම හරිම නිකන් කොහොමද කියන්නේ, දැන් අපි හිතනවා වැටුනම කැඩෙන්නේ නැති ෆෝන් එකක් කිව්වම අපිට තියෙන්න ඕනේ ඒකනේ හරි දර දඩු පෙනුමක්, නිකන් සැර පෙනුමක් තියෙන්න ඕනේ. හැබැයි ඔන X9D ෆෝන් එක එහෙම නැහැ. ඒක බැලුවම හරි සොෆ්ට් පෙනුමක්, හරි ආස කරන නිකන් කියුට් පෙනුමක් තියෙන. හැබැයි මේක හරි ශක්තිමත්.
එයා කිව්ට් උනාට එයා හරි ශක්තිමත්. වැටුණට කැඩෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒකට පාවිච්චි කරලා තියෙන මෙටල් එක, ඒ පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍ය, මේ හැම දෙයක්ම හේතුවෙන් ඒක කැඩෙන්නේ නැහැ. තැලෙන්නේ නැහැ, එබෙන්නේ නැහැ, ස්ක්‍රීන් එක කැඩෙන්නේ නැහැ, ඉරියන්නේ නැහැ, ඉරි තලන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා මේක සුපිරි ෆෝන් එකක් විදියට හැමෝම අවිවාදෙන් පිළිගන්න ෆෝන් එකක් බවට පත් වෙලා තියෙනවා. Honor X9D ෆෝන් එක. ඒකත් ඔබට සිංග එකෙන් ගන්න පුළුවන්, බලයලත් අලෙවි නියෝජිතවරුන්ගෙන් ගන්නත් පුළුවන්. පහුගිය දවස්වල අපිට මතකයි, Honor X9D ෆෝන් එකක් ගන්නකොට රුපියල් 25,000ක් විතර වටින Honor ස්මාර්ට් වොච් එකක් ඒගොල්ලෝ දුන්නා. දැනුත් පොඩක් නේ අහලා බලන්න අර ස්මාර්ට් වොච් එක තියෙනවද කියලා. දෙනවද දන්නේ නැණි නේද? ඇහුවොත් ස්මාර්ට් වොච් එක ගියොත් මචනේ 9:23. දවසල ජනප්‍රියම සින්දුවක් විදුලියසේ අලි ඇවිදින්.

අංකල් කෙනෙක් මට ලස්සන කතාවක් කිව්වා මගේ අඳුරන අංකල් කෙනෙක් නේ මම පාරේ යනකොට හම්බ වෙච්ච අංකල් කෙනෙක් නෙමෙයි මට යා කියනවා පුතා ඔයා දැක්කොත් ඔයාගේ යාළුවෙක් ඔයාගේ හතුරෙක් එක්ක එකම ටේබල් එකේ hina වෙවි කතා කර කර ඉන්නවා දැක්කොත් පුතා ඒ කියන්නේ ඔයාට දැන් හතුරෝ එක්කෙනෙක් නෙමෙයි හතුරෝ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් එලිපිටි නම් ඔයාට ඇටැක් කරනවා අනිත් එක හැංගිලා ඉඳලා ඔයාට ඇටැක් කරනවා පුතා ඔයාට දැන් හතුරෝ කී දෙනෙක් ඉන්නවද දෙන්නෙක් ඉන්නවා මම කල්පනා කරා සීරියස්ලි ඔව් නේද මගේ යාළුවා මගේ හතුරා එක්ක ගොඩක් එහෙමයි ඉතින් කොයිද යරි පාරේ හැවලා හායි මචං ඒක නෙමෙයි මං කියන්නේ ගොඩාක් හොඳට හිතවත්ව කතා කර කර ඔබව ඔබට කියනවා මම මේ අද මේ යනවනේ මේ යාළුවෙක් එක්ක පොඩි වැඩකට යනවා කියලා ඔබව හලනවා ඔබේ යාළුවා ඔබව හලනවා හලලා ගිහිල්ලා හතුරාව තමයි හම්බ වෙන හතුරත් එක්ක තමයි සාකච්ඡා කතා කර කර ඉගයා ෆන් එකේ ඉන්නේ එහෙම දැක්කොත් මතක තියාගන්න ඔයාට දැන් හතුරු එක්කෙනෙක් නෙමෙයි හතුරු දෙන්නෙක් ඉන්නවා ඉතින් මොකක්ද ඒක කියන්නේ හරි හරි අම්මේ සෑහෙන ප්‍රවුඩ් වෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තියෙනවා හරිද ඒක අභිමාණයෙන් කතා කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ අවුරුදු 60කට වඩා කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගත් ලංකාවේ අංක 1 රූෆින් සන් නාමය රයිනෝ ඉදිරිපත් කරන අලුත්ම රූෆින් ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් කියලා කියන්නේ දෙන්නත් පොළ සන්නාදයක් රයිනෝ ප්‍රීමියර් රයිනෝ ප්‍රීමියර් මීට පස්සේ ඔබ රයිනෝ ෂීට්ස් ගන්නකොට රයිනෝ ප්‍රීමියර් කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. දැන් අපි වහලක් ගහන්නෙත් අමාරු වෙන්නේ නේද? ඒ කියන්නේ වහලක් ගන්න ටිකක් සැලකිය යුතු වියදමක් යනවා. ඉතින් ඒ වහල ගහලා ඒකට සිවිලිමකුත් ගහන්න උනෝතින් හිතන්නකෝ. එතකොට තවත් වියදමක් නියන්නේ. දැන් මේ රයිනෝ ප්‍රීමියර් වලින් අපිට හොඳ විසඳුමක් හොයලා දීලා තියෙනවා සහ මේක අලුත් නිෂ්පාදනයක්. මම මේක ෆස්ට් ටයිම් තමයි අහන්නේ. මම දන්නේ වෙන රටවල තියෙනවද කියලා. හැබැයි මම මෙහෙදී අහන්නේ ෆස්ට් ටයිම්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ රයිනෝ ප්‍රීමියර් එකේ තියෙන විශේෂත්වය ස්වභාවික මැටි ආලේපනයක් මේ ෂීට් එකේ යටිපැත්තේ ආලේප කරලා තියෙනවා ස්වභාවික මැටි ආලේපනයක්. ඉතින් මේ නිසා මේක සිවිලිමක් දාන්න නැතුව වුණත් ඕගලන්ට මේ ගෙදර ලස්සනට ඒ කියන්නේ වහල බැලුවම ලස්සන තියෙනවා. විශේෂයෙන් කියලා සිවිලිමක් දාන්න ඕනේ නැහැ. ඉතින් එහෙම නැතුවත් ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ රූෆින් ෂීට් එක හදලා තියෙන්නේ. තව දේවල් ටිකක් තියෙනවා. දැන් මෙතන මේ ස්වභාවික මැටි ආලේපනයක් තියෙන නිසා ගේ ඇතුළට උෂ්ණත්වය එන ප්‍රමාණය තියෙන එක යම් ප්‍රමාණකින් අඩු කරලා දෙන්නත් මේ ෂීට් එකට පුළුවන්කම තියෙනවා. වෙන ගෙදරකට ගියාම නිකන් පොඩ්ඩක් ඔබට රස්නේ වගේ දැනුණට මේ ෂීට් එක දාලා ඔබේ ගෙදර ඉන්නකොට ඔබට පොඩි නිකන් කූල් ගතියක්, ඒ තරම්ම රස්නේ නැති ගතියක් ඔබට දැනෙනවා. මොකද උෂ්ණත්වය අඩු කරලා තමයි ගේ ඇතුළට එන්නේ. එතකොට ගොඩක් නිකන් ෆීලින් ඕසම් නේ. ස්වභාවික විදියටම නිකන් ගෙදර කූල් වෙලා තියෙන්නේ. ඔබ ඒකට අනිවාර්යෙන් ආස කරයි. තව මේකේ ලක්ෂණ තියෙනවා සුවිශේෂී දේවල්. මේක ජල විකර්ෂණ මතුපිට ආලේපනයක් එක තමයි එන්නේ. ඉතින් ඒ නිසා මේක අර නෙළුම් කොලේක ක්‍රියාවලිය තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේ රයිනෝ ප්‍රීමියර් එකෙන් සිද්ධ වෙන්නේ නෙළුම් කුළුණ. බලන්නකෝ කියන ඒවා. නෙළුම් කිව්වොත් කුළුණ. නෙළුම් කොලේ මට කියන්නේ නෙළුම් කොලේ ඉෆෙක්ට් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ වතුර උරාගන්නේ නැහැ. වතුර මෙහෙම ගලාගෙන යන එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා අර ෂීට් එක මතුපිට දියසෙවල බැඳෙන එක, පාසි බැඳෙන එක, ඒ දේවල් ඔක්කොම අවම කරලා තියෙනවා. අනිත් එක තමයි ඉතින් එහෙම වුණාට පස්සේ හොඳ පෙනුමක් දිගු කාලිනව තියාගන්න පුළුවන්කම තියෙනවා රයිනෝ ප්‍රීමියර් එකක් ඔබේ ගෙදර වහලේ තියෙනවා නම්, ඒ ෂීට්ස් වහලේ තියෙනවා නම්. නවීන සහ උසස් තත්වයට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් හොඳ පෙනුමක්, නිකන් ක්වොලිටි පෙනුමක්. ඔය ගෙවල් බැලුවම සමහරක් වෙලාවට තාප්ප ගහලා ඔක්කොම කරලා වහල විතරනි පේන්නේ. වහලෙන් තමයි ගෙදරම අපි තීරණය කරන්නේ. කැත, පාසි බැඳිච්ච, අඳුරු වෙච්ච, කළු වෙච්ච, කැත වෙච්ච වහලක් තියෙනකොට අපි දන්නවා අපෝ ඒ ගෙදර මිනිස්සුන් කොහොමද ජීවත් වෙන. අර බලන්නකො වහල, අර බලන්නකො අරවින්දලා ගෙදර වහල. ඔය මිනිස්සු හරි අපිරිසුදුයි. වැඩිද මන්ද? හරි, කමන්නේ. ඉතින් අර වහලෙන් ගොඩක් වෙලාවට අපි එහෙම මිනිස්සු ගැන හිතනවා, තේරුම් ගන්නවා. ඇත්ත වහලනි පේන්නේ. ඒතර මිනිසුන්ට ඒ හරහා තමයි ඔබ ගැන තීරණයක් ගන්න වෙන්නේ. හැබැයි ඔබ පාවිච්චි කරන්නේ රයිනෝ ප්‍රීමියර් එකක් නම්, ඒ වහලක් නම් ඔබ දාලා තියෙන්නේ මේක අර
ජල විකර්ෂණය කරන නිසා මතුපිට එහෙම ආලපනයක් තියෙන නිසා පාසිවත් නැත්තම් වර එක එක දිය සෙවලවත් ඒ කිසි දෙයක් බැඳෙන්නේ නැහැ. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අනිත් එක තමයි සමහරක් වෙලාවට දැන් ওই ජලය උරා ගන්න වහලක් නම් තියෙන්නේ. තියෙන ප්‍රශ්නයක් තමයි වහලේ බර වැඩි වෙනවා. ඒකට අමතර බරක් දරන්න වෙනවා වහලට. වැසි ජලය වැසි කාලෙට ජලය එකතු වෙලා එහෙම ප්‍රශ්න එනවානේ. හැබැයි මේකේ ජලය පුරන්නේ නැති නිසා එහෙම ජලය රඳලා එහෙම තියෙන්නේ නැති නිසා ජලය ගලාගෙන යන නිසා මේකේ එහෙම විශේෂ බරක් වහලට එකතු වෙන්නේ නැහැ වැස්ස කාලෙදී වුණත්. හරිද? ඉතින් ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. අනිත් එක තමයි ලංකාව පුරාම මේ හේතු නිසා විශාල ඉල්ලුමක් තියෙනවා කියලා විශ්වාස කරන්න. රයිනෝ ප්‍රිමි එක තමයි දැන් හැමෝම ඉල්ලන්නේ. මොකද වාසි වැඩි. මම නම් ආසම කැල්ල තමයි. ඉතින් සිවිලිමක් ගහන්න ඕනේ නැණි. කෙලින්ම වහල දැම්ම වැඩේ ක්ලෝස්. අපිට ෆොටෝස් එහෙම එවලා තිනවා. හරි ලස්සනයි. ලස්සන පෙනුමක් තියෙනවා. gedaraක උනත් දැන් ওই සමහරක් වෙලාවට වහලවල් ගොඩක් ගහනවා නිකල් තට්ටු තට්ටු තට්ටු එහෙම එහෙම වහලවල් ගොඩක් ගහලානේ ලස්සන ගෙවල් හදන්නේ. ඉතින් ඒගොල්ලන්ට සිවිලිනුත් ගොඩක් ගහන්න ඕනේ. හැබැයි රයිනෝ ප්‍රීමියම් එක දාගත්තා නම් ඒ ප්‍රශ්න මුකුත් නැහැ. වැඩේ ලේසි. අපි රයිනෝ ප්‍රීමියම් ගැන තව වැඩි විස්තර කියමු. ලොකු විශ්වාසයක් තියෙනවා රයිනෝ කියන බ්‍රෑන්ඩ් එකට, ඒ සන්නාමයට. මොකද රයිනෝ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අවුරුදු 60කට වඩා වැඩි කාලයක් පාරිභෝගිකයත් එක්ක එකටම හිටපු, බැඳිලා හිටපු, අපිට සෙවන දුන්න කට්ටියනේ ඉතින් රයිනෝ කියලා කියන්නේ නේද? අදටත් අපේ ගෙදර තියෙන මේ රයිනෝ ප්‍රීමියම් එකක් නෙමෙයි, රයිනෝ වහලක්. ඉතින් ප්‍රශ්න අඩුයි, කරදර අඩුයි, හිතේ නිදහසේ ඉන්න පුළුවන් රයිනෝ වහලක් ඔබ දාගත්තොත්. දැන් ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොඩක්ට් එක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. අලුතින් ගයක් දොරක් හදන කෙනෙක් නම් රයිනෝ ප්‍රීමියම්, රයිනෝ ප්‍රීමියම්. හරිද? දැන් ඊළඟට කතා කරමුද අපි අයිස්ක්‍රීම් ගැන. ඕනම කෙනෙක්ව සතුටින් තියන්න පුළුවන් බිස්නස් එකක් තමයි අයිස්ක්‍රීම් බිස්නස් එක කියලා කියන්නේ. ඉතින් ඒකනේ පැල්වත්ත අයිස්ක්‍රීම් විකුණන්නේ. ඒගොල්ලෝ ගාව අයිස්ක්‍රීමුත් තියෙනවා. අනිත් එක මම නම් සාමාන්‍යයෙන් එකම අයිස්ක්‍රීම් එකක් ගන්න කෙනෙක් නෙමෙයි. මම එක එක ඒවා ට්‍රයි කරලා බලනවා. හැබැයි පැල්වත්ත අයිස්ක්‍රීම් ගාව මගේ හිත නැවතුණා. හේතුව තමයි හොඳට ක්‍රීමි විදිහට තමයි පැල්වත්ත අයිස්ක්‍රීම් එක තියෙන්නේ. අපි ආසයිනේ අයිස්ක්‍රීම් නිකන් තියෙනවනේ, එක එක ජාති අපි ටේස්ට් කරලා තියෙනවනේ. අපි අපේ පැලට් එකට ගැලපෙන අයිස්ක්‍රීම් වර්ගයක් නියන් වාට දැන් මට කියන්න බෑ මෙන්න මෙහෙමයි කියලා. හැබැයි වාට දැනෙනව නේද මේ විදියට තමයි මම ආස අයිස්ක්‍රීම් කියලා. අන්න ඒ ඔබ හිතන ඒ ආස කරන විදියට අයිස්ක්‍රීම් එක පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ගාව අයිස්ක්‍රීම් ගී ලස්සන පොඩි බොටල් එකක එන්නේ. හරිද? නිකන් අර ජෑම් බෝතලයක් වගේ අන්න එහෙම පොඩි බොටල් එකක එන්නේ. හරිම රසයි. ගී එක නියමයි. සමහරක් අය ගී එක ෆ්‍රිජ් එකේ තියෙනවා. හැබැයි මම නම් හිතන්නේ ගී එක සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕනේ. එළියේ තියාගන්න අර ගොඩක් ගල් වුණාම බෑනේ. එළියේ තියලා සුදු බතක් හදනකොට, ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට ඔගලන්ට පුළුවන් පැල්වර්ත ගී චුට්ටක් මික්ස් කරලා ගන්න. කොහොමත් ඉතින් ගී කනවා කියන එක හොඳයි. ගී කියන්නේ මේ සින්දු නෙමෙයි, ගී ගී ගිතෙල් කණේක හොඳයි. මේ හමුට හොඳයි, ඇඟට හොඳයි නේද? ඔය සමහරක් ඔය ඉන්ඩියන්ස්ලා රත්තරම් පාටට ඉන්නවා නේද? ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඒගොල්ලෝ කෑමට ගී එකතු කරගන්නවා. ඉතින් ගී හොය හොය හැමතැනම යන්න ඕනේ නෑ. ඔබට පුළුවන් පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ගී ගන්න. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලගේ බටර් එක අතිශයින්ම ජනප්‍රියයි. බටර් එක හරි සාධාරණ ගානට මාකට් එකෙන් ගන්න පුළුවන්. තවමනාද ඒගොල්ලෝ ගාව තියෙන මුදු කිරි තියෙනවා, නොන් ෆැට් මිල්ක් පවුඩර් එක තියෙනවා, ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක තියෙනවා. පැල්වත්ත, පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි, අපේ රටේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ නිසා හරිම නැවුම්ව, අලුත්ම අලුත්ව නිෂ්පාදිත දිනේ අලුත් නිෂ්පාදන ඕගලන්ට පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්. සහ පිටරටට සල්ලි යන්නේ නැති නිසා හරිම සාධාරණ ගානට ඔගලන්ට පැල්වත්ත නිෂ්පාදන ගන්න පුළුවන්ත් කාරණාව තමයි අපේ රටේනේ මේ ඔක්කොම වැඩ ටික යන්නේ. අපේ රටේ දේශීය කිරි ගොවියව ශක්තිමත් කරන්න පැල්වත්ත ලොකු මෙහෙවරක් කරනවා. මොකද වැඩිම වැඩි කිරි ගොවීන් ප්‍රමාණයක් එකතු කරගෙන තමයි යාගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපේ කිරි ගොවීන්ටත් ඒගොල්ලන්ගේ කිරි අස්වැන්නට හොඳ හොඳ ගාණක් හම්බ වෙනවා. ඉතින් ඒ කියන්නේ හැම පැත්තෙම හරි සාධාරණයි. කිරි ගොවීන්වත් බලා ගන්නවා, පාරිභෝගිකයවත් බලා ගන්නවා. පැල්වත්තෝ යා මාරයි. Thank you so much. අපිට ඉතින් ප්‍රශ්නයක් නැහැ. පිටරට ඉඳන් කිරිපිටි ආවේ නැහැ කියලා අපිට වරි වෙන්න දෙයක් නැහැ. අපේ රට ඇතුලේ පැල්වත්ත කිරිපිටි එක සහ පැල්වත්ත කිරි නිෂ්පාදන ටික තියෙනවා. 9:36 දැන්.

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
3: වෙදී හරිම තැනට ගිහින් ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIB the City University, the place to be.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV.
10: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය බිලි අවමයි, වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0111 742 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
11: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
12: සිත් බැඳගනි, කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
13: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්.

0: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
2: ඕනේ LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
5: ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 011147700.
6: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම්. ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස්. ඉතිරි රුපියල් 320යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ්. ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. ඉතිරි රුපියල් 50යි. ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් ෆොට්සිටේ.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
7: 13.19ට කෝල් එකක් ගන්නකො.
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ.

මරීනා මරීනා එහෙම තමයි. තනි කරලා යයිද කියලා ඇහුවා නෑ. අනේ නෑ නංගි කවදාවත් නෑ නංගි කියලා කිව්වා. ඊට පස්සේ උණ හදාගත්තා තනියම මාව තනි කරලා. දැන් එයා හෙට ආවට පස්සේ සමහරකට සතියක් විතර යනකම් මටත් උණ හැදේ. හරි හරි හරි. කාරකී කියන වෙලාව නෑ 9:45 වෙලාව. දවසක් දා හැන්දෑවක මට පොතක් බලන්නට සිතුණා. සිතුවෙත් නෑ ඒ ජාමෙට මට මාර දෙයක් මගේ ඔළුවට ආවා ඒ ජාමෙ. හරිද? මොනවද දන්නද? මම කල්පනා කරා අපේ රට දුවන්නේ කොහොමද? අපේ රට සරලවම ගත්තොත් මේ සප්ලයි චේන් එක නිසා නේද දුවන්නේ. කියන්නේ මේ අවශ්‍ය දේවල් හරි තැනට හරි විදියට මේක යන එක මේ ක්‍රියාවලිය නිසා නේද මේ රට දුවන්නේ. නැත්නම් කොතන හරි එක නතර වුණොත් ඒක නතර වෙනවා නේද? සප්ලයි චේන් එක ගත්තොත් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ ඕ මයි ගොෂ් ඒක සැහෙන උඩ තියෙන තැනක්. ට්‍රාන්ස්පෝර්ට් ගැන හිතද්දී ලොරි ගැන අපිට කතා නොකර බෑ. ලොරි ගැන හිතද්දී ඉසුසු ලොරි ගැන අපිට කතා නොකර බෑ. එතකොට බලාගෙන ගියාම මේ අපේ රට දුවන්න ප්‍රධානම සාධකයක් තමයි ඉසුසු ලොරි කියලා කියන්නේ. නැද්ද මං අහන්නේ? මොකද දැන් මේ වෙනකොට ඉසුසු ලොරි 50,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් අපේ රට ඇතුලේ මේ සරලවම කිව්වොත් මේ සප්ලයි චේන් එක ඇතුලේ වැඩ කරනවා. ඉතින් අපිට අවශ්‍ය කරන දේවල් එහෙ තියෙන එළවලු ටික. හරිද? අපිට මෙහෙට එන්නේ කොහොමද? එළවලු කොහෙද තියෙන්නේ කියලා එකපාර අමතකුණා. කොහෙද මේ? කොහෙද? දඹුල්ලේ. අම්මෝ මතක් නෑ. දඹුල්ලේ තියෙන එළවලු ටික කොහොමද කොළඹින් ඉන්න අපිට හම්බ වෙන්නේ? නිකන් මැජික් වලින්, මෙහෙම නිකන් එකට AI වලින්ද? ChatGPT එකෙන් නෑනේ. කෙලින්ම ඒ ටික පටවනවා ඉසුසු ලොරියකට. ලොරිය ලස්සන්ට එනවා කොළඹට. අපි ලස්සන්ට ගිහිල්ලා කාගිල්ස් එකෙන් ඕනි කරන එළවලු ටික ගන්න. ඕක හරි ලස්සන ක්‍රියාවලියක්. ඕක කොතනින් හරි තැනකින් නතර වුණොත් තමයි අපිට තියෙන්නේ අපි දැන් මොකද කරන්න කියලා හිතෙන්නේ. එතකොට තමයි අපිව රත් වෙන්නේ. එතකන් අපිට ගාණක් නෑ. වැඩේ ලස්සන්ට යනකොට අපිට ගාණක් නෑ. ඇත්ත. මේ වැඩේ ලස්සන්ට යන්න ඕනේ. ඉතින් ඉසුසු ලොරි ලංකාවට ගෙන්නන සතොස මෝටර්ස් මේ ගැන ගොඩාක් හිතුවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බිස්නස් එක මොකද්ද? ඉසුසු ලොරි විකුණන එක තමයි ඒගොල්ලන්ගේ බිස්නස් එක. හැබැයි සතොස මෝටර්ස් හිතුවා නෑ අපිට මීට වඩා අපි මේ ගැන පොඩක් වගකීමක් අරගෙන වැඩ කරන්න ඕනේ. මේ සප්ලයි චේන් එකේ කොතන හරි තැනකින් ඉසුසු ලොරි එකක් නිසා කොතන හරි තැනකින් මේක බිඳුනොත් මේ සප්ලයි චේන් එකේ පොඩි තැනක් හරි නතර වුණොත් ඒක හොඳ නෑ රටට. මේ රටේ දියුණුවට, මේ ක්‍රියාකාරීත්වයට, මහජනතාවට ඒක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. අපි පොඩ්ඩක් මැදිහත් වෙලා මේකට පොඩි වැඩක් කරන්න ඕනේ කියලා මං ආසයි එහෙම වගකීම් ගන්න මිනිස්සු. ඒ කියන්නේ කවුරුත් කියලා එහෙම නෙමෙයිනේ. උනාට තමන් සතු ඒ වගකීම තියනවා කියලා හිතලේ වගකීම ගන්න මිනිස්සු. එකෙන්ම රෙස්පෙක්ට්. සතස මෝටර්ස් පළවෙනියටම හැට්ස් ඔෆ් වාගේ මේ ක්‍රියාවලියට, මේ වැඩ කටයුත්තට. මොකද ඉසුසු ලොරි ගැන ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. ඉසුසු ලොරියක් කොතන හරි තැනක පුංචි හරි ඒගොල්ලන්ගේ රෙපෑ එකක් කරන්න උනෝතින් අපි ගොඩක් වෙලාවට දක්කිනවා මේ ලොරි අයිතිකාර අපේ ඩ්‍රයිවර් මහත්තුරු අයිතිකාරයෝ කරන දෙයක් තමයි. කොහේ හරි ගරාජ් එකට දාලා වැඩේ ටක් ගාලා කරගන්න තමයි බලන්නේ. හැබැයි ඔබ දන්නවද ඉසුසු ලොරි එකක ඔය සමහරක් ටූල්ස් තියෙනවා. ඒවා ඔය හැම ගරාජ් එකකම නැහැ. සමහරකට කොහෙවත් නැහැ. ඒක තියෙන්නේ සතුස මෝටර්ස් ගාව විතරයි. ඉතින් ඔබ වෙන වෙන තැන්වලට දාලා ඔබේ ඉසුසු ලොරි එක හදාගන්නකොට ඔබ දෙපාරක් හිතන්න. ඒවා ඔය ඇණයක් ගලවන්න හරි පාවිච්චි කරන එක එක කියන්නේ කෙලින්ම ගල්ලින්න ගන්නේ. ගල්ලින්නෙන් ඇන්න ඇලේ ඇනේ එළියට ගත්ත. මේ පාන් අර එක දවසේ උතරින්ද එකේ මේ පැත්තෙන් ඇන්නම එහා පැත්තේ ලොරියෙන් තමයි එළියට. එහෙම ඔබේ ලොරියට සලකනවට ඔබ කැමතිද නෑනේ දන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ලොරි එකේ මොකක් හරි රෙපෑ එකක් තියෙනවා නම් සතොස මෝටර්ස් වෙත ඔබේ ඉසුසු ලොරිය දාන්න. එතන තමයි තැන. එතන තමයි ඔබේ ලොරිය බබා වගේ බලාගෙන ආදරයෙන් මේ රෙපෑ එක කරලා දෙන තැන. හරිද? ඊට අමතරව වැඩේ ලස්සනට කරනවා, ඉක්මනට කරලා දෙනවා, හදිස්සියරි දවසක් දෙකක් ඔබේ ඉසුසු ලොරි එක තියාගන්න උනොත් සතුස මෝටර්ස් වලට ඒගොල්ල ඒකට තව ලොරි එකක් දෙනවා. චූටි ගානකට තව ලොරියක් දෙනවා. වැඩේ නතර වෙන්නේ නැහැ. සප්ලයි චේන් එක කොතනවත් බ්‍රේක් වෙන්නේ නැහැ. එක දිගට වැඩේ සිද්ධ වෙනවා. සතුස මෝටර්ස් වලට ඕනි අන්න ඒක. ඒගොල්ලන්ගේ ලොරි විකුණ ගන්න එක කොහොමත් වෙනවා. දැනට ලංකාව පුරාම 50,000කට වැඩි ලොරි ප්‍රමාණයක් තියෙනවා. ඒ වැඩේ ලස්සනට අවුරුදු 64ක් තිස්සේ සතුස මෝටර්ස් එක ලස්සනට කරගෙන යනවා. හරිද? ඒගොල්ලන්ට ඕනි ඉසුසු ලොරි එක හොඳ පරිස්සමට බලා ගන්න. ඒ කියන්නේ මම දන්නවා සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරන ඕනම කෙනෙක් මොන වාහනේ පාවිච්චි කරත් ඒකට තියෙනවා පුදුම ලව් එකක්. ඒකනේ ලස්සනටනේ ඉස්සරහා වුණත් නිකන් අපි ওই කොච්චර ගලවන්නේ කිව්වා ලස්සනට මල් දාලා අරව දාලා මේව දාලා ලස්සනට හදාගන්නේ අපි ආදරේනේ අපේ වාහනේටනේ. ඉතින් එච්චර ආදරේ වාහනේ තන තන දාන්න එපා.
ඉසුසු ලොරියක කෙලින්ම සතුස මෝටර්ස් දාලා රිපෙයාර් කරගන්න, මොනහරි සර්විස් එකක් කරගන්න තියෙනවා ඒ වැඩ ටික කරගන්න. අන්න ඒ මැසේජ් එක තමයි අපිට ඔබට දෙන්න තියෙන්නේ. මේ සප්ලයි චේන් එක කියන එක හරිම වැදගත් රටක පැවැත්මට. ඒක ගොඩාක් බලපාන සාධකයක්. අපිට බඩු ටික නැති වුණොත් අපි මෙහෙම ඉන්නේ නැහනේ නේ. අපිට කන්න බඩු ටික නැතුව කොළඹට ආවේ නැත්තම් අපි ආයි මොනවාද, අපි පාරේ. අන්න ඉතින් ඒ නිසායි අවශ්‍ය කරන දේවල් හරි වෙලාවට ලස්සනට අපිට අරගෙන එන්නේ මේ ඉසුසු ලොරි එක. ඉතින් ඒ ලොරිය ලස්සන පාවිච්චි කරන්න ඕනේ. අපේ ලොරි පදින මහත්තුරුනේ, ලස්සනට ඒක පාවිච්චි කරන්න ඕනේ. මොන හරි රිපෙයාර් එකක් තියෙනවා නම් කෙලින්ම සතුස මෝටර්ස් වලට දාන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. කන්ටැක් කරගන්න නම්බිකුත් දෙන්නම්. කතා කරන්න 0777-225-225 තමයි කන්ටැක් කරන්න ඕනේ නම්බර් එක. ඊළඟට අපි කතා කරමු LOLC Finance ගැන, රයිට්? මං අද කොටස් තුනක් කඩාගෙන කතා කරනවා LOLC Finance ගැන. එකක් තමයි නිවාස සංවර්ධන මූල්‍ය පහසුකම්. ගෙයක් දොරක් අලුතින් හදන්න. ඊට පස්සේ බාගෙට වැඩ කරලා තියෙන ගෙදරක ඉතුරු වැඩ ටික කරගෙන යන්න. ඊට පස්සේ නිවසට අලුත් කොටසක් ඉදි කරගන්න වෙනම කෑල්ලක්. දැන් ඉන්නවා දෙන්න, තුන් දෙනා වෙලා, හතර දෙනා වෙලා. මොකද නැන්දම්මත් ඇවිල්ලා. ඔන්න වෙනම කෑල්ලක් හදලා දෙන්න ඕනේ නැන්දම්මට. අලුතින් කෑල්ලක් හදා ගන්න ඕනේ නම් ඒ වැඩේට. ඊට පස්සේ ඉඩමක් මිලදී ගන්න වැඩට. මේ ඕන දෙකට ඔයගලන්ට පුළුවන් LOLC Finance වෙත යන්න. ඊට පස්සේ යන්න ඕනේ නම් යන්න, නැත්නම් ඔබ ගෙදර හිටියත් ඔබ ගාවට නිලධාරියෙක් ඇවිල්ලා ඒ සම්පූර්ණ ක්‍රියාවලියට අවශ්‍ය උපදෙස් සහ ඒ අවශ්‍ය සේවාව ලබා දෙන්න LOLC Finance ලෑස්ති. ඔබ ගාවට ඇවිල්ලා ඔබට අවශ්‍ය සේවාව දෙනවා. හිතන්නකෝ, ඒ ඉඩම තක්සේරු කරගන්න වැඩකට, ඊට පස්සේ නීතිඥ කටයුතු කරගන්න තියෙනවා නම් ඒ වැඩ, ඒ හැම දෙයකටම උපදෙස් සහ සේවාව ලබා දෙන්න LOLC Finance ලෑස්ති වෙලා ඉන්නවා. අපි දැන් බලමු ගනුදෙනු කරුට හරි, හවුල් නායකරු සඳහා හරි රක්ෂණ ආවරණයක් කෝරන ඒ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ සමනින් රක්ෂණයක් දානවනේ, ඒ වගේ වැඩවලද ඒ වැඩේ කරලා දෙනවා. ඊට පස්සේ ණය වාරික ගෙවන්න ඒගොල්ලෝ ලේසි ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. හිතන්නකෝ වාරික ගෙවන්න ඔන්ලයින් ගෙවන්න තමයි ඔබට ලේසි කියලා ඒ විදිහට ඔන්ලයින් ගෙවන විදිහට හදලා දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි නිවාස සංවර්ධන මූල්‍ය ණය පාසුකම් ලබා ගන්න පුළුවන් වෙන්නේ LOLC Finance වෙතින්. ඊළඟ කාරණාව තමයි ව්‍යාපාරයක් මොකක් හරි සංවර්ධනය කරන්න අවශ්‍ය කරන සල්ලි. අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්නකොට ව්‍යාපාරයේ තියෙන එක සංවර්ධන කටයුත්තකට, ව්‍යාපාරයේ තොගමිල දී ගැනීමකට, ඔය ඕනම දෙයකට ඔගලට පුළුවන් LOLC Finance අමතන්න. විශේෂම දේ තමයි එතනදී නිලධාරියෙක් ඔබ ගාවට ඇවිල්ලා ඔබට ඕන කරන සේවාව සහ උපදෙස් ලබා දෙන්න ලෑස්ති. ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ ඉතින් අර කාගෙන් හරි අහුවත් උපදෙස් විතරනේ, අර්ග කරන්න මේක කරන්න, කරන්නේ කොහොමද, වැඩේ වෙන්නේ කොහොමද කියන එකට නෑ කිසිම උත්තරයක්. හැබැයි ඔබ LOLC Finance වෙත යනවා නම් ඔබට උපදෙස් වගේම වැඩේ කරන්න ඕනි විදිය, ඒ සේවාව පවා LOLC Finance වෙතින් ලැබෙනවා. හරිද? ඉතින් ඒ නිසා ඔගලන්ගේ වැඩේ තව ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ සඳහාත් දැන් ණය ගෙවනකොට ඒකත් ඔන්ලයින් ගෙවන්න පුළුවන්. ව්‍යාපාර සංවර්ධන මූල්‍ය පහසුකමක් ලබා ගන්නකොට අර රක්ෂණ ආවරණත් ඒ විදිහටම ලැබෙනවා. ඊට පස්සේ තමන්ට පහසු විදිහට ණය වාරික සකසා ගන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ LOLC Finance එක කතා කරලා හරිම සුහදශීලී සේවාවක් ලබා දෙනවා. ඔබ ඉන්නේ ප්‍රශ්නකනේ, ඔබට තව ප්‍රශ්න දෙන්නේ නැහැ. ඔබේ ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් කරගෙන එකතු වෙලා තමයි මේකට විසඳුමක් හොයන්නේ. ඉතින් ඔබට ණය ගෙවන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මට ගෙවාගෙන යන්න පුළුවන් කියලා ඔබ කිව්වොත් ඒකට හරි හොඳට සවන් දීලා ඔබට අවශ්‍ය කරන විදිහට ඒක හදලා දෙන්න LOLC Finance ලෑස්ති. Thank you. මං හරි නිකන් මේකයි නේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට තියෙනවනේ වාරිකේ මෙච්චරයි. මේක ගෙවන්න පුළුවන් නම් ගන්න, නැත්තම් නිකන් ඉන්න. අපි ඔය ණය ගන්න ගිය තැන් වලින් අපි අහලා තියෙන දේවල් තමයි ඒ. හැබැයි එහෙම නෑ LOLC Finance. ඒගොල්ලෝ එක හරි ලස්සනට වැඩේ කරගෙන යනවා. ඉතින් විදේශ රැකියාවක් සඳහා ඔබ යන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔබට තියෙන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හරහා ලැබෙන අර රැකියාවක් සඳහා ලැබෙන ලියකියවිල්ලක් තියෙනවනේ. අන්න ඒ ලියුම තියෙනවා නම් ඔබට කෙලින්ම යන්න පුළුවන් LOLC Finance ගිහිල්ලා ඒ වැඩෙත් කතා කරගන්න පුළුවන්. පිටරටක යන්න මුකුත් ඇපේට තියන්න ඕනේ නැහැ. ණය මුදලක් ලබා ගන්න පුළුවන්. ණය මුදල සඳහා රක්ෂණයකුත් හම්බ වෙනවා. ඉතින් නිලධාරියෙක් ගෙදරටම ඇවිල්ලා ඔබේ සම්පූර්ණ ක්‍රියාවලිය කරගෙන යන්න උපදෙස් සහ සේවාව ලබා දෙන ලෑස්තිලා ඉන්නවා. වාරික ගෙවන්න පුළුවන්, ඒකත් ඔන්ලයින්. ඉතින් කොටස් තුනකට අපි බෙදලා ගත්තා. නිවාස සංවර්ධනය කරන්න, ව්‍යාපාර සංවර්ධනය කරන්න, විදේශ රැකියාවලට පිටරට යනකොට ඒකට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ලබා ගන්න. මේ කොටස් තුන සඳහාම ඔබට LOLC Finance වෙත යන්න පුළුවන්.
හොඳම දේ තමයි ඒ මිනිස්සු මේ වැඩේට උදව් කරන්නයි බලාගෙන ඉන්නේ. එහෙම නැතුව කට්ටි ඉන්නවනේ උදව් නැ නිකන් ඇවිල්ලා කතා කරා හා හා එහෙනම් ගිහිල්ලා එන්නකෝ පස්සේ බලමු කියන සෙට් එකක් නෙමෙයි LLC finance කියලා කියන්නේ. ඔබ වෙනුවෙන් ඔබට වෙන්න ඕනි උදව්ව කරලා දෙන්න ඒගොල්ලෝ බය නැතුව ඉදිරිපත් වෙනවා. හොඳ ශක්තියක් තියෙනවා, මූල්‍යමය ශක්තියක් තියෙනවා, හොඳට සල්ලි තියෙනවා LLC finance. ඉතින් ඒගොල්ලෝ කැමති අපිට උදව් කරන්න. අපිට යන්න තියෙන හොඳම තැන අර දුන්නෙන් උදාහල හීයක් මෙන් හීයක් දෙකට කියන්නේ ඊයක්ද ඊතලයක් නේ ඊතලයක් වගේ කෙලින්ම යන්න ඕනි. ආයි හැරි හැරි ඉන්න නැතුව අර ලැරි මුදලාලි වගේ කෙලින්ම යන්න ඕනි LLC finance එකට. උදේ 9:00යි විනාඩි 55යි දැන්.

0: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112123123.
1: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
2: ඔබේ අදම මිලට කසාගල Green Super දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල Green Super ජීවිතේටි තිරයක්. හොඳම දේ අදම මිලට කසාගල Green Super ජීවිතේටි තිරයක්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශය.
7: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: 98.2 98.4

මම වීඩියෝ එකක් දැක්කා. ඒක මේ කාක්කෙකුට කෑම වගේයක් දෙනවා. කාක්කටක් ගාලා මේ කාක්කටක් ගාලා ඒක කනෝ. ඒක ඒක අරගෙන යනවා. එයා ඒක සතුටින් බාර ගන්නවා. ඒ වගේම උකුස්සෙකුටත් දෙනවා. නිකන් මාළුවෙක්ද කොයිද දෙනවා. උකුස්සා චැ ගාලා ඒක දිහා නිකන් මෙහෙම බලන්නේ නැතුව අහක බලලා එයා පියඹලා යනවා. ඒකේ පොඩි ලයින් එකක් තිබ්බා ඒ වීඩියෝ එකේ. එතන කියනවා, ඒ අහංකාරකම නෙමෙයි ඉහළ මට්ටමේ ආත්ම විශ්වාසයයි. එහෙම ඉන්න ඕනේ නේ උකුස්සා වගේ. මොන හරි හම්බුණොත් හැබැයි එහෙම කරන්න කොහොමද අපරාධි කියලා හිතේනේ. අයියෝ මට ඒක ගන්න තිබ්බනේ කියලා. නිකන් හම්බ වෙනවට වඩා තමන් මහන්සි වෙලා ගන්නකොට, ඒ කියන්නේ තමන්ගේ ආත්ම විශ්වාසයත් එක්ක තමන් මහන්සිලා දෙයක් ගන්නකොට ඒක වටිනවා. ඒකනේ අපි කියන්නේ නිකන් දීලා හරියන්නේ නැහැ මිනිස්සුන්ට. අස්වැසුම කියයි, සමෘද්ධිය කියයි, අරක කියයි, මේක කියයි දෙන්න ඕනි මිනිස්සු කොටසක් ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නවා නම් මොකක් හරි ප්‍රශ්නයකින්ද ආබාධිත තත්ත්වයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ වයසින්ද ඒගොල්ලන්ට රැකියාවක් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි තත්ත්වයක් උඩ ඒගොල්ල ප්‍රශ්නයක් උඩ ඒගොල්ලන්ට නොමිලේ මොකක් හරි හම්බ වෙන එක ගැන ඒක කිසිම ඩවුට් එකක් නැහැ. ඒක ලැබිය යුතුයි. හැබැයි හොඳට අතපය හතර තියාගෙන නිකන් ඉඳගෙන පාරේ අපි දකිනවා හිඟා කරනවා. නිකන් හිතා ගන්නත් බෑ මේ මිනිස්සු අපෙන් සල්ලි ඉල්ලන්නේ කියලා. ඒ මිනිස්සු අපිට සමරක් හිඟන්නෝ ඉන්නවා. මට වඩා හොඳ නිකන් රූපය, මට වඩා හොඳ නිකන් කතා කරන්න පුළුවන්, හිනාව හොඳයි, මට වඩා හොඳට හිනාව සීරියස්ලි. එහෙම ඉඳගෙන ඇවිල්ලා අපෙන් නිකන් ඉල්ලනවා. ඉතින් ඒ හින්දා කාක්කු වෙන්න එපා. පුළුවන් නම් තමන්ගේ මහන්සියෙන් ආත්ම විශ්වාසයෙන් නැගිටින්න පුළුවන් උකුස්සෙක් වගේ වෙන්න. හරිද? හැබැයි ඉතින් නිකන් මොන හරි හම්බුන වෙලාවක ඉතින් අර ගන්න නේද? ඒ දෙකම ඉතින් අර ගානට කරගෙන යන්නේ. එක දිගට නිකම්ම හම්බෙන ඒවා ගන්න ලැස්සෙන්න එපා. Oh my god. තව විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. හරිද? ඔබ දන්නවා ලංකා ටයිල්ස් කියලා කියන්නේ හැමදාම අලුත් ට්‍රෙන්ඩ්ස් අපිට හඳුන්වලා දෙන්නේ ලංකා ටයිල්ස්. ශ්‍රී ලංකාවේ ටයිල් ගැන අපි කතා කරා නම්, ටයිල් කියන වචනේ අපි කිව්වා නම්, ඒ මුලින්ම අපි ටයිල් කියලා කිව්වේ ලංකා ටයිල්ස් එක. එදා ඉඳන් අලුතින් එන හැම ට්‍රෙන්ඩ් එකක්ම අපිට මුලින්ම හඳුන්වලා දෙන්නේ ලංකා ටයිල්ස්. ඉතින් ශ්‍රී ලංකාවේ ෆස්ට් ටයිම් සූර්ය තාප පරාවර්තන cool rooftop tiles අපිට හඳුන්වලා දෙනවා ලංකා ටයිල්ස්. yes. ඉතින් මේක හරිම ස්පෙෂල් ටයිල් එකක්. මොකද දැන් සාමාන්‍යයෙන් අපි රූෆ් ටොප් එක, අපි බැල්කනි එක, ඒ වගේ ඒවට අපි පාවිච්චි කරනවනේ ටයිල්ස්. සාමාන්‍යයෙන් අපි රූෆ් ටොප් එකක් දාගන්නවා. හැබැයි දවල් වරුවේ අඩියක් තියන්න බෑ. ගිනි ගන්නවා නේද? ඉතින් හිතන්නකෝ ඒ ටයිල් අපි ඒ වගේ රූෆ් ටොප් එකට දාන ටයිල් ඒ රත් වෙන රත්විල්ලට සමරකලට අපිට කාලයක් තියාගන්නත් බෑනේ නේ. අනිත් එක අපිට නිකන් පහසු නෑ. ඒ වගේ රූෆ් ටොප් එකකට අපි නෝමල් ටයිල් එකක් දාලා අපේ ජීවිතේ පහසු නෑ. රත් වෙනවා, උෂ්ණත්වය වැඩි, ඒක ගේ ඇතුළටත් බලපානවා, ප්‍රශ්න ගොඩයි. දැන් මේ අලුතින් හඳුන්වලා දෙන cool rooftop tile එකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් පුළුවන්කම තියනවා මේ ගොඩක් සැරට එන මේ අවු රශ්මය පරාවර්තනය කළා දාන. ඉතින් ඒ නිසා මේක නියම් හරිම cool ගතියට තියාගන්න පුළුවන්කම තියෙනවා. හරිම ලස්සන tiles එකතුවක් ඕගලන්ට ලංකා tiles වෙතින් බලා ගන්න පුළුවන් මේ rooftop tiles වල. තව මොනාද කියන්න තියෙන්නේ? මේක ප්‍රධානම කාරණාව තමයි අරක. අපි සාමාන්‍යයෙන් ওই රූෆ් ටොප් එකකට, අපි බැල්කනි එකකට ටයිල් එකක් දැම්මම අපි ආසයිනේ ඒ වගේ තැන් හදාගන්නෙත් අපිට පොඩි නිදහසේ ඇවිල්ලා නිකන් පොඩ්ඩක් ගැදරින් එකකට පොඩ්ඩක් හවසට ටලන් ටලන් නේද? පොඩි නිකන් හවසට පොඩි ජොලියක් දාන්නනේ ওই තැන් හදාගන්නේ. ඉතින් ඒකේ අර අවුවට රත් වෙලා ආවට පස්සේ අපිට ඒ පහසුව නැහැ. අපිට බෑ ඒක නිකන් හරි සනීප විදිහට එතන එන්ජොයි කරන්න බෑ. හැබැයි ඔබ දාලා තියෙන්නේ ඔබේ රූෆ් ටොප් එකට, ඔබේ බැල්කනි එකට cool රූෆ් ටොප් ටයිල් එක නම් ලංකා ටයිල්ස් වලින් හඳුන්වලා දෙන ඒ ප්‍රශ්න ඉවරයි. උෂ්ණත්වය කෙලින්ම ඒ රස්නේ පරාවර්තනය කරලා දාන්න cool rooftop tile එකට පුළුවන්. මේක අලුත් තාක්ෂණයක්. ඒ තාක්ෂණය ගැන විස්තර අපි තව ඉස්සරහට කතා කරමු. ඉතින් මතු පිට සිසිල්ව තබාගෙන ගේ ඇතුලේ සුව පහසුව වැඩි දියුණු කරන්න මේ tile එකට පුළුවන්කම තියෙනවා. මං කිව්වේ අලුත් දේවල් අපිට හඳුන්වලා දෙන්නේ කවුද? ලංකා ටයිල්ස්. ඉතින් තව තව අය ඉස්සරහට මේවා කොපි කර කර කරයි. හැබැයි ඉතින් මුල අමතක කරන්න එපා. අපිට ගොඩක් ටයිල් සම්බන්ධයෙන් හැම දෙයක්ම වගේ මුලින්ම හඳුන්වලා දුන්නේ ලංකා ටයිල්ස්. ඉතින් හරි ලස්සන ඩිසයින්ස් වලින් ඔයගලන්ට ගන්න පුළුවන්. ගිහලා ෂෝරූම් එකේ බලන්න. මේකට කියන නම තමයි cool rooftop tile. ශ්‍රී ලංකාවේ පළමු සූර්ය තාප පරාවර්තන ටයිල් එක ලංකා ටයිල්ස් හඳුන්වා දුන් වගයි. හරිද? ඊළඟට මොනවද අපි මතක් කරන්න ඕනි? අපි කොකෝ ෆ්‍රයි ගැන කතා කරන්න ඕනි. මේ පොල් තෙල් කාරණාව
දැන්න සෑහෙන පිරිසකට මේක පොඩක් තේරුම් ගිහිල්ලා තියෙනවා. හරි සතුටුයි ඒ ගැන. මොකද මේ අපේ ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් කරන වැරදිම දෙයක් තමයි ඔය මේ පිරිසිදු කරපු නැති පොල්තෙල් පරිභෝජනය කරන එක. දැන් මට මතකයි ඉස්සරම ඔහොම අපේ අම්මිත් ඔතන මොකක් දෙකක් තියෙනවා අපේ ගෙවල් ළඟ මොරටුවේ මොන ස්ටෝස්ද මන්දා කියලා, ඒකට ගිහිලා තමයි ඔය ගෙද ටෝන කරන සතියක බඩු ටික අරගෙන එනවා. සමහරක් වෙලාවට සමහරක් ඒව අරන් එනවා මාසෙකට විතර. ඉතින් ගිහිලා පැයක් දෙකක් තුනක් එතන ඉඳලා අරගෙන එන්නේ. ඒනකොට අම්මා ගේන දෙයක් තමයි පොල්තෙල් බෝතල්, ඒ කියන්නේ බෝතලයක් අරගෙන යනවා. අර බූලියෙන් තෙල් දාගෙන එනවා. ඔය තෙල් සමහරක් වෙලාවට මගේ ඔළුවට දාලා ඉතින් මේ කොණ්ඩේ එහෙම මේවා

ගන්න. බූලි වලින් තෙල් ගන්න එපා. අඩුම තරමේ බෝතල් කරපු තෙල් එකක්, මොකක් හරි පොල් තෙල් ගන්නවා නම් බෝතල් කරපු තෙල් එකක් මුලින් ගන්න බලන්නකෝ. ඊට පස්සේ අපි යන් එතනට ඔබට එන්න පුළුවන් නම් ඊළඟට යන් ඉස්සරහට. එතනින් ඉස්සරහට යනකොට අපි ගන්න ඕනේ RBD කරපු පොල් තෙල්. RBD මොකද්ද මේ RBD කියලා කියන්නේ? Refined Bleached Deodorized කරපු තෙල් තමයි අපි ගන්න ඕනේ. දැන් මේ RBD කරන ක්‍රම දෙකක් ගැන අපි පහුගිය දවස් ටිකේම කතා කරා. කෙමිකලි කරන එක සහ ෆිසිකලි කරන එක. කෙමිකලි කරන එක අපිට තේරෙනවානේ, ඒක මොන හරි රසායනික ද්‍රව්‍ය දාලා ඒ කරන RBD කරන එක, ඒක හොඳ නැහැ. ඒ ක්‍රමය නෙමෙයි අපි පාවිච්චි කරන්න ඕනේ. අපි පාවිච්චි කරන්න ඕනේ ෆිසිකලි, මැෂින්ස් වලින් මේ RBD කරන ක්‍රමය. ඒ ක්‍රමය අදටත් පාවිච්චි කරනවා කොකෝ ෆ්‍රයි. ඉතින් ඔබ කොකෝ ෆ්‍රයි පොල් තෙල් එක ගන්නව නම් ඔබට බය නැතුව ඔබ කන බොන කෑම එකට එකතු කරගන්න පුළුවන්. හේතුව තමයි මේක පිරිසිදු පොල් තෙල්, RBD කරපු, ෆිසිකලි RBD කරපු පොල් තෙල්. අපි නොදැනුවත්කම අපිව, ඒ කියන්නේ අපි නොදැනුවත් හින්දා දැන් ලෙඩ වෙන්නේ නැහැ. ඔයා මේ බූලියෙන් පොල් තෙල් අරගත්ත ඔයා නොදැනුවත්කම හින්දා ඉතින් ඔයාට මුකුත් වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. අපි දැන හෝ නොදැන කරන වැරදි නිසා අපි ලෙඩ වෙන එක තමයි වෙන්නේ. ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා යන එක විතරයි වෙන්නේ අවසානයේදී. ඉතින් ඒ නිසා ගොඩාක් කල්පනා කරන්න මේ මේවා පොඩි පොඩි දේවල්. සමහරක් විට මෙතන ලාභය ගත්තොත් රුපියල් 100ක 200ක ලාභයක් වෙන්න පුළුවන්. පොඩි ලාභයක් වෙන්න පුළුවන්. ඒකට ඔබ ජීවිතේම පරදුවට තියන්න එපා. ඔබේ පෞලම ජීවිත පරදුවට තියන්න එපා. හරි තීරණය ගන්න. අද ඉඳන් හිතන්න ෆිසිකලි RBD කරපු පොල් තෙල් එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. එච්චර දිග වාක්‍යයක් මතක තියාගන්න ඕනේ නැහැ. ඕගලන්ට කොකෝ ෆ්‍රයි පාවිච්චි කරන්න පුළුවන්. මාකට් එකේ තියෙනවා අලුත්ම එක කොකෝ ෆ්‍රයි. ට්‍රයි කරලා බලන්න. හොඳ පිරිසිදු පොල් තෙල් එකක විශේෂ සුවඳක් නැහැ, විශේෂ ගඳකුත් නැහැ, ඒ වගේම විශේෂ පාටකුත් නැහැ. හරි, ඉතින් ඒ නිසා ඔය පාට මේක පොල් තෙල් සුවඳ නැහැනේ කියලා ඒව හොයන්න යන්න එපා. ඒවා පරෝණ නිකන් ඒවා මේ ආදි මානවයාගේ කාලේ සීන් තමයි ඒ. දැන් අපි දියුණුයි. අපි දැන් ගන්න ඕනේ හොඳට පිරිසිදු කරලා තියෙන පොල් තෙල්, RBD කරලා තියෙන පොල් තෙල්. කෙලින්ම කිව්වොත් කොකෝ ෆ්‍රයි. නම මතක තියාගන්න, මාකට් එකේ තියෙනවා කොකෝ ෆ්‍රයි. පොල් තෙල් වලින් කෑම හදලා බලන්නකෝ. ඔබේ හිත දන්නවනේ මම හොඳම පොල් තෙල් එකක් තමයි පාවිච්චි කරේ. මගේ දරුවන්ට මම දෙන්නේ හොඳම පොල් තෙල් එකකින් බදලා ගත්තු කෑම, හොඳම පොල් තෙල් එකක් දාලා තෙම්පරාදු කරපු කෑම කියලා. අම්මා ඔයාගේ හිතට පොඩි සහනයක් තියනවානේ, පොඩි නෙමෙයි ලොකු සහනයක්. ඉතින් ඒ නිසා මාකට් එකට ගියාම කොකෝ ෆ්‍රයි ගන්න අමතක කරන්න එපා කියලා අපි මතක් කරනවා. ඊළඟට අපි බජාජ් ත්‍රිවිල් ගැන කතා කරන්න ඕනේ. යස්, අපේ හිතවත බජාජ් ත්‍රිවිල් එක බලන්න කොච්චර දේවල් වලට පාවිච්චි කරනවද. ගෙදර පාවිච්චියට, ගෙදර වැඩ ටික කරන්න, නෑදෑගේ ගෙදර යන්න, බඩු ටික ගන්න කාගිල්ස් එකට යන්න, බැංකුවට යන්න, ගෙදර වැඩ ටික කොම ටික ළමයිව ක්ලාසස් ගිනියන්න, ඉස්කෝලේ ගිනියන්න, වයිෆ් ඔෆිස් එකට දාලෙන්න, ඒ වැඩ ටික ඔක්කොම අපිට බජාජ් ත්‍රිවිල් එකෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක එනවා ආදායම් මාර්ගයක් විදිහටත් පාවිච්චි කරන ගෙවල්. හයර් එකක් යනවා, නැත්නම් මොනා හරි බිස්නස් එකක් කරනවා, ඔබ ට්‍රාන්ස්පෝර්ට් කරන වැඩක් කරනවා, ඩිලිවරි වැඩක් කරනවා. ඉතින් ඒකටත් ඔබට බජාජ් ත්‍රිවිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ගමේ හැමෝටම උදව් කරන අයියා ඉන්නේ, හැමෝටම දැන් දුක අහන අයියා ඉන්නවා. අපි දන්නවා ඒ ලහිරු. දැන් හැමෝටම උදව් කරන අයියා කෙනෙකුත් ඉන්නවනේ ගමේ. බලන්න ඒ අයියා ගාව තියෙන බජාජ් ත්‍රිවිල් එකක්. එයා තමයි ටග්ග, අනේ මේ සරත් අයියා ඉක්මනට එන්න පුළුවන්ද, මේ අනේ අපේ මේ වයිෆ්ට සනීප නෑනේ. මහත්තයා කතා කරන විදිහ අපි මේ හස්බන්ඩ් සනීප නෑනේ, සරත් අයියාට පොඩ්ඩක් එන්න පුළුවන්ද කියපු ගමන් ටක් ගාලා සරත් අය එනවා. ඇවිල්ලා බජාජ් ත්‍රිවිල් එකේ දාගෙන තමයි එකගෙන යන්නේ. ඉතින් ඒ වගේ ඔබේ පවුලේ ගමේ හිතවතා තමයි බජාජ් ත්‍රිවිල් එක කියලා කියන්නේ. මම දන්නවා බජාජ් ත්‍රිවිල් එක පාවිච්චි කරන කෙනෙක් ආයි අහන්න දෙයක් නැහැ. ඒ ත්‍රිවිල් එක ගැන සැටිස්, 100%ක්ම සැටිස්. මොකද බජාජ් කියලා කියන්නේ ඉතින් ආයි අපිට ගන්න පුළුවන් හොඳම බ්‍රෑන්ඩ් එක සහ ආෆ්ටර් සේල් සර්විස් එක ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් තිතට දෙන නිසා අර හිතේ ප්‍රශ්න නැහැ, ඇරියස් නැහැ. බජාජ් ත්‍රිවිල් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඇරියස් නැහැ. නිකන් ස්පෙයා පාට් එකක් හොයන්න ගිහිල්ලා දුක් විඳින්න නැහැ නේද? සර්විස් එකක් කරන්න ගිහිල්ලා නිකන් ප්‍රශ්නවලට මූණ දෙන්න නැහැ. හිතේ නිදහසෙන් වාහනේ පාවිච්චි කරගෙන යන්නේ. ඉතින් ඒ සතුටත් එක්කම ඔබට හිතුණොත් අලුත්ම බජාජ් ත්‍රිවිල් එකකට යනවා කියලා, එහෙනම් යන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ත්‍රිවිල් විකුණන අවුට්ලට්ස් වලට, තැන්වලට, ෂෝරූම්ස් වලට යන්න.
එතන තියෙනවා බජාජ් අලුත්ම ත්‍රිවිල් එක 236cc එකක්. හරිද? ලොකු එන්ජින් එකක් තියෙනවා, හොඳ එන්ජින් කැපැසිටි එකක්. හැබැයි සද්දය අඩුයි. මේක 4-stroke, හොඳට තෙල් කරනවා. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ, හොඳට තෙල් කරන ත්‍රිවිල් එකක් තමයි බජාජ් අලුත්ම ත්‍රිවිල් එක. අර මං කලින් කිව්වා වගේ 1400කට වඩා අලෙවි නියෝජිතවරු ලංකාව පුරාම ඉන්න නිසා ඔබට සර්විස් එක ගැන, ස්පෙයාර් පාර්ට්ස් ගැන වරි වෙන්න දෙයක් නැහැ. අනිත් එක බජාජ් ත්‍රිවිල්

හදන්න බැරි ගජාජ් එකක් කියන්නේ ගරාජ් එකක්. ගරාජ් එකක් ආයි කොහෙවත් නැ නේද? ඕන තැනක පොඩි හරි ප්‍රශ්නයක් ආවොත් ටක් ගාලා හදාගන්න පුළුවන් වාහනේ තමයි බජාජ් ත්‍රිවිල් කියලා කියන්නේ. ඉතින් අලුත් එක බලන්න ඕන නම් යන්න ගිහලා බලන්න. පරණ එක විකුණලා අලුත් එකක් ගන්න ඕනේ නම් ගන්න නේද? ඉතින් ඕනම දෙයක් ඕනට වඩා කල් දාන්න එපා. හිතුනොත් කරන්න. සමහරක් දේවල් අපිට කලින් කරන්න කලින් අමාරු වගේ පේනවා. හැබැයි ඒකට පළවෙනි ස්ටෙප් එක තිබ්බම ඔබට තේරෙන්නේ නැහැ මේක අපිට කරන්න පුළුවන් කියලා. ඒ නිසා වැඩක් කරන්න. Do it now. දැන් පටන් ගන්න. දැන් හිතුණාද? ඔබේ පරණ එක දීලා අලුත් එකට යන්න. Yes, කරන්න. මොකද බැරි අපිට පුළුවන්. Elon Musk පුළුවන් නම් අච්චර දෙයක් කරන්න. අපිට බැරිද? Bajaj ත්‍රිවිල් එකක් ගන්න. බැරිද? පුළුවන් නේ නේද? ඉතින් ඒ ගැනත් මතක් කරලා අපි ඊළඟට කතා කරන්න ඕනේ කලර් අප් ගැන කතා කරන්න ඕනේ. අපි ස්ට්‍රිප් සීලින් ගැනනේ මේ දවස්වල කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගෙදරක් ලස්සන වෙන්න ස්ට්‍රිප් සීලින් එකක් දානවා. ටික කාලයකට කලින් මේක රැල්ල වගේ ආවා. හැම ගෙදරම ස්ට්‍රිප් සීලින් එකක් දාන එක තමයි ආසම දේ. ගොඩක් අය ඉතින් ලී වලින් තමයි ස්ට්‍රිප් සීලින් එක දැම්මේ. හැබැයි කාලයක් යනකොට ස්ට්‍රිප් සීලින් එකේ ප්‍රශ්න මතුවෙන්න ගත්ත එකක් තමයි ගුල්ලෝ කනවා වේයෝ කනවා. ඒගොල්ලන්ට කෙලින්ම බුෆේ එකක් තමයි වහල. සිවිලිම කියන්නේ වේයෝ කතානේ මචං මේ හොඳ බුෆේ එකක් තේන යමුද මචං කියලා. ඒගොල්ලේ නා වස වස. ඒගොල්ලන්ට හායි ඉතින් කෑම විමානයක් ඔබේ සිවිලිම. ඒ නිසා ලී වලින් දැම්මොත් වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔය වේයෝ ගුල්ලොන්ගෙන් තියෙන ප්‍රශ්නේ. ඊළඟට අවුවත් වැරද්දක්, පෑවුවත් වැරද්දක්, වැස්සත් වැරද්දක්. වැස්සොත් කොහෙන් හරි වතුර ලීක් වෙලා සිවිලිමට ආවොත් එතන පුස් හැදෙනවා. එක එක නිකන් දියසෙවල වගේ එක එක දේවල් හැදෙනවා. කැතේ බෑ බලන්න. ඒක එක ප්‍රශ්නයක්. ඊට පස්සේ ලී එක තෙත් වෙනවා තෙත් වෙනවා තෙත් වෙන ගත්තම දිරන්න පටන් ගන්න. ඒක තව එකක්. ඊට පස්සේ අවුව සැරට මේක ඇද ගහන්න පුපුරන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මේක මොකද ස්වභාවික ලී එකක්නේ අපි පාවිච්චි කරලා තියෙන. ඒ නිසා ප්‍රශ්න ලස්සනයි මුලදී, පස්සේ ප්‍රශ්න කෝටියක් තමයි ඔබ ඔය දාන ලී ස්ට්‍රිප් සීලින් එක. මේකට විසඳුමක් අපිට හඳුන්වලා දෙනවා කලර් අප්. ඒගොල්ලෝ අපිට කියනවා ලී පෙනුම තියෙන ආදේශකයක් ගැන. කලර් අප් ස්ට්‍රිප් සීලින්. ඔබ ආස කොස් පාටට නම්, මහෝගනි පාටට නම්, තේක පාටට නම්, බුරුම තේක පාටට නම්, ඔගලන්ට ඒ විදිහටම කෙලින්ම කලර් අප් වලින් ස්ට්‍රිප් සීලින් එක ගන්න පුළුවන්. ලස්සනයි ලස්සනයි. මෙහෙම එකට ෆික්ස් වෙනවා හරිම ගති. අනිත් එක හිතන්න එපා. දැන් ඔය දැන් අපි කොස් හරි ගත්තොත් වෛරම යන විදිහක් තියෙනවානේ. හැම තැනම එකම විදිහට බෝල බෝල වෛරම තියෙන්නේ නැහනේ. අන්න ඒ විදිහටම මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගත්තත් ඒ ස්වභාවික විදිහට ඒ වෛරම ඒගොල්ලෝ මේන්ටේන් කරලා තිනවා. පේලියට එක දිගට නිකන් බෝල බෝල බෝල වෛරම එහෙම එන්නේ නැහැ. ස්වභාවිකයි. ඒ කියන්නේ කවුරු හරි ගිහිල්ලා මේක ඇනලා තට්ටු කරලා බැලුවොත් විතරයි කියන්න පුළුවන් මේක මේ මෙලී නෙමෙයි මේ ආදේශකයක් නේ දාලා තියෙන කියලා. එහෙම ඔබ කිව්වොත් එක්කෝ එක විදියක්, ඔබ දාලා ඔබ කිව්වොත් මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් දාලා තියෙන කියලා, ඒක ඒක එකක්. නැත්නම් අර මිනිස්සයා වාහලට නැගලා බලන්න ඕනේ. නැත්නම් මේ බැලු බැල්මට කියන්න බෑ මේ ලී නෙමෙයි මේ මේ දාලා තියෙන මේ ආදේශකයක් නේද කියලා. එහෙම කියන්නේ එහෙම ඉතින් මැජික් කාර්යෝ ඉන්නවනම් බැරිය නේද? එහෙම කියන්න බෑ. ඒ තරම් ඒක හරිම ලී පෙනුමටම තියෙන හරි ලස්සනයි. ට්‍රයි එකක් දීලා බලන්න. ඔබ සිවිලිමක් දාන්න ආසම ආස කෙනෙක් නම් ඔගලන්ට හොඳම සොලියුෂන් එක තියෙනවා. ප්‍රශ්න වලින් නිදහස් වෙච්ච හොඳම සොලියුෂන් එක තියෙනවා. ඒ තමයි කලර් අප්. කලර් අප් lk.com සයිට් එකට ගියොත් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සහ 011548738 කියන නම්බරයකට කතා කරොත් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් හරි, අද දවසේ වැඩ කටයුතු ඉවරයි. අපි ආයි හෙට හම්බ වෙමු. පරිස්සමට ඉන්න සුබ දවසක්. මම ආශර්යා. අරවින්දට කෝල් එකක්වත් දෙන්න ඕනේ. අනේ දෙයියනේ මොනවා වෙලාද දන්නේ.

0: यह था टॉप स्टोरी।
1: विपक्ष हादसे विवाद के लाए මේගම බන්ධනාගාරයේ හටගත් ගැටුම් සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් විසින් හදිසි කල්තැබීමේ විවාදයක් එළඹෙන් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මාතුබ බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජයරත්න සහ හෙක්ටර් අප්පුහාම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය බාර දෙනු ලැබුවා. පසුගිය දින දෙකේදී මේකම බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් වලින් 26 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබුව අතර විපක්ෂය පෙන්වා දී ඇත්තේ එම මරණ සහ තුවාල පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැවරෙන බවයි. මෙම කරුණේ ඇති බරපතලකම සහ හදිසි ස්වභාවය සලකා හදිසි කල්තැබීමේ විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂ මන්ත්‍රී වරුන් කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මෙතර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් මේගම බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අද මේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි. එම කරුණු දැක්වීමෙන් පසු මේගම මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාරයේ තුල ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ඇත. ගැටුම් වලින් තුවාල ලැබූ 58 දෙනෙකු තවදුරටත් මේගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. බරපතල තත්ත්වයේ පසු වූ තවත් 20 දෙනෙකු පමණ මෙවන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: 98.2 98.4

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: ඔවුන් අතර ඇති විච්ච ගටනයක් තුළින් ආරවුලක් ඇති වුණ ිය බඳනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පාරදීමට පටන් ගත්ත. ඒ අවස්ථාවේ අපේ බඳනාගාර අනිකුත් නිලධාරීන් විසින් එය අවම් බලයෝදා මැඩ පැත්වීමට උත්සාහ කළා.
2: ඇත්තරම ගැටුම තිබිල තියෙන කාර්යමණ්ඩලය සමඟ නෙමෙයි, කාර්යමණ්ඩලයට මේ කරදරය වෙන්නේ ඔවුන් ඒ දෙපිරිසේ ගැටුව විසඳන්න මැදිහත්වීමේදී. නමුත් වෙඩි වැදිලා තිබෙනවා බඳනාගාර නිලධාරීන්ට. එහා පැත්තට කොහොම ආයුධ ගියාද, කොහොමද ගියේ, දැන් මේවා තමයි වෙන්න තියෙන්නේ. කවුරු හරි දේශාගතව වැඩ කරලා තියෙනවා නම්, අනීතිකව වැඩ කරලා තියෙනවා නම්, ඒ පොලිසිය හරහා නිසි විමර්ශන කළා, ඒවට අපි ක්‍රියාමාර්ග ගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్ లెస కలర్ అప్ లో వెజబెనా
2: సిట్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వచ్చి వెన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ అప్ తమై
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
4: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB ද City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.117 NIB ද City University, the place to be.
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
11: theater ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්
12: මට එහෙම ඕන නෑකි මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්
14: සියත සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
15: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
16: මුළු පවුලටම මගේ ගානටම
15: කුකුල් ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
17: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
18: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න
19: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් කෝලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි වටවල තේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි ෆැන්ඩා බේබි රත්මල් සබන් පහේ පැක් එක ඉතිරි රුපියල් 200යි කාගිල්ස් වර්සිටි
2: මින්දෙන්

0: දහස් විසි පහසරේ SLIC Life ජීවිතරක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

උදේ 10:46 දැන් වෙලාව. හිතේ නිදහස ඇඳුමක් ගන්න යන ෂොප් කරන්න ඔබට තියෙන හොඳම තැනක් තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කියලා කියන්නේ. දැන් මේ ටික අපි වැඩිපුර කතා කරන්නේ යාළගේ ඔන්ලයින් ස්ටෝ එක ගැනනේ. හැමෝගෙම තේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනව නේද? එහෙනම් ලංකාවේ ඕනම තැනකට ඕනම වෙලාවක ඔබට ඇඳුමක් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඒක gift එකක් විදිහට යනවා නම් ඒ වැඩෙත් ඔන්න තිලකවර්ධන ඔන්ලයින් platform එකෙන් ඔබට කරගන්න පුළුවන්. මුලින්ම යාළගේ ඔන්ලයින් ස්ටෝ එකට ඔබ යන්න ඕන. හරිද? www.tilakawardhana.com තමයි එයාලගේ වෙබ්සයිට් එක. එතනට ගිහිල්ලා ඔබට gift එකක් විදියට හරි නැත්නම් ඔබට ගන්නව නම් ඇඳුමක් හරි නැත්නම් ගෙදරට උමනා කරන දෙයක් හරි කලින් කිව්වාගේ gift එකක් විදියට දෙන දෙයක් හරි මේ විදියට ideas ගොඩාක් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඔබ ඔඩක ගෙන්න ගන්න එහෙම නැත්නම් යවන්නේ කොළඹ කිරිබත්ගොඩ මේ තදාසන්න ප්‍රදේශයකට නම් ඕඩක දාලා පැය 3ක් ඇතුළත ඒක ගෙන්න ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. එතනින් ඉහට වැඩේ ඉවර වෙන්නේ නැහැ. දැන් ඔන්ලයින් ස්ටෝ එකට කැමෙම නැත්නම් වෙබ්සයිට් එකට යන්න බැරි කෙනෙක් ඉන්නව නම් ඒ අයට පුළුවන් WhatsApp message එකක් විතරක් දාලා ඇඳුමක් ගෙන්න ගන්න. වැඩේ කරන්න කලින් ඔබ යන්න ඕනේ යාළගේ Facebook page එකට තිලකවර්ධන textiles Facebook page එකට යන්න ඕන. එතනට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් තෝරගන්න. ඒකේ photo එක save කරගන්න phone එකට. ඊට පස්සේ මම මේ කියන number එකට ඒ photo එක WhatsApp message එකක් දාන්න ඕන. 07:056:560 තමයි number එක. message එක දානකොට අනිවාර්යයෙන් මේ ෆොටෝ එකයි කියන්නේ ඇඳුමේ ෆොටෝ එකයි ඔබේ නම, address එක, phone number එක, ඒ වගේම මේ ඇඳුමෙන් ඔබට ඕන කරන size එක මොකක්ද කියලත් message එකත් එක්ක attach කරන්න. ඊට පස්සේ ඔබට යාලා පණිවිඩයක් දෙයි මෙන්න මේ වෙලාව මේ දවස් වෙද්දි අපි order එක ඔබට ගෙනල්ලා දෙනවා කියලා. නැත්නම් ඉතින් වෙනද විදියටම physically outlet එකකට ගිහලා shop කරන්න ඔබ හිතාගෙන ඉන්නව නම් කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ චාලකුරුණෑගල මේ කින ප්‍රදේශවල තිලකවර්ධන textiles තියෙනවා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසමනස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123
4: අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
5: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
7: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
8: SLT මොබිටෙල් පියෝ TV නීල විකාශක
9: නැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
11: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සින්දුව? මීන කියන්නේ මාළු.
12: නුවන් කියන්නේ ඇස්.
11: ඇස් මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්න. මාළු ඇස් කියලා කියන්නේ මේ
12: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
11: ඒ චීන ඇස්. ඒ මාළු ඇස් දෙකෙන් හේවලක් ගියදෝර චීන නුවන් යුගෙන් බලන් චීනා.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
15: 98.2 98.4

0: theater top story
1: තවත් බඳරාගාර නිලධාරිය කුමාරුට මේකම බඳරාගාරය තුල ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මේකේ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේකම රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි බඳරාගාර නිලධාරියෙකු අද පෙරවරුවේ මිය ගිය බවයි. ඒ අනුව ගැටුම් හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති සමස්ත බඳරාගාර නිලධාරීන් සංඛ්‍යාව 8ක්. රන්දිවියන් 19 දෙනෙකු ගැටුම් හේතුවෙන් මිය ගියා. ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේකම රෝහලේදී අද සිදු කිරීමට නියමිතයි. මේකම රෝහල අධ්‍යක්ෂවරිය සඳහන් කළේ 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන බවයි. දන්තවත් දේශීය පුවතක්. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62000 ඉක්මවා තිබෙනවා. ජනවාරි 1 වනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62422ක්. ජූලි මාසයේ ගත වූ දින 6 තුළ පමණක් ඩෙංගු රෝගීන් 7038 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 32776ක්. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහ්න 12ට.
0: Theater Top Story.

0: ප්‍රවෘති වලට එහා ගිය ප්‍රවෘති.
1: අපිට බලාපොරොත්තු වෙන්නේ ලබන මාසයේ වැස්ස ඉතාමත් අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි මේ ජූලි මාසෙත් අගකොට අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ අඩුවේ. සැප්තැම්බර් මාසය ගත්තාම සැප්තැම්බර් මාසයේ මුල කොටසෙත් අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක.
2: ජූලි නිපදවන ජලාශ ගත්තොත් ඒ ජලාශවල 60% විතර ජල ධාරිතාවක් තියෙනවා. මිනි හයිඩ්‍රෝ තියෙන يعني පොඩි විදුලි නිපදවන ජලාශ ගත්තොත් ඒ වගේ 68%ක් විතර තියෙනවා වතුර. මහවැලි අධිකාරිය අයිති ජලාශ ගත්තොත් එහෙම වාරි මාර්ග සම්බන්ධ ජලාශ ගත්තොත් 71% වතුර ප්‍රමාණයක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකකින්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්චර්ස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත් කම.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: life ke khatat poddak wedi
7: wedi wena hema deema prashna habai kochchera wedi unath aasa hitena ekak deyak nan tiyeno fixed deposit ekakata apita hamba wenna poliya
8: me dawas wala nan iting hemogema poliya wedi habai sarvodaya development finance e gollanga fixed deposit ekakata gewana poliya ita wada poddak wedi yalage warshika sapala poliya anupata 11.52 kune ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5% පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
7: 13.19 කෝල් එකක් ගන්නකෝ.
8: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති නේද?
11: අපි
12: බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නුන නසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

0: அசட்லைன் ஃபினான்ஸ்தின் பெஸ்ட் பைக்கிட பெஸ்ட் டீல் லெக்க இந்தன பிரிமெஸ்மே பிரமுக்கியாவன பஜாஜ் சிடி 100 ஹா பிளாட்டினா 100 மோட்டர் சைக்கிள் சந்தா பஹசும லீசிங் பஹசு லீசிங் மாரிக்க கடினம் அனுமதிய சஹ அவுமலிய கேவிலி ஹெல்மெட்டுக்கு குத் நோமிலே அசட்லைன் ஃபினான்ஸ் அதுமென்ன அதுமாரண்யன்ன அமுதன்ன விண்வாய் 1114 700
1: இனவென்ன மென்ன வெலாவ
2: ஆஃபர் செலிப்ரேட் பிளாக்
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
7: සුබ දවසක්
2: අලුත් වෙලා
7: පහසු වෙලා තැගි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
15: හිරිගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්

0: සසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co Bank Debit Cards ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න 98.2
5: 98.4

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM.
1: උදේ 11:42 දැන් වෙලාව. අපි කලින් පැය තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක පැත්තට ගියානේ. ඒ ගිහිල්ලා එළියට එනකොට අපිට තව තිලකවර්ධන නම ගහපු ෂොප්ස් දෙකක් පේනවා. එකක් තමයි තිලකවර්ධන සෙලවුල එක. අනිත් එක තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක. තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක පැත්තට ඔබ යනවනම් ගෙදර ජීවිතේ ස්මාර්ට් කරගන්න ඕන කරන ගොඩාක් දේවල් ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි දේ තමයි ඉලෙක්ට්‍රොනික අයිටම්ස්. ලොකු රේන්ජ් එකක් ඔබට එතන තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඩේ ටු ඩේ යූස් එකට ඕන කරන දේවල්, ගෙදර ලස්සනට තියන්න ඕනමන්ස් වගේ දේවල්, මේ වගේ දේවල් ඕනම එකක් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඔබ යන්නේ තිලකවර්ධන සෙලියුල එකකට නම් අපි හැමදාම මතක් කරනවා වගේ ජෙනුයින් ෆෝන් එකක් හොඳම ප්‍රයිස් එකකට ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. එකවර සල්ලි දීලා ගන්නවා නම් එහෙමයි. එහෙම නැත්නම් ඔබට ෆෝන් එකේ ගාණෙන් 30% වගේ ගෙවලා එහෙම වැඩක් ලෑස්ති කරලා දුන්නොත් ඔන්න ඒ වැඩෙත් තිලකවර්ධන සෙලියුල එකෙන් ලෑස්ති කරලා තියෙනවා. මුලින්ම ඔබට කරන්න තියෙන තිලකවර්ධන සෙලියුල එකකට යන්න. ගිහිල්ලා ඔබ කැමති ස්මාර්ට් ෆෝන් එකක් තෝරගන්න. ඊට පස්සේ ෆෝන් එකේ ගාණෙන් 30% ඩවුන් පේමන්ට් එකක් විදිහට දෙන්න. ඉතුරු ටික ගෙවාගෙන යන්න ඔබට මාස 24ක කාලයක් තිලකවර්ධන සෙලියුල එකෙන් හම්බ වෙනවා. මතක් කරලා ඔබ යනකොට ඔබත් එක්ක ගැරන්ටි කෙනෙක් එකගෙන යන්න. දෙන්නගේම ID cards උන වැඩේ කරන්න. 30% ඩවුන් පේමන්ට් එක කරා. ෆෝන් එක ගත්තා. ගෙදර ආවා. කිරිබත්ගොඩ, වත්තල, කඩවත, මහනුවර ගම්පහ ඡායල, නිට්ටබුකුරු නැගල කියන තැන්වල තිලකවර්ධන සෙලවුල තියෙනවා. එහෙම නැත්නම් ඔබ තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකකට යනවා නම් කිරිබත්ගොඩ, මහනුවර, නිට්ටබු, ඡායල, කුරු නැගල කියන තැන්වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝස් තියෙනවා.

0: ಸಿಯತ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಸಿರಸ್ಥಾನ
1: ಸಿಯತ ಹೆಡ್ಲೈನ್ ರಿವ್ಯೂ.
2: මේකමුව ගැටුමෙන් මේකේ ගණන 27ක් දක්වා ඉහළට. මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන. සජිත් කල්තමිමේ විවාදයක් ඉල්ලයි. ඩෙංගු රෝගීන් 62000 ඉක්මවයි. ඇමරිකාව ලෝක කුසලාන පාපන්දු සටනෙන් නිවතට.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? එන්න IBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 7332 1000. NIBM The City University, the place to be.
5: SDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0111 5411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
7: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
8: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරා.
13: 20 upgrade, 20 upgrade.
14: අලුත් සොන් එකක්ද?
13: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
14: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
15: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 5715 555 අමතන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මේකම ගැටුමෙන් මේකේ කරන 27ක් දක්වා ඉහළට. මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන. සජිත් කල්තැවීමේ විවාදයක් එල්ලයි. ඩෙංගු රෝගීන් 62000 ඉක්මවයි. ඇමරිකාව ලෝක කුසලාන පපන්දු සටනින් ඉවතට.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේකමුව බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේගමෝ රෝහලයා දක්ෂවරිය සඳහන් කළේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරියෙකු අද පෙරවරුවේ මිය ගිය බවයි. යනුව ගැටුම් හේතුවෙන් මෙවන විට මිය ගොස් ඇති සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 8ක්. රන්දවියන් 19 දෙනෙකු ගැටුම් හේතුවෙන් මිය ගියා. ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේගමෝ රෝහලේදී අද සිදු කිරීමට නියමිතයි. මේගමෝ රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළේ 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන බවයි. මියගිය රඳවියන් හඳුනා ගැනීම සඳහා මෙවන විට ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. මියගිය පුද්ගලින්ගේ ඡායාරූප රෝහලේ ප්‍රදර්ශනය කර ඇති අතර ඥාතීන්ට රෝහලට පැමිණ ඒවා හඳුනාගත හැකි බව බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. බන්ධනාගාරය ආශ්‍රිත කලහකාරී තත්ත්වය මෙවන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකායෝතා තවදුරටත් බන්ධනාගාරයේ ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවයි. මීගමෝ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 700ක් පමණ ඊයේ දිනය තුළ වෙනත් බන්ධනාගාර වෙත මාරු කරනු ලැබුවා. ඒ ඔවුන්ගේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දිනේ තවත් රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම සිදු කළා. බන්ධනාගාරයේ ඇති වූ ගැටුම බෝරු වුණා නැමැති අපරාධකල්ලි සමාජිකයාගේ මත්ද්‍ර විජාවාරම් සිදු කරන කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තකු විසින් මෙහෙවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මත්ද්‍ර විජාවාරමක් පිළිබඳ තොරතුරු ලබා දුන් බව පැවසෙන සිද්ධියක් ඊට හේතු වී ඇති බව අනාවරණ වුණා. කටුවැල්ලේගම සුරේෂ් නැමැති සැකකරු මෙවන විට බූස බන්ධනාගාරය වෙත මාරු කරවා තිබෙනවා. පාතාලකලි සමාජිකයෙකු වන කෙහෙල් බද්දර පද්මේගේ සමීපතමයෙකු බව පැවසෙන කටුවැල්ලේගම සුරේෂ්ඨ චෝදනා එළවී ඇත්තේ තීනු ආයුධවලින් පහරදීම මංකොල්ල කෑම් සහ මද්‍රව්‍ය ළඟ තබාගේ නිම සම්බන්ධයෙන්. මීගමෝ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව ඔහු බන්ධනාගාරගත කර තිබුණා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමෝ බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අද මීගමෝ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතයි. එම කරුණු දැක්වීමෙන් පසු මීගමෝ මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාරය තුළ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ඇති. ගැටුම්වලින් තුවර ලැබූ 58 දෙනෙකු තවදුරටත් මීගමෝ රෝහලේ ප්‍රතිකාර ලබනවා. බරපතල තත්ත්වයේ පසු වූ තවත් 20 දෙනෙකු පමණ මෙවන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ. මේ අතර මීගමෝ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද තීරණය කර තිබෙනවා. එහි කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ පරීක්ෂණ සඳහා කොමිසමේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ බන්ධනාගාරය වෙත ගියද පැවති කලහකාරී තත්ත්වය හේතුවෙන් එම කටයුතු අසාර්ථක වූ බවයි. මෙම සතිය තුළ පරීක්ෂණ කටයුතු යළි ආරම්භ කරන බවද කොමසාරිස්වරයා සඳහන් කළා. එයටතේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම රැඳවියන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. මෙ අතර සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති සේනක පෙරේරා සඳහන් කළේ බන්ධනාගාර රැඳවියන්ගේ රැකවරණය සම්බන්ධයෙන් නිලධාරීන්ට විශේෂ වගකීමක් පැවරෙන බවයි.
3: රැකවරණය කියන එක කියන කාරණය සම්බන්ධයෙන් බන්ධනාගාර කාර්ය මණ්ඩලය ඉතාමත් ගැළ විදිහට නැත්නම් ප්‍රවේශම්කාරී විදිහට කටයුතු කරන්න ඕනේ. නමුත් අපි දකිනවා ප්‍රායෝගිකව රැඳවියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බොහෝ අවස්ථාවල ඒ රැඳවියත් එක්ක කරන සන්නිවේදන කටයුතු වලදී පවා ඒ රැඳවියාට හිංසාවක් විදිහට තමයි ඒවා වෙන්නේ. ඉතින් ඒ தத்துவය මත

0: කියන්න බෑ. අහවල් කෙනාගේ ගෝලෙක් මෙතන මැදිහත් වුණාය, එයාගේ තනුව කටයුතු කළා, එහෙම කරන්න බෑ. මේක පාලනය කරන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ අපගේම වැරදි ප්‍රතිපත්ති මත.
1: මේකම බන්ධනාගාරයේ හටගත් ගැටුම් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් හදිසි කල්තැබීමේ විවාදයක් එල්ලෙමින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මතුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණී විජයරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය බහර දෙනු ලැබුවා. පසුගිය දින දෙකේදී මීගමෝ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් වලින් 27 දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබුව අතර විපක්ෂය පෙන්වා දී ඇත්තේ එම මරණ සහ තුවාල පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැවරෙන බවයි. මෙම කරුණ ඇති බරපතලකම සහ හදිසි ස්වභාවය සලකා හදිසි කල්තබීමේ විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මේකම බන්ධනාගාරය ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.
2: රජයේ වගකීමක් තමයි රාජ්‍යයේ ජනතාව ආරක්ෂා කිරීම. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම මගේ ආසනයේ මීගම ආසනයේ ඊයේ දිනේදී පෙරේදා දිනේදී විශේෂයෙන්ම රැඳවියන් 30කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම නිලධාරීන් 5 දෙනෙක් හෝ 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. එතකොට මේ කණ්ඩායම යම් ගැටුමක් ඇති වෙලා තිබෙනවා. ඒකෙදී අපි දැක්කා වීඩියෝක් නිකුත් වෙනවා. STF කැප් එකක් දාගත්ත, එහෙම නැත්නම් හෙල්මට් එකක් දාගත්ත, කාකි සූට් එකක් අඳගත්ත නිලධාරියෙක් ප්‍රිසන් එක ඇතුළේ වෙඩි තියෙනවා. ඉතින් අපි කැමති දැනගන්න ඒ භාවිතා කරේ ජීව උණ්ඩද, එහෙම නැත්නම් රබර් බුලට්ස්ද, ඒ වගේ මේකකින් යම් කිසි කෙනෙකුගේ ජීවිතයට හානියක් වුණාද කියන එක පිළිබඳව දැනගන්න කැමති කරුවෙමුතුම.
3: මේ අහලා තියෙන ප්‍රශ්නය නෙවෙයි, අතුරු
4: ප්‍රශ්නයක් ලෙස
3: පැනනගන්න. ඒක
4: ඔබතුමාගේ දේවල් ප්‍රශ්නවලට
3: උත්තර දෙයි.
1: අතුරු ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න සහ කථානායක ජගත් වික්‍රමරත්න අතර ඇති වූ විවාදාත්මක තත්වයක්.
5: ඩෙංගු වලට බෙහෙත් ඉල්ලපුවාම මම දැක්කා සේනාධිනායකතුමාගේ මේ ජනාධිපතිතුමා රජේ බාරේ ඉන්නවා කිව්වායට දුන්නේ වෙඩි උණ්ඩය. ඒ නිසා මම ඒ ගැන හෙලා දකිනවා. ඒ වගේම මිය ගිය අය අතර දරුවන් සහ කාන්තාවන් සිටිනවා නම් ඒ අයව හෙලි කරන්න කියලාත් මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා.
4: ගරු මන්ත්‍රීතුමිය, ඔබ දැන් විනාඩි 3ක් අතුරු ප්‍රශ්නෙට ආරම්භ
5: කළා. ඉතින් ඔබතුමා
4: නෑ, ඔබතුමිය මේ ඔබතුමිය මේ
5: නෑ. අනේ මහත්තයෝ,
4: පොඩ්ඩක් අහගන්නකෝ. මේක කරගන්න බගර මන්ත්‍රීතුමිය, විනාඩි 3ක් ඔබතුමිය දැන් ආරම්භ තියෙනවා. අතුරු ප්‍රශ්නයක් තියෙනවා.
5: හරි, අතුරු ප්‍රශ්නේ තමයි. හින්දු වෙන්න පුළුවන්.
4: පාර්ලිමේන්තු සම්ප්‍රදාය තේරෙන්නේ ගරු අමාත්‍යතුමිය
5: කතානායකතුමා.
4: ඔබතුමිය දැන් විනාඩි 4 විනාඩි මේ යන්නේ. අතුරු ප්‍රශ්නේ විනාඩි 4 මේ විනාඩි යන්නේ. මට තේරෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමිය ඔබ මොනවා කරනවද කියලා. නෑ, ඔබතුමිය දැන් විනාඩි 3 විනාඩියත් ඉවරයි, දැන් 4 විනාඩි යන්නේ. කාන්තාව නේ ගරු ඔබතුමිය අවසන් කරන්න. රෝහිණි කවිරත්න ගරු මන්ත්‍රීතුමිය, ඔබ 10:23 ඉඳන් දැන් 10:28 දැන් තාම ප්‍රශ්න අහලා නැහැ.
5: ඔබතුමියගේ යෝජනාව බාර ගන්නවා.
4: සීරියස් නේ, මතක තියාගන්න. එක වාචිකරණ ප්‍රශ්නකට තියෙන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි. මේ ජෝක් එකක් කරගන්න එපා ගරු.
5: කිසිම ජෝක් එකක් නැහැ ගරු කථානායකතුමා.
1: පාර්ලිමේන්තු සංකීර්ණයේදී ගොවිනායකින් හමුවීමට තමන්ට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
6: මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට වරප්‍රසාද තියෙනවා. මේ
4: වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
6: ඒක වරප්‍රසාදයක් තමයි. මාව පත් කරගත්ත ගොවි ජනතාවට සවන් දෙන්න අද ඒ අය මාව හමුවීම තහනම් කරලා තියෙනවා. ඒකයි මං අහන්නේ. එහෙම පුළුවන්ද තහනම් කරන්න?
4: ගරු කවුද කථානායකතුමා එහෙම කළා කියලා නම් කරන්න කියන්නේ? ඒක හරි වැරදි. විපක්ෂ නායකතුමා වෙනුවෙන් අපි පැනී ඉන්නවා. කවුද ඒක කළා තියෙන්නේ එහෙම? ඔබතුමා නම කියන්නේ. නම කියන්නේ. කවුද? ගරු විපක්ෂ නායකතුමා.
6: හෙට දිනේ ගොවි ජන එකමුතුව ඇතුළුව ගොවි සංවිධාන 42ක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කමිටු කාමරයක අපිත් එක්ක සාකච්ඡා කරන එක ගැන ප්‍රශ්න මතු කරලා තියෙනවා. කොහොමද ඒ ඇතුළට එන්නේ කියලා? මේ නිලධාරීන්, අනේ නිලධාරීන්. මොකද නම කියන්නේ කියන්නේ?
4: ගරු
6: පාර්ලිමේන්තුව ඇතුළට එන්න අවසර පත්‍රයක් ගන්න ඕන. නිකන් එන්න බෑනේ. ඒගොල්ලෝ ප්‍රශ්න මතු කරලා තියෙනවා. එහෙනම් ගරු කථානායකතුමා,
4: ගරු
6: කථානායකතුමා
4: ඔබතුමා දෙන්න. ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමාට එහෙම කරනවා නම් කවුරු හරි කෙනෙක්, ඒක සම්පූර්ණ වැරදි. විපක්ෂ නායකතුමා ඓතිහාසිකම් උල්ලංඝනය කිරීමක්. කවුද කියන්න ඔබතුමා දැන්? නම කියන්න ඔබතුමා දැන්?
6: විවාදයේ විවාද කාරණාවක් නෙවෙයි. දැන් හරි, දැන් හරි.
4: ස්ථානීය ස්ථානීය 27 දෙක යටතේ ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
1: මේ අද

0: සංවිධාන අමාත්‍ය හර්ෂණ නානායක්කාර.
1: මේ ගැටුම එන්නෙම මම මේ වචන පාවිච්චි කරන්නේ මට වෙන කියන්න වචන නැති නිසා. නමුත් එක්කුඩු සහ පාතාලට සම්බන්ධ කණ්ඩායම් දෙකක් කියලා තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් හෝ. අපි යම් වෙලාවකට ඇතුළට එන නීති විරෝධී ද්‍රව්‍ය නවත්තන්න, කුඩු වගේ දේවල් නවත්වන්න ඉතා දැඩි නීති රීති සියල්ල අපි භාවිතා කරන එකක් තමයි යම් රැඳවියන් කළමනාකාරීත්වයට තොරතුරු දෙනවා. මේක නවත්ත ගන්න අහවලා ගාව ගේනවා හරි මොකක් හරි කියලා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සල්ලාම ප්‍රහාරයට ලක් වෙන්නේ. එහෙනම් අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා පාතාල සම්බන්ධ ගැටුමක් සාමේ තොරතුරු දීමස ඇති වෙච්ච දෙයක් විය හැකි. මතක තියාගන්න මා මේ කියන සියලුම කරුණු අවසානයේදී තීන්දුව වෙන්නේ සියලු විමර්ශන ඒ කමිටුවේ වාර්තාවලින් පසුව. මා මේ ඉදිරිපත් කරන්නේ මට මෙහෙමෝතේ නිශ්චිතව තියෙන තොරතුරු පමණයි. මේ දේවල් ඉදිරියේදී පරීක්ෂණ හරහා වෙනස් විය හැකි. ඒ වගේම පේනවා මේකේ අරමුණ. සමහරු කියනවා බෙහෙත් හම්බ වෙච්ච නැති නිසා හෝ ආහාර ප්‍රශ්න නිසා කියලා. අපි ඒවත් හොයා බලමු විමර්ශනයේදී. නමුත් මෙතන පැහැදිලිව වෙච්ච දෙයක් තමයි මොවුන් ප්‍රහාරෙල්ල කළා CCTV කැමරා ටික කඩනවා. මේ හැමෝම නෙමෙයි සංවිධානාත්මක කෙටි පිරිසක්. මේ තුවාල ලැබුවා අහිංසක මිනිසුත් මේක ඇතුළේ ඉන්නවා නැතුව නෙමෙයි. ඊට පස්සේ බොඩි ස්කෑනර් එකක් තියෙනවා මිලියන ගානක equipment ඒක ඔක්කොම destroy කරනවා. දැන් මේකේ අදහස් වෙන්නේ මොකක්ද? ඔවුන් මේ ප්‍රිසන් එක ඇතුළට නාකොටික්ස් හා අනීතික දේවල් එන්නක වළක්වන්න තියෙන යාන්ත්‍රණය අඩපණ කිරීමට සංවිධානාත්මක කටයුතු කරපු බව තමයි පේන්නේ. මොකද අතන ප්‍රහාරයට ලක් වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙන්නේ. ඔවුන්ට පහර දෙනකොට ඔවුන්ව බේරන්න තමයි අනිත් නිලධාරීන් යන්නේ. ඒතර මේ බහුතරයක් මියගිය නිලධාරීන් ඇත්තටම ඒ රැඳවියන්ගෙන් පහර කාලා තමයි මියන්නේ. දැන් ඊට පස්සේ මතුවෙන සිද්ධිය තමයි මොවුන් ඒ යකඩ ගේට්ටුව කඩාගෙන ඉතා කෙටි දුරක් තියෙන ලී දොරට එනවා. එතනින් එළියට ඔවුන් ආවා නම් ඔවුන් පාරිසා විශාල හානියක් කරන්න ඉඩ තිබුණා. ඒ වගේම දැනට තියෙන විදිහට ඔවුන් අතර යම් ආයුධයක් දෙකක් පත් වෙලා තියෙනවා. ඒක කොහොමද වුනේ? ආමරියෙන් ගත්තද? නැත්නම් ප්‍රසන් නිලධාරියෙක්ගේ අතේ තිබිලා උදුර ගත්තද? මේවා සොයන්ට විමර්ශනය හරහා සොයපුවම අවසානයේ අපි දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් දැනට තියෙන තොරතුරු අනුව ප්‍රසන් ඔෆිසර්ස්ලා තමන්ගේ ප්‍රසන් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කරලා ආත්ම ආරක්ෂාවයි අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා. නමුත් මේ සියලු දෙනා මැරලා තියෙන්නේ වෙඩි තැබීම නිසාද නැත්නම් වෙනත් රැඳවියන්ගේ පහර දීම නිසාද කියන එක තෝරන්න මේ නිශ්චිත මොහොතේ පෝස්ට් මෝර්ටම් පැවැත්වෙමින් යනවා. ඒ වෙන් පස්සේ අපිට හරියටම කියන්න පුළුවන් මේ කට්ටිය කොයි ආකාරයටද මියගිය කියන කාරණාව.
0: දූෂණ චෝදනා එළවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දෙනු ලැබුවා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා භාර දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේදී. අනතුරුව එකෙක් විත්තිකරු ₹10,10,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරනු ලැබුවා. නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මාස 5 වනදා කැඳවීමට නියමිතයි. නිලබලය භාවිත කරමින් බලපෑම් සිදු කර ₹88,50,000 වන්දි ලෙස ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් ශශීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වුණා. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,422ක්. ජූලි මාසයේ ගත වූ දින 6 තුළ පමණක් ඩෙංගු රෝගීන් 7038 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 32,776ක්. එය දිවයිනෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 52.51%ක්මවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 142ක් වාර්තා වුණා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 39ක්. බස්නාහිර පළාත තුළ මෙවන විට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි. ඒ යටතේ ඊයේ දිනය තුළ පමණක් පරිශ්‍ර 8,000කට වැඩි ගණනක් පරීක්ෂාවට ලක් කළ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබරණ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ.
2: ඊයේ දවසේදී පරිශ්‍ර 8,000කට වැඩි ප්‍රමාණයක් ඒ කණ්ඩායම් විසින් පරීක්ෂාවට ලක් කළ තිබුණා. එයින් 1,700ක් පමණ සොයාගෙන තියෙනවා ඩෙංගු මර්දන බෝ වෙන ස්ථාන බෝ විය හැකි ස්ථාන වෙන බවට හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒකිනුත් 399ක් හරියටම ඩෙංගු කීටයන් සහිත ස්ථාන බවට හඳුනාගෙන තියෙනවා. මේ තුළ නීතිමය කටයුතු සිද්ධ කළා තියෙනවා. ප්‍රධාන පෙළේ රෝහල්වල තාමත් දාරිතාව උපරිමයෙන් පැවැත්වෙනවා. ඒ කියන්නේ අපි හිතමු IDH රෝහල, රාගම රෝහල, පානදුර රෝහල සහ හෝමාගම වැනි රෝහල්වල තාමත් උපරිම කියන්නේ ඇඳන් සංඛ්‍යාව සහිත වඩා රෝගීන් සංඛ්‍යාවක් දැනටමත් වාර්තා වෙනවා. නමුත් යම් රෝහල්වල යම් කිසි අඩුවීමක් දක්නට ලැබෙනවා කියලා පැවති ප්‍රෙස් වීමකදී ඒ රෝහල් බලධාරීන් රෝහලේ අධ්‍යක්ෂවරුන් පැවසුවා යම් අඩුවීමක් පෙන්නුම් කරනවා කියලා.
0: ඩෙංගු අධ්‍යවදානම් තත්ත්වයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය පෙර සූදානමකින් නොසිටි බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සභානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවේ
3: තමාගේ නිවෙස් ආශ්‍රිතව පුද්ගලික වශයෙන් පාරිසරික පවිත්‍රතාවය පවත්වාගෙන යන්න ඕන. යම් කිසි කෙනෙකුට රෝගිය දැනුණා නම් ඔහු හෝ ඇය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් හරහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට වගේම රෝගී තත්ත්වයට තමන් වැළඳිලා තිබෙන බව දැනුම් දීමේ වගකීමක් පවතිනවා. ඒ වගේ තත්ත්වයක් ක්‍රියාත්මක වුණොත් තමයි ප්‍රාදේශීය වශයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අදාළ ප්‍රදේශවල ඩෙංගු මදුරු ගහණය පාලනය කිරීම සඳහා කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ.
0: මේ අතර ඩෙංගු අවදානම් තත්ත්වයක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසදමා තිබෙනවා. විශ්වවිද්‍යාල පාලනාධිකාරී අපිවරගෙන ඇත්තේ ඊයේ සිට සති දෙකක කාලයක් සඳහා එම විශ්වවිද්‍යාලය වසත වීමටයි. එතෙක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසුන් සඳහා දේශන කටයුතු සිදු කරනු ලබනවා. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතයි. මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ මාරකරය අනතුරු වලින් පුද්ගලයින් 1,424 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ජූලි 5 වනදා දක්වා කාලය තුළ සිදු ඇති මාරක අනතුරු සංඛ්‍යාව 1,355ක්. 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙම වසරේදී අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 110කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සෞඛ්‍ය මාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග සඳහන් කළේ විවිධ අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයින් 10,000ක් මිය යන බවයි. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.
4: මරණ ගත්තාම දළ වශයෙන් මරණ 10,000ක් 8,000ක් 10,000ක් විතර ප්‍රමාණයක් හැම අවුරුද්දකම වාර්තා වෙනවා විවිධ හේතු නිසා අනතුරු වලින්. ඒ අතර ප්‍රධානතනක් ගන්න රතවහන අනතුරු, ඊට අමතරව දියේගිලීම්, විවිධ හේතු නිසා වැටීම්, සතුන් පහර දීම්, විවිධ දේවල් ඇඟට වැටිලා ඊළඟට සමහරලාවට විෂවීම් වලින්, පුද්ගල පහර දීම් වලින්, සියදිවි හානි කර ගැනීම් වලින්, විෂවීම් වලින්, එහෙමත් විදුලි සැර වැදීම්, මෙන්න මේ ආකාරයේ විවිධ හේතු නිසාත් පුද්ගලයෝ 10,000ක් මිය යනවා.
0: 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය ඊයේ සිට ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මකයි. ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත් භාවය වර්ධනය කිරීම අනතුරු නිවාරණ සතියේ අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. සිය රට වෙත ගුවන් ආරක්ෂණ පද්ධතිය ලබා දෙන ලෙස මිත්‍රපාක්ෂික රටවලින් ඉල්ලීමක් කිරීමට යුක්‍රේන ජනාධිපති වලදිමිර් සෙලස්කි තීරණය කර තිබෙනවා. එක්කියව අගනුවර වෙත අඛණ්ඩ වෙළඳවන රුසියානු ප්‍රහාර හමුවෙයි. තුර්කිය පැවැත්වෙන නේටෝ සංවිධානයේ රැස්වීමකදී ඉල්ලීම ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි සෙලස්කි පැවසුවේ. යුක්‍රේන ගුවන් හමුදාව සඳහන් කළේ තමන් සතු අවි ආයුධවල බරපතල හිඟයක් පවතින බවයි. එම තත්ත්වය මත ගත වූ පැය 24 දී රුසියාව එල්ල කළ මිසයිල් ප්‍රහාර 23ක් ව්‍යර්ථ කිරීමට නොහැකි බවයි යුක්‍රේන ගුවන් හමුදාව පැවසුවේ. දින 5ක් තුළ රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ මහල් නිවාස රසක් කඩා වැටි සිවිල් වැසියන් 50 දෙනෙකු පමණ මිය ගියා. යුක්‍රේනයේ විසින් රුසියාවේ තෙල් පිරිපාහදු මධ්‍යස්ථාන සහ හමුදා ඉලක්කවලට පහර තිබින් සැලකියතු ඉන්ධන හිඟයක් සහ විදුලි කපාදුවක් සිදු කිරීමත් සමග රුසියාව යුක්‍රේනයට එරෙහිව ප්‍රහාර දැඩි කරනු ලැබුවා. පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ප්‍රබල පෘතුගාල කණ්ඩායමට සහ සත්කාරක ඇමරිකානු කණ්ඩායමට අද සිද වුණා. ඒ 16 දෙනාගේ වටේ තරගවලින් පරාජයට පත්වීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති ගෙනෙන විශේෂාංගය දැන්.
5: FIFA World Cup 2026. පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටේ ස්පාඤ්ඤ සහ පෘතුගාලය අතර තරගය පැවැත්වුණේ ඩලස් ක්‍රීඩාංගණයේදී. තරගය පුරාවට කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර නියමිත කාලය අවසන් වනතුරුත් කිසිදු කණ්ඩායමකට ගෝලයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. එහෙත් තරගයේ අතිරේක කාලේ ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤයේ මිකෙල් මැරිනෝ ගෝලයක් වාර්තා කරමින් ගෝල 1-0 ලෙස තරගයේ ජයග්‍රහණය ස්පාඤ්ඤ වෙත ලබා දුන්නා. ප්‍රධාන විනිසුරු ඇන්තනි ටේලර් විසින් තරගයේ අවසාන සංඥාව නාද කරන විට පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු කණ්ඩායම දැඩි කනගාටුවෙන් යුතුව පිටියෙන් ඉවත් වුණා. මෙම ජයග්‍රහණය සමග ස්පාඤ්ඤ මෙවර ලොකු කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලැබුවා. බෙල්ජියම් හා ඇමරිකාව අතර තරගය පැවැත්වුණේ වොෂින්ටන් හි සියටල් ක්‍රීඩාංගණයේදී. එහිදී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පරදා ගෝල 4-1 ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බෙල්ජියම් කණ්ඩායම සමත් වුණා. එම පරාජයත් සමග මෙවර තරගාවලියේ සමසත්කාරකත්වය දැරූ ඇමරිකාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ස්පාඤ්ඤ, බෙල්ජියම, නොර්වේ, එංගලන්තය, ප්‍රංශය සහ මොරොක්කෝව මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා අවසන්.
6: FIFA World Cup 2026.
0: යලි සිරස්තල මේකමුව ගැටමෙන් මේකේ ගණන 27ක් දක්වා ඉහළට. මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන. සජිත් කල් තැබීමේ විවාදයක් ඉල්ලයි. ඩෙංගු රෝගීන් 62,000 ඉක්මවයි. ඇමරිකාව ලෝක කුසලාන පාපන්දු සටනින් ඉවතට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවසහය 30ට. එත ප්‍රති සිටින්න පැන් පැපුවත් සමක.
7: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: අනිතාරකාගේ අලුත්ම මූවී එක තමයි ප්‍රේමියේ.
1: හිත වෙහෙසිලා ආලකෙට යම්
2: මූවියක කිමද නුඹ නාවේ කියන සොන්ග් එක පහුගිය දා රිලීස් වුණා.
0: සින්දුව කියන්නේ මහේෂ එක්ක බාචි. වැඩි විස්තර අපි අහුවේ මහේෂගෙන්.
3: ඇත්තටම මේක ෆිල්ම් එකකට කරපු සින්දුවක් නෙවෙයි. මමයි බාචි අයියායි වෙනුවෙන් හදපු සින්දුවකුත් නෙවෙයි. ෆිල්ම් එකට මේක ශල්‍යයක් අහලා ශල්‍යයාගේ පළවෙනි සිනමා අධ්‍යක්ෂණය. ඉතින් ඒ වගේ වැඩකට සින්දුව දෙන්න ලැබිච්ච එක සහ බාචි අයියා වගේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් එක්ක සින් කරන්න ලැබිච්ච එක ඇත්තටම මට ලොකු සතුටක්. ෆිල්ම් එකේ මියුසික් ඩිරෙක්ට් කරන්නේ මගේ මල්ලි ක්‍රිෂාන් කරුණාරත්න. මේ සින්දුවේ මෙලඩිය එකත් වචනත් එයාගේ.
2: කොහොමද ෆිල්ම් එකකට සින් කරන එක්ස්පීරියන්ස් එක?
3: ෆිල්ම් එකකට සින් කරනවා කියන්නේ සාමාන්‍ය සින්දුවක් කියනවා වගේ නෙමෙයි. අපි මේක කීප වතාවක්ම වොයිස් කරා. මොකද අර ෆ්‍රේම්ස් වලට ඒ ෆීලිංග්ස් වලට ඉමෝෂන්ස් වලට ගැලපෙන විදිහට වොයිස් එක දෙන්න ඕන නිසා මම හිතනවා උපරිම සාධාරණයක් කරා කියලා.
4: නිහඬ වූ කල්පනා මතක හරණ පිරි කතරේ
0: කියනවා සෝන් එකට බොලිවුඩ් ටච් එකක් තියෙනවා කියලා.
3: මම හිතන්නේ බොලිවුඩ් ටච් එක එන්නේ ෆිල්ම් එකේ විෂුවල් එකෙන්. හරිම ලස්සන ෆ්‍රේම්ස් ටිකක් තියෙනවා. ඉතින් ෆිල්ම් එක එළියට ආවහම ටච්චිද බලන්න පුළුවන්. මම හිතන්නේ හිට් එකක් වෙයි.
2: මහේෂ මොනවද ඉස්සරහට තියෙන අලුත් වැඩ?
3: අරුණ අයියා කරපු ෆිල්ම් එකක පිස්සු කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඒකේ රවීන් තරුකත් එකක් එන්න තියෙනවා. ඒකත් මියුසික් කරේ මගේ මල්ලි. රවීන් කරපු මෙලඩි එකකුත් මම වෙනම මගේ සින්දුවක් විදිහට අවුට් කරන්න බලාගෙන ඉන්නවා.

0: ලංකාව බ්ලොක්බස් එකක් වෙලා බොක්ස් ඔෆිස් රෙකෝඩ් කඩපු දුරන්දර් මූවියක තවත් මිෂන් එකකට ලෑස්ති.
1: එයාලා මේ පාර ටාගට් කරලා තියෙන්නේ ජපාන් වල ඔඩියන්ස් එක. මේ මාසේ 10 වෙනිදායි නත් දුරන්දර් ජපාන් වල තියටර්ස් වල රිලීස් කරන්න තමයි එයාලා ලෑස්ති වෙන්නේ.
0: ෆිල්ම් එකේ මේන් ඇක්ටර් රන්වීර් සිං ජපාන් ඔඩියන්ස් එකට කොනිචිවා කියලා එයාලගේ ලැන්ග්වේජ් එකෙන්ම මැසේජ් එකකුත් දීලා තිබ්බා.
1: මේ ෆිල්ම් එක ජපාන් වල සක්සස් වුණොත් දුරන්දර් ද රිවෙන්ජ් මූවි එකත් ඒත් එක්කම රිලීස් කරන්න තමයි ටීම් එක ප්ලෑන් කරලා තියෙන්නේ.
2: Talk of the town. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිව

Σία. Σία τα. Divine Apura.

0: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIBM The City University, the place to be.
4: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර් වුණත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0111 400 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
5: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
6: සිත් බැඳගනි, කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
7: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
8: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
9: Theater, Tele Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
11: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
12: කාජිරිය ගොබ්බයා.
13: ඒයි, හටද ගොබ්බයෝ තෝ ගොබ්බයා කිව්වේ.
14: නිලබල කරේති ඔලමුල පුරේ.
15: ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
16: 98.2 98.4

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලි කෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
4: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
5: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල තනියමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 15 715 555 අමතන්න.

0: यह था टॉप स्टोरी।
1: ලෝක සාගර උෂ්ණත්වය වාර්තාගත ඉහළම මට්ටමට. ලෝකයේ සාගරවල මතුපිට ජල උෂ්ණත්වය ජුනි මාසයේදී මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වී තිබෙනවා. මෙය 2023 සහ 2024 එල්නිනෝ කාලයේ වාර්තා වූ උෂ්ණත්වයද ඉක්මවා ගොස් ඇති බවයි විද්‍යාක්ෂයන් සඳහන් කළේ. මේ වන විට ලෝකයේ නිවර්තන සහ මධ්‍යම අක්ෂාංශ කලාපවල සාගර මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 21කට ආසන්නයි. කාර්මික විප්ලවයට පෙර 1870 එය සෙල්සියස් අංශක 19.6ක් ලෙස පැවතුණා. විද්‍යාක්ෂයන් පෙන්වා දෙන්නේ මෙම උෂ්ණත්ව වෙනස සුළු මට්ටමක් ලෙස පෙනුනද එතරම් විශාල ජල ප්‍රමාණයක් උණුසුම් කිරීමට අති විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. ගල්නඟුරු තෙල් සහ ස්වභාවික වායු දහනයෙන් හරිතාගාර වායු මකින් රඳවා ගන්නා අමතර තාපෙන් 90%කට වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන ඇත්තේ සාගර මකින්. 2025 වසරේදී පමණක් සාගරයට එක් වූ තාප ශක්තිය හිරෝෂිමා පරමාණු බෝම්බ 12ක් සෑම තත්පරයකදීම පුපුරා යන ප්‍රමාණයට සමාන බවද විද්‍යාක්ෂයන් සඳහන් කළා. වර්තමාන සාගර උෂ්ණත්වයට සමාන දේශගුණික තත්ත්වයක් පැවතියේ මීට වසර 120,000කට පමණ පෙර අවසන් හිමයුගයට පෙර කාලයේදී බව සඳහන්.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.1 98.4

0: වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕනේ හිටිය ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
4: ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හිණට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 492 0.7 1 1 377

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 832 2000. NIB The City University, the place to be.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.

0: නුන්න දසුදු කොටගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: සියතා ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
7: ජූලි 6 වෙනිදා සිට එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: Asset Line Finance Best Bike Best Deal Lekka. Indana Pirimes Me Pramukhyavana Bajaj CT 100 Ha Platina 100 Motorcycle Sandaha Pahasuma Leasing. Pahasu Leasing Marika Kadinam Anumathiya Saha Avumaliya Kevili. Helmet Tikakut Nomile. Asset Line Finance Adumenna Adumaranyanna Amathanna Binway 114 HCIC ya.
1: ඔෆෝ සෙලබ්‍රේට් බ්ලක්
2: සෙලිබ්‍රේට්
3: නෙමෙයි හලෝ ස්පෙක්ටකියුල
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
5: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඕනර් විතින් ඕනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
6: ඈරාලා හමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
5: හෑ
6: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
9: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4 දිව

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවුණා. දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නීලවිකාශක.
5: TV බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: 20 and upgrade.
7: අලුත් සොංග එකක්ද?
6: නෑ, දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
8: Upgrade වෙන්න laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
9: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 220යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 50යි. ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි.
13: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
14: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
15: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
16: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
17: සියත pocket money.
18: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: මාව දැකලා හැංගුණානේ.
20: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
18: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
21: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැණි.
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
22: සියත ටීවී තුලින්.

0: क्या था टॉप स्टोरी।
1: නාමල් ගේ නඩුවක් විභාගයට දින දෙයි. ක්‍රිෂ්කනු දිනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගය සඳහා දින නියම කර තිබෙනවා. ලබන නොවැම්බර් මාස 16 වනදා නඩුව කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණය නියෝග කළේ. නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරෝ නදී අපර්ණා සෝඳුරුගොඩි ඉදිරියේදී. නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසිනිකුත් කිරීමේ ක්‍රමවේද යටතේ සිතාසිනිකුත් කරන ලෙසයි විනිසුරු වරිය නියෝග කළේ. මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා නඩුව ගොනු කළා. දැන් තවත් දේශීය පොතක්. අමරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 339.59ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 330. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 238.142ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 226.99ක්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

good afternoon. හවස දෙකයි වෙනඩි හතයි වෙලාව. සුදු කොච්චිය ආවා. කෝ කෝබ අයින්නවනේ. මේ ඉන්නේ අහගෙන අදරේ ටිකක් නෙවෙයි ගොඩාක් අදරේ. මටත් අදරේනේ කියන්නකෝ ආදරේ කියලා. මාත් ආසයි ඉතින් ආදරේ කියලා කියනවට. එනිසා ඕක හිතේ තියාගෙන ඉන්න ලෑස්සි වෙන්න එපා කියලා දාන්න ඕන නැහැ. හාද අද වට්ස්ඇප් මැසේජ් එකක් දාද්දි නම ගම කෙසේ වෙතත් ආදරේ කියලවන්න හරිද? නමයි ගමයි පස්සේ බැරිය හොයාගන්න මට නේද? කෝලන්නේ පස්සත් නම්බේ මතක් කරන්න 0711 982 2 98 4 හවස පහට කලින් ඇවිල්ලා යන්න එන්න. ලස්සන සින්දුකුත් දෙන්න උම්මා එකක් එක්කම.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
4: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම රයිඩ් එකේ. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යය. David Peters Motor Company Private Limited Vidhi.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000 NIBM The City University, the place to be.

తిలకవర్ధన టెక్స్టైల్స్ දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 600

0: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
9: මන්නම් හිතන්නේ නැහැ සර්.
7: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
12: බලන් ඉන්න බලන් ඉන්න ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
13: 98.2 98.4

හවස දෙකයි වෙනාඩි 25යි වෙලාව. අතුරුගිරියේ චානා හායි. අද මුළු පවුලම මාව අහනවා නේද? කොයිද ගාමරි කියලාවර නෑනේ වයිෆ් ගේ නම මොකද්ද? බබාලා දෙන්නගේ නම දෙක මොකද්ද? විස්තර කියලා නෑනේ. කොහොම හරි ඔය ආයපු ෆොටෝ එක දැකලා මේ අපේ මාෂි කිව්වා සියත පොකට් මානී ප්‍රෝග්‍රෑම් එකට මේ බබාලා දෙන්නව එක්කාසු කරන්න කියලා. හොඳයි හැබැයි වැඩේ නේද? ඒ දෙන්නගේ විස්තර දීලා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. හරි. දන්නවනේ නම්බර් එකනේ. අපේ ප්‍රෝග්‍රෑම් සහගෙන ඉඳදී දැන් තව චුට්ටකින් එහෙම සමාලාට අපේ අර ට්‍රේල් එක තියෙන ප්‍රෝග්‍රෑම් ට්‍රේල් එක ඒකේ නම්බර් එක කියනවා. පහ වසරේ ඉඳන් ඕලෙවල් වෙනකම් දුවල පුතාලා ඔක්කොටම ඔන්න පොකට් මනි වැඩසටහනට එකතු වෙන්න පුළුවන්. හරි, ඒක මතක් කරනවා. ඊළඟට මේ චානගේ ආදරණීය වයිෆ් චූටි පැටව දෙන්න, කොළු පැංචු දෙන්න, පොඩි කොල්ලගේ නම් මූණ දැක්කහම කියන්න පුළුවන් අම්බෝ මිස්සේ මිස්සේ මිස්සේ මිස්සේ කියලා. මා හරි නේද? දඟ මල්ලක් නේද? පොඩි පුතණ්ඩියා. හරි, දෙන්නා ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට සුදු කොච්චිය ලස්සන සින්දුවක් කෝනේ මඩත් කියලා අම්බලන්තට ප්‍රභාෂි මෙසේජ් එකක් දාලා තියෙනවා. මං කිව්වනේ අද මෙසේජ් එකක් එවනකොට අනිවාර්යෙන් මට ආදරෙයි කියලා එවන්න කියලා ප්‍රභාෂිත් කියලා එවලා තියෙනවා. මාතාට ආදරෙයි කියලා. මාත ආදරේ ප්‍රභාෂි. ඊළඟට අද ඔයාගේ ෆොටෝ එකක් ඕනේ මට සුදු කොච්චියෝ. ඒ මෙසේජ් එක දාලා තියෙන සයිප්‍රස් වල තුෂාරි මන්නම් ගොඩාක් ආදරේ කියලා තියෙනවා. රුවන්ගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා. රුවන් හෙට්ටි ආරච්චිගේ. අන්ද ඊළඟට වෙන සින්දුවක් රෙඩි කරගත්තේ. හැබැයි වගිල්ලින් මම ඉෂ්ට කරනවා. ආගෙන ඉන්න තුෂා. මඩත් යාළුවෙක් හිටියා ඉස්කෝලේ යන කාලේ. තුෂාරි කියලා. අහගෙනත් ඇති සමහර විට. හායි. අහගෙන ඉන්නෝ නම් බල මෙසේජ් එකක් දායිද කියලා. විහස් බබාවත් එකතු කරගන්න හොඳේ. මාවත් ගන්න පොකට් මනී එකට. එවිබඩි නම් මොඩි උඩ පැකසී දැන්නේ ආවේ හිනාවේ. උඹෝ මේ මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද කොබලම්? විහස් ෆ්ලෝර එකේ විහස් බබා. කොහමද? මට මතකයි ඔයාව. ඔයා ෆාදර්ස් ඩේ එකට එව්වා නේද වොයිස් කට් එකක්? අනේන් එහෙම මතකයක් තියෙනවා. අම්මි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. තිලිනි ආදරෙන් එකතු කරගන්නෝ. සාන්ත තහගෙන යන්නේ අපිව. හලෝ සාන්ත. සාන්ත හෝගාල ඔළුවට තෙල් දානවා කොණ්ඩේ කියලා හිතාගෙන. මොකද එයා තට්ටෙක්. සාන්ත ඔය වයසට කොණ්ඩේ එන්නේ නැහැ. සොරි තමයි දැන් ඉතින්.

ඉතාලි පේසරෝවල රුමේෂ් එයා කියලවල තීරු ආදරෙයි වයිෆ්ට වගේ කියලා. අනේ අම්මෝ වයිෆ් අහගෙනද? වයිෆ්ට ආදරය කරන තරමට වෙන කාටවත් ආදරය කරන්න පහඩද? ඒ විදිහට එයාට විතරක් ආදරය කළාම ඇති. මට ආදරය කරනවා නම් ඊටත් වඩා ආදරය කරන්න. හිතේ නෑනේ මේ එකක් කියයි කියලා. හිතන්න තියව තමයි මගේ කටින් කියවෙන්නේ. අන්න ඒකයි. දැන් චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයේ සින්දුව අහමු. වෙලාව හවස 2:00 වෙනාඩි 32.

0: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
1: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
2: කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: හොනර් සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 CIC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ ෂූ ලෝකෝචේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
5: සුදු කොච්චි මරු

හවස 2:45 වෙලාව. දවල් 12 මාරට කොමාරි ලන්ච් එක අරගෙන 2 ඉඳන් හවස 5 වෙනකන් කොච්චර වැඩ තිබ්බත් හරි වැඩ ටිකක් කොමාරි කරගෙන ළඟ ඉන්න යාළුවෙක් එක්කවත් මා ඒ කියන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එක යන වෙලාවට කතා කරන්නේ නැතුව ආයි තින්ක් පණ දාගෙන මේ ෂෝ එක අහන එක්කෙනෙක් තමයි නිලු කියලා කියන්නේ. හයි නිලු. ඔයා අහගෙනද? නුගේගොඩ නිලු. මං වෙයි කියන්නේ හැමතිස්සෙම බර්ත්ඩේ එකට එයාගේ බර්ත්ඩේ එකට. මට පීට්සා එකක් කෙව්වා ඊට කලින් මගේ බර්ත්ඩේ එකටද නැත්තම් මොන මොනා හරි ඔය විශේෂ දවස්වලට කොහොම හරි මට මොනාම හරි එවනවා. ඊයේ මේ මට කියන්න බැරුණා ඊයේ හවස මෙන්න ආවා. ගේ සිකුරාදා වගේ ඉඳන් කීකේ හිටියේ මාව බලන් එනවා කියලා. ඊයේ කොහොම හරි එයාගේ යාළුවා සමාලිත් එක්ක ආවා. මාව බලන් ආවා. ඔයිට කලින් දවසකත් ඇවිල්ලා හොරෙන් බලාගෙන ඉඳලා ගිහිල්ලා කතා කරන්න ආවෙන්නේ නැහැ. හැබැයි ඊයේ නම් කොමාරි අන්තන් ඔන්න කතා කරන්න ආවා. තෑගි තුස්සගෙන ආවේ මාව බලන්න. ඊට පස්සේ ඉතින් නේද අපේ කතාව නිකන් සෑහෙන දිගට ගියා නේද? පොඩ්ඩක් නිකන් විනාඩි 5කට 10කට හම්බ වෙලා යන්න වගේ ආවට මොකද? පැයක් දෙකක් කයක ගහ අපි හිටියා නේ. ඉතින් thank you නිලු, thank you සමාලි. අනිත් යාළුවගේ නම මොකද්ද? ඔ මට අමතකයිනේ දැන්. ටග්ගලෙවන් එයාගේ නමත්. මොකද මේ තුන්දෙනාටම ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනි. කොච්චර වැඩ තිබ්බත් ඒ මං හිතන්නේ හාෆ් ඩේ දාලාද කොහෙද ඇවිල්ලා තිබ්බේ බලන්න. ඉතින් ඒ කැපවීම මට එච්චර ආදරය කරනකොට මට ඒක දරා ගන්න බෑනේ. සතුටුයි හැබැයි මට හිතෙන්නේ ඉතින් මං හරි වාසනාවන්තයිනේ එච්චර එහෙම කටි ආදරය කරනකොට. අනිත් එක නංගි නම ඉරේෂා. හයි ඉරේෂා, මන් දන්නේ ඔයා අහගෙනද නැද්ද කියලා. ඔයාලන් සාමාන්‍ය වැඩ කරනකොට ෂටක් බිසි වෙන නිසා අහන්න ටයිම් සෙට් වෙන්නේ නැහැ දන්න තරමින්. හැබැයි ඉරේෂාට කියන්න මං එයා ගැනත් කිව්වයි කියලා. හරිද නිලු? ඉතින් නිලු සමාලි ඉරේෂා තුන්දෙනාම ආදරෙන් මතක් කරනවා. ගොඩාක් ආදරෙයි. ඇත්තට මේක මාර ආදරයක් කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා වර්ජිනියා. ඔව් නේද? ඇත්තම ඇත්ත. කොමාරි රොමේනියාවේ අනුආවනි ලංකාවට එයා පෙළවේ අත්තාවනි මාව බලන්න. එයා ආවයි කියලා හරියටම මේ මම ඉස්සර කිව්වෙන් පස්ස තමයි නිලුත් කොහොම හරි හිතාගෙන තියෙන්නේ ඇවිල්ලා කතා කරනවා කියලා. මාව හම්බ වෙනවා කියලා. නැත්තම් පොඩක් බයකින් වගේලු හිටියේ. එතනට ඇවිල්ලා කතා කරන්න කියලා මම බණී කියලා. මම බණිනවා දනේ එහෙම. මං එහෙම මේ නපුරු කෙල්ලෙක් නෙවෙයි. එහෙනම් එහෙම බය වෙන්න එපා. මම යකෙක් නෙවෙයි. හරි. මේ සින්දුව තමයි ඔයගලන්ට දෙන්න.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: මොනමදේ අඩුව බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01 4 667 222 අමතන්න.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 01 1 2 123 123.
6: Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
6: Coco Fry සතුටු රසය ගෙනෙන කුලේ.
8: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න. 01 1 2 4 11 4 11 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
11: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768 233 444. සීත හදවත් දිනු හිතවත්කම.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
12: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සින්දුව? මීන කියන්නේ මාළු.
13: නුවන් කියන්නේ ඇස්.
12: මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්න. මාළු ඇස් කියලා කියන්නේ මේ
13: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
12: ඒ චීන ඇස්. ඒ මාළු ඇස් දෙකෙන් හේවණක් ගැදොර චීන නුවන් යුගෙන් බලන් චීනා.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: අවිසාවෙලට 98.4.

0: किया था टॉप स्टोरी।
1: ඖෂධයක් නිසා අන්ධ වූ තවත් හතර දෙනෙකුට වන්දි. ගැටලු සහගත අක්ෂි ඖෂධ භාවිතයෙන් ඇස්පෙනීම අහිමි වූ තවත් රෝගීන් සිව් දෙනෙකු සඳහා වන්දි පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එක් රෝගියෙකු සඳහා රුපියල් මිලියනය බැගින් වන්දි පිරිනමනු ඇති. මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ ජනාධිපති අනුර කුමාර් දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේදී. 2023 වසරේ මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් නැමැති ඖෂධය භාවිත කිරීම හේතුවෙන් නුවරඑළිය මහරෝහලේ අක්ෂි සැත්කම් සඳහා ලක් වූ රෝගීන් පිරිසකගේ ඇස්පෙනීම අහිමි වුණා. එම පිරිස අතරින් මේ වන විට වන්දි පිරිනමා ඇති රෝගීන් සංඛ්‍යාව 17 දෙනෙක්. දැන් විදෙස් පෝතා. චීනයේ හුබෙයි පළාතට බලපෑ ගිගුරුම් සහිත වැසි සහ සුලි කුණාටු හේතුවෙන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල බය ඇති සංඛ්‍යාව 300කට අධිකයි. ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට අලාභ හානි සිදු වුණා. ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

කලින් සින්දුව නිකන් සම්පූර්ණ වුණේ නෑ වගේද? මගේ උම්මා එක නැතුව හා සාමාන්‍යයෙන් ඒ සින්දු ප්ලේ කළාම මම මේ කොඳුරා කියන්න

மது. ආදරෙන් ආව එකතු කරගන්න ආදමට වේලාසනම මෙසේජ් එකක් දාලා තියෙනවා. සතුටුයි සතුටුයි. රණිතුගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. පුළුවන්. මොකද බැරි? හැබැයි දැන් නෙවෙයි හොඳ කවුචර් එකකින් දෙන්නේ. හේතුව මම ඊළඟට වෙන සින්දුවක් රෙඩි කරගෙන තියෙන්නේ. ඒකට කටිය එකතු කරගෙන ඊට පස්සේ බලමු. මම රුවන් හෙට්ටිය ආරච්චිගේ සින්දුවක් දෙනවා කියලා දැන් සෑහෙන වෙලානේ. කාම දුන්නේ නැහැ නේ. ඉන්න ඉන්න. ඒ සින්දු දෙකම මේ පැයේදී දීලා දානවා. ඊළඟට ලලිත් මෙසේජ් එකක් දාලා තියෙනවා මෙන්න මෙහෙම කියලා. ජූලි 19 වෙනිදා තුරු ඉවසීමක් නම් මට නැත්තේ. ඒ ගැන කියන්නට මට ඕමනාවක් නැත්තේ. ඇයි? ඔයාගේ නෙවෙයි බර්ත්ඩේ 19. මගේ නෙවෙයි බර්ත්ඩේ. ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? ඈ? මෙතන ඇවිල්ලා පිනුම් ගහනවද? නැත්තම් මගේ ඇස් දෙකට පේන්නේ නේනවද ඔයා? වා හැමදාම එනවයි කියලා කියනවා. එන්නේ නැහැ. ඩ්‍රයිවර් ඇතේ මොන හරි චොක්ලට්ස් මොන හරි එවල. ඔයා ඉතින් මට මූණ නැති ඉන්නවා. මන් දන්නේ නැහනේ. කවදම හරි හිතුනොත් මගේ ඇස් ඉස්සරහට එන්න. නොපමාව එන්න. දෙපාරක් නොහිතා එන්න. හරිද? මේ සිත ආදරයෙන් සුවඳ කළ මගේ පුංචි රතු රෝස මලේ මේ ඔයාට කියලා අද කවිය පටන් අරන් තියෙන්නේ. හිතේ පිපි මල් මිටක් ඔබේ නමින් පුදන්නම්. දැනෙන්නට කවි පෙළක් නුඹේ නමින් ලියන්නම්. ඉවසුමක් නැති වෙන්න සුදු මුහුණ සිඹින්න. ඈ නෝ නෝ නෝ. එවනම් ඔච්චු නෑ. අම්මි ගහයි බැට් එකෙන්. හරිද? එන්නවා මෙතන. නිමක් නැති නුඹේ සෙනෙහෙ තුරුළු වේලා හිඳින්න. මේව නිකන් වැඩිහිටියන්ට පමණයි කවි වගේ. අනේ මන්ද ලලිත් ඔයත් හරි හරි කමන්නේ. ශෘංගාරාත්මක කවිනේ මේවට කියන්නේ. හොරණ සුජා මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩාක් ආදරෙයි කියලා තියෙනවා මට. මාත ආදරෙයි. ඉසංකා කුමාරී ඊළඟට ගීතාරී සිතාරා. අද සින්දු එපා උම්ම එකක් විතරයි ඕනි කියලා සුජා කියලා තියෙනවා. සින්දු එපා කියන්නේ? එහෙනම් දැන් මම මේ ඔක්කොම නවත්තලා සින්දුවත් මුකුත් සද්ද නැති වෙන්න ඈ අපි එකට ගන්නේ channel එක dead යවනවා කියලා. එහෙම කරන්නද? සින්දු එපා කියලා තියෙනවානේ පිස්සු කෙල්ල. හරි ඕගොල්ලන්ට සින්දුවක් නොදුන්නට ගණේවත්තේ රුසිරිටු සින්දුවක් ඕනි කියලා මෙසේජ් එකක් දාලා තිනවා. ඒ නිසා මේ සින්දුව මම රුසිරු වෙනුවෙන් තමයි දෙන්නේ. ඊළඟට මම කියන්නම කියලා හිතාගෙන හිටිය මෙසේජ් එකක්. අනේ මට ඒක දැන් හොයාගන්න බැහැනේ. කිරිවත්තුරුවේ සමීර. ඔයා තාම ට්‍රේන් එකේද යන්නේ? 3:30 වෙද්දි? දැන් කොහමද ලෙඩ වෙලානේ හිටියේ පහුගිය දවස්වලනේ? දැන් හොඳයිද? විස්තර කියලා එවන්න බලන්න.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: අපිට බලාපොරොත්තු වෙන ලබන මාසයේ වැස්ස ඉතාමත් අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි මේ ජූලි මාසෙත් අගකොටස අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ අඩුවේ. සැප්තැම්බර් මාසය ගත්තාම සැප්තැම්බර් මාසයේ මුල කොටසෙත් අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක.
2: ජූලි නිපදවන ජලාශ ගත්තොත් ඒ ජලාශවල 60%ක විතර ජල ධාරිතාවක් තියෙනවා. මිනි හයිඩ්‍රෝ තියෙන يعني පොඩි විදුලි නිපදවන ජලාශ ගත්තොත් ඒ වගේ 68%ක් විතර තියෙනවා වතුර. මහවැලි අධිකාරිය අයිති ජලාශ ගත්තොත් එහෙම වාරි මාර්ග සම්බන්ධ ජලාශ ගත්තොත් 71%ක වතුර ප්‍රමාණයක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
4: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0.117 NIB the City University the place to be.

0: ඇල්මිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, number 221, Dharmapala Mawatha Kolamba 7.
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: Life එකේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
4: 13.19 කෝල් එකක් ගන්නකෝ.
5: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද? ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

මගෙන් අහලා තියෙනවා දැරණේ කළ චමින්ද ඔයාලේ බොස්ට අසනීප වෙලාද කියලා. මේ දවස් දෙකේ උදේට නිකන් අවුල් අවුල් වගේලු. ඔව් නේද? මොකද කරන්නේ? අවුල් අවුල් වගේනේ. හෙට ආවනම් හරිද? අපි එනං වසාට දෙමු. හොඳ වෙයින්. හොඳ වෙයින් කොත්ත මල්ලි එකක් දෙමු. හොඳ වෙන්න කියලා. ඇත්තටම මේ අපේ මුළු ඩිවිෂන් එකේම හැමෝටම පොඩ පොඩ අසනීපයි. එම්බිරිස්සාව, කැස්ස, උණ, කේක දේවල්, ඇස්වහ ඇස්වහ. මං කියන්නේ සිය තහන ඔබේ ඇස්වහ නෙවෙයි. දන්නවනේ ඉතින් වෙන වෙන චැනල් වල. ඒ හින්දා ඒ වෙන වෙන වෙන වෙන චැනල් වල ඒ ඇස්වහ වැදිලා තියෙනවා. මොකද පොඩි පිරිසක් හිටියට ඉතින් වැඩ ගොඩක් දානවනේ දෙයනේ කියලා. ඉතින් ඇස්වහ වැදිලා තියෙනවා. හරි කොහොම හරි අපි ඉතින් නේද අපේ අරවින්ද අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. මේ සින්දුව බොසා වෙනුවෙන්මයි. එයා කොහොමත් ඔය අනම්මනම් ජාති බොන්නේ. සිකුරාද රෑ ඉඳන් එක දිගටම බොන්නේ කොත්තමල්ලි. හිනත් යනවානේ.

0: මේක බොන්න පුතේ.
1: රුමේනියාවේ ආලෝ ගොඩාක් ඉන්නවා. ඇත්තද? හොඳම කොත්තමල්ලි තියෙන රුමේනියාවේද? අපරාදේ අනු ආපු වෙලේ ගෙන්න ගන්නත් තිබ්බා. ඒක මිස් වුණානේ.

0: මට මෙසේජ් එකක් දාලා තියෙනවා කඩවත ශම්මි ෆැෂන් එකේ කට්ටිය. ඒගොල්ලෝ මට මෙහෙම කියලා තියෙනවා. අර ඉස්සල්ලා මම මට ආදරය කරන අය ගැන පොඩ වැඩිපුර කිව්වානේ. එතකොට කියලා වෙලා තියෙනවා මල විකාර අපි නිකන් අහන්නේ වගේ. අපි ගැන තමයි කියන්න බැරි. ඉන්නකෝ හොයාගන්න වෙන FM එකක් දෙකේ ඉඳන් පහ වෙනකන් අහන්න. ආ හොයාගෙන පෙන්නන්න බලන්න. මේ ටයිම් එකට ඉතින් වෙනේ වැහුවට වැඩක් නෑ. සොමියක් නෑ. මේ තරම් සොමියක් වෙන කිසිම චැනල් එකක නෑ. ඕන්නම් ඉතින් ට්‍රයි කරලා බලන්න. හැබැයි ඉතින් ආයේ එන්න වෙයි හොඳේ. දාලා ගියපු ගොඩ දෙනෙක් ආයේ ආවා. ඕන්නම් ගිහින් බලන්න.
1: झटका जरा सा महसूस हुआ एक लाइफ की गाड़ी ने कस के मारा ब्रेक
0: छतू ओया तमाई में पंडित कंकिए वाला तीन ने

0: සියයට සියක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආරුපීඩී පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
1: කොකෝ ෆ්‍රයි ආරුපීඩී පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාස.
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අදමෙන්න අදම අරන් යන්න. අමතන්න 011 4700.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: ඔෆර් සෙලබ්‍රේට් බ්ලැක්
5: ෆ්‍රයිඩේ.
4: මොකද ඒ වචනේ?
6: රට
7: පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්.
1: හිරි ගොවි දිවි සරුවේමයි උපන් දිමෙන් මේ සෑම ඔබටයි.
4: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011115555 අමතන්න
5: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
6: ඈරාලහමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
5: හෑ
6: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය

0: සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
1: මේ රැඳවිය යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තියෙන ලෑලි දොර දෙසට
0: සියත ප්‍රවෘත්ති අහන්න
2: අනුවටයි 98.4

0: කණ්ඩට මැච්වෙන
1: මැච්වෙන
0: ගෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
0: එක දවසකට පස්සේ ස්පේන් වල දිල් මට මෙසේජ් එකක් දාලා තියෙනවා හරිම රස්නේලු එහෙට ඔවුනේ එපා වෙලාද ඉන්නේ ඔයා කොහොම හරි ඉතින් ඉන්න ඉවසගෙන මොනෝ කරන්නද නේද මං ඒත් ඇහුවා ඒසී දාගෙන ඉන්න බැරිද කියලා ඉතින් දිගටම එහෙමත් ඉන්න බෑනේ නේ අනිත් එක ඒසී එකේ දිගටම ඉන්නවා කියන්නේ නේ තව ටිකක් අපේ ඇඟ වේලනවා හැබැයි ඉතින් අමාරුවෙන් හරි නේද ඒක තමයි ඉතින් පොඩි හරි විසඳුමකට තියෙන්නේ කොහොම හරි වැඩිපුර වතුර ටිකක් බොන්න වතුර ටිකක් නෙමෙයි ගොඩක් බොන්න හරිද කෙල්ලේ ආදරෙන් ආව එකතු කරගන්නවා මේ දිල් කියලා තියෙනවා ඊයේ ස්පෙන් දින්න කියලා ඔව් ඔව් ඔයාට නම් ඉතින් සතුටු ඇති නේද ස්පෙන් දින්න එකට ඔයා ඉන්න රටනේ ඒ වුණාට මට නම් දුකයි රොනාල්ඩෝ ගැන හිතද්දි ඇඬනවා කමන්නෑ ඉතින් නේද එම ලෝක කුසලානයක් කියලා ගත්ත නැති වුණාට රොනාල්ඩෝ කරලා තියෙන සේවය නේ ෆුට්බෝල් වෙනුවෙන් කොල්ල ගහපු ගේම ආයිතින් විශිෂ්ටයි ආයේ කියන්න වචන නෑ ඉතිං රොනාල්ඩෝ කමන්නෑ පැටියෝ පාට ඉතින් නේද ඔයාට එම වර්ල්ඩ් කප් එකක් කියලා නේ ෆිෆාවර්ල්ඩ් කප් එකක් කියලා ගොඩදාගන්න බැරිවුණාට මංවාට ආදරේ ටිකක් නෙවෙයි ගොඩ්ඩා කාදරේ හරි ඊළඟට මම යනවා මේ සයිප්‍රස්ලු තුෂාරගේ මෙසේජ් එක හොඳ වෙලාවට තුෂාරි ආය මෙසේජ් එකක් දාලා තියෙනවා රුවන්ගේ සිද්ධෝ මට එපා මේ කමන්න වෙන එකක් හරි දෙන්නකු කියලා මට අමතක වුණා ඉතින් දැන් මතක් වුණා මතක් වෙච්ච ගමන් ඔන්න ටක් ගාලා ප්ලේ කරනවා නැතෝක හා හා කීකී දෙන්නම් කීකී ඉන්න ගියාම මොකද වෙන්නේ මට සිහි කල්පනාවක් නැති වෙනවා ඊළඟට කිඹුලා බලමු මොනාද කියන්නේ කියලා හෙල්ලෝ කියලා තියෙනවා හෙල්ලෝ ආදරෙන් එකද කරගන්නවා ඊළඟට නිකම්බවල ඩියුටි කරන ගමන් කොළු ගොඩාක් ඉන්නවලු මාව අහගෙන කෝ නම් ටික චමල් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ නම් ටිකව ටයිප් කරලා ඊට පස්සේ අපි කටි ඔක්කොම එකතු කරගමු හ්ම්

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. බර්ගර් කින්ග් වෙතින් රසමනස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින්ග් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2123 123.
4: ගියේ හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
6: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
7: 20 an upgrade 20 an upgrade.
8: අලුත් සොන් එකක්ද?
7: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
9: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
10: දැන් Pan Asia Bank වෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
13: SLT Mobitel Pure TV නිල විකාශක.
7: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 515 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
14: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්චර්ස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
15: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සින්දුව? මීන කියන්නේ මාළු.
16: නුවන් කියන්නේ ඇස්.
15: ඇස් මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්න. මාළු ඇස් කියලා කියන්නේ මේ
16: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
15: ඒ චීන ඇස්. ඒ මාළු ඇස් දෙකෙන් හේවණක් ගියදෝර චීන නුවන් යුගෙන් බලන් චීනා.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
18: අනුග්‍රහය.
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
18: 98.4 පනතුරට.

0: यह था टॉप स्टोरी।
1: රෝහල් කිහිපයක ඩෙංගු රෝගී ධාරිතාව ඉහළට. ප්‍රධාන රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංකර සඳහන් කළේ එම රෝහල්වල ඇඳන් ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වන බවයි.
2: ප්‍රධාන පෙළේ රෝහල්වල සාමත් ධාරිතාව උපරිමයෙන් පැවැත්වෙනවා. ඒ කියන්නේ අපි හිතමු IDH රෝහල, රාගම රෝහල, පානදුර රෝහල සහ හෝමාගම වැනි රෝහල්වල සාමත් ප්‍රමාණය ඇඳන් සංඛ්‍යාවට සාහිත්‍යයට වඩා රෝගීන් සංඛ්‍යාව දැනටමත් වාර්තා වෙනවා. නමුත් යම් රෝහල්වල යම් කිසි අඩුවීමක් දක්නට ලැබෙනවා කියලා ඊයේ පැවති රැස්වීමකදී රෝහල් බලධාරීන් රෝහලේ අධ්‍යක්ෂවරුන් පැවසුවා යම් අඩුවීමක් පෙන්නුම් කරනවා කියලා.
1: වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව

0: 62422ක්. ජුලි මාසයේ ගත වූ දින 6 තුල පමණක් ඩෙංගු රෝගීන් 7038 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.1 98.5

හවස 4යි විනාඩි 10යි වෙලාව. චමල් එයාගේ අලුත් සෙට් එකගේ නම් ටික එවලා තිබ්බා. අර නිගම්බෝවල ඩියුටි කරන කොල්ලෝ ටික කියලා මං ඇහුවේ නම් ටික මොනවාද කියලා. ඊට පස්සේ එයා කියලා තිනවා STF

Değil ama. Oo. මට කවියක් කියවලා තිබ්බා දිනෝෂ් කර්ණස් එකේ දමිත්. ඒ කවි අතරේ මට මතක් වුණා එයාට මම මේ ලියපු කවිය අර එයා මට ආයේ කියන්න කියලා ඊයේ කියලා තිබ්බේ. මං කිව්වේ ඒක ලියපු කොලේ නම් දැන් හොයාගන්න බෑ කියලා. ඒ වුණාට ඒ කොලේ හොයාගත්ත කොහොම හරි. මමයි අපේ මාෂි දෙන්නම එකතු වෙලා කොහොම හරි ඒ නැති වෙච්ච කොලේ දමිත්ගේ බර්ත්ඩේ එකට මම ලියපු කවිය තියෙන කොලේ හොයාගත්තා. ඊට පස්සේ මං ඊයේ කියවනවා කියලා හිතන් හිටියේ ඊමට බැරි වුණා. ඔන්න දමිත් අහගන්න හොඳේ, ඔයාගේ බර්ත්ඩේ එකට මම ලියපු කවිය මේක මේ නැවත විකාශයක්. ලස්සන ලස්සන කවි එවනා කළු කොල්ලෝ, මෙලුවේ ඔයා කා හටදයි කියනවද, සියත අහනවා හැර වෙන වැඩ නැද්දෝ, සුදු කොච්චිගේ හිත ගන්නට පින් මදිදෝ. අරිද ඊළඟට දෙවෙනි එක, උපන් දිනේ අද ඔයාගේ තියෙනවනේ, හිතේ සතුට ඇති තරමට ලැබෙනවනේ, මගේ පැතුම මෙන්න මෙහෙම කියනවනේ, හැපි බර්ත්ඩේ ටු යූ නේ අනේ පනේ. කොහොමද කවිය, මං ඔයා වෙනුවෙන් ලියපු කවිය, හැමදාම ඔයා මට ලියනවනේ කවි. හැබැයි ඉතින් මං ඕක බර්ත්ඩේ දවසේ හැඩ දාලා වැඩ දාලා කියද්දි මේ මනුස්සයා නෑ, ඒ මනුස්සයා ගිහිල්ලා වෙන වැඩකට එළියට. දැන් හරිද, ඇහුවද, සතුටුද, හිනාද, කියන්න කියන්න කියලා එවන්න පටගාලා. ඒ අතර වාගේ කවිය මම කියවන්නම් හරි. මා ආදරේ මේ මුළු ලෝකයට වඩා, රෝස මල් මිටක් ගෙන එන්නම්කු කඩා, ඔය ඇස් දෙක ළඟදී නිරතුරු නිවෙයි විඩා, ආදර නිසා නුඹ දෝතට ගනිමි වඩා. පොඩි බබෙක් කියලා හිතුවද දෝතට ගන්න? වීර්සාර වගේ කරන්න හිතාගෙන ඉන්න නේද? වීර්සාරය කියනේ අර ප්‍රීති සින්ටාව මෙහෙම ෂාරුක් හරහටනේ මෙහෙම අරගෙන යන්නේ දෝතට. එහෙම සීන් එකක් කියලා එවලා තියෙන්නේ. නේ මන් දන්නේ, මට නම් බේරිල්ලක් නැති වෙයි වගේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ගොවියෝ හිතන්න හොඳ නැහැ තනියම තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා දෙන පච
2: ගොවියන්ගේ අර ඇඳුමත් අන්දලා කොටිය උද්ඝෝෂණ කරේ කවුද?
3: විරුද්ධ පක්ෂයේ ගොවියන්ගේ ප්‍රශ්නයක් තමයි අපිට පේරන විදියට.
4: ඊ කිලෝ එක ගන්නේ නැති අය.
5: රජය වී ගත්තට කොටන්න මොලක් නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: ප්‍රශ්න වලට පලා යන දරට පත් වෙලා. දැන් අද දෙයියන්ගේ හාල් කැහිච්ච කට්ටිය බවට පත් වෙලා තියෙන්නේ.
6: ටී ඇන්ඩ්ස්ක 100ට වතුර රත් වෙනකන් කකුලුව දිය ගලි ගහනවා.
7: අවම වශයෙන් රුපියල් 110කින් වත් තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
9: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0.117 NIB the City University the place to be
10: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනේ
11: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
12: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය
13: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
14: වෙතේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
15: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
16: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතර
17: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
18: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
1: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරං යන්න අමතන්න 0114 700
6: සිරිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි ග්ලෝගා ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් වර්සිටි
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න
13: ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි. සමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
3: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
0: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
22: සියත පොකට් මනි. අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
24: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
25: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙන්නේ
26: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
27: රාජ්‍යරුව ගොබ්බයා
28: එයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
29: නිලබල කරේති ඔලමුල පුරේ
30: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්
31: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
32: මේ රැඳවිය යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ ලෑලි දොර දෙසට

ආදරේ නිසා නුඹ දෝතට ගනිමි වඩා කියලා දමිත් කවිය එවලා තිබ්බනේ. ඒකත් එක්ක වීරසාර මතක් වුණා. ඒකත් එක්ක ජානම් දෙක්ලෝ මතක් වුණා. අනුටත් මතක් කළා තිබ්බා. එයත් කියලා තිබ්බා මේ සින්දුව. හරි නැත්නම් වීරසාරයිගේ වෙන මොකක් හරි සින්දුවක් හරි ප්ලේ කරන්න කියලා. මම ඉතින් මේක තෝරගත්තා. ලස්සනයිනේ.

මම තමයි ඔයාගේ හද ගස්ම. පුළුවන් නම් එකට සවන් දෙන්න. ඔයාගේ හදවත ඇතුළ තියෙන සද්දේ වෙන කාගෙවත් නෙවෙයි. ඒ මගේ හඬ. ඉතින් සොඳුර බලන්න මම මෙහෙ ඉන්නවා ඔයා වෙනුවෙන්.

0: SCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: කඩුවෙල නගරයේ මැද New Bypass Road එකේ ඉදවන Tallest and Safest Apartment Experience එක OZ නිවාස ඒකක 351ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි realty holding සමතන්න.
2: අයියා මට apple මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි අර hatch 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකක් දානවා. පිස්සුනේ.
2: hatch 15

0: 2025 වසරේ SLIC Life ජීවිත ආරක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
1: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
0: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 492 0.7 1 1 327 777.
2: විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0.1 1 4 700 IC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ගෙදර මතකෙන් යන්න හදුවත් යන්න බෑ සත්තයි කියලා නබුල්ල තාදු කියලා තියෙනවා. ඒ වුණාට පරණ මතක කියන්නේ දුකක් විතරක් නම් කොහොම හරි ඒ පරණ මතක නේද අමතක කරලා දාන්න. මෙමය හැබැයි බලෙන් අමතක කරන්න යන්නත් එපා හිත හිත. එතකොට අර සින්දුවේ වගේ වෙනවා. දුරස් වන්නට හිතන සම විට තවත් ලං වෙනවා. මතක නැති කර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා නේ. එහෙනම් අර හිත හිත අමතක කරන්න එක බෑනේ එම කරන්න. ඔහේ කාලයට ගෙවෙන්න දෙන්න. මම බොරල්ලේ රහන් මෙසේජ් එකක් දාලා. ඉතින් බොරල්ලේ මොකද කරන්නේ? හනක් තිබෙන්නේ නෑනේ. අපෝ හන කතා නේද? ඈ? අදන්නවනේ ඉතින්. මම ෆුල් ජෝක් සීන් එකේ ඉන්නේ කියලා රහන්. නේද?

මතක්කුණේ මම බොරැල්ල කියලා රොහන් දාලා තියෙන්නේ. මං අර හින්දි සින්දු අගට මම මෙහේ කිව්වනේ. ඒකට නේද?

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDBක රොන් ගණතන කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමි වන 7th බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2123 123.
4: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 227 අමතන්න.
5: ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
6: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න. කැමරසට පොඩි වෙනසක් කළා.
7: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
8: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited with him.
9: රාජ් බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: හොඳමදේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දෙපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
11: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නීලවිකාශක
13: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
14: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
15: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
0: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
16: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සින්දුව? මීන කියන්නේ මාළු.
17: නුවන් කියන්නේ ඇස්.
16: ඇස් මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්න. මාළු ඇස් කියලා කියන්නේ මේ
17: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
16: ඒ චීන ඇස්. එහෙම මාළු ඇස් දෙවේ හේවණක් ගියදොරේ චීන නුවන් යුගෙන් බලන් චීනා.
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
20: අනුවටයි දශම දෙකෙන්.

දන්නවා මේ සින්දුවට ගොඩාක් අය. ආස බව සුදුකොච්චාන්ටි I miss you කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. miss you විතර නෙවෙයි love you කියලා තියෙනවා. තව ගොඩක් ඒවා කියලා තියෙනවා. ෂේරා බබා voice notes ගොඩක් කියලා අම්මගේ ෆෝන් එකේ. අනේ මැනිකේ චෝඩු පැටියෝ ෂේරා බබු I love you too. ආදරෙන් එකතු කරගන්න හොඳේ.

සෙනවගේ පුතාගේ බර්ඩේ. නුවන් ශාක්‍ය අනා චූඩි පැට්ටෙක් නේද? මදින අවුරුදු දෙකක් තුනක් වගේද? මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. කොමහරියා නුවන් ශාක්‍ය චූඩි පුතා, ඔයාට සුබම සුබ පන්දනයක් වේවා. ජනම්දින් මුබාරක්. මුළු පවුලම ඔන්න චූටි කොල්ලට විශ් කරනවා. එක බර්ත්ඩේ බොයිට.

එනම් අය අන්නද එපා ති යන්න පැයි අද ගියොත්ත මංග හෙට එන්නේ යනවා හාද

මෙල්බන් වල අසේල ඔයයි වගේ ෆැමිලි එකයි රුමේනියාවේ ශහන් ආගේ මෙසේජ් එක නම් මම අන්තිම මොහොත දැක්කේ සෝරි ශහන් හැබැයි ආදරෙන් එකතු කරගන්න ඕනේ අන්තිම සින්දුවට එහෙනම් හෙට හම්බෙමු මං ආගේ සුදු කොච්චියා ගොඩා කදරේ හෙට එන්නම්.

0: Tata Top Story. රැඳවියන්ගේ චෝදනාවලට රජයෙන් පිළිතුරු. මේකමුව බන්ධනාකාරය ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බුද්ධි වාර්තාවක් බන්ධනාකාර ප්‍රධානීන්ට ලැබී නොතිබූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. බන්ධනාකාරය තුළ ඩෙංගු රෝගීන් 40ක් පමණ මියගොස් ඇතැයි පැතිර යන වාර්තා අසත්‍ය බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
1: ඩෙංගු හැදිලා 40ක් මරණයට පත් වෙලා නම් ඒකේ වෘත්ත දෙක තියෙන්න උනන්නේ. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. එහෙම තත්වයක් වෙලා නැහැ. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා. ඒකට අවශ්‍ය වෛද්‍යවරුසා කාර්ය මණ්ඩලයේ ඉන්නවා. කාට හරි උණ රෝගය තිබුණා නම්, අතන උණ රෝගීන් කීප දෙනෙක් වාර්තා වෙලා තිබුණා. ඊට කලින් දවසේ අතන මෙහෙම වාර්තා වෙලා තිබුණා එක්කෙනයි. එයාට ප්‍රතිකාර කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ නැහැ.
0: දැන් තවත් ඒෂිය පොත. රුපියල් කෝටි දෙකක වටිනාකමකින් යුතු වාලම්පූරි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කින්යා මාන්චෝලී ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකරු එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 55ක පුද්ගලෙ. ඔහු කින්යා පොලිස් තහනේ වෙත බහර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
2: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයි.

0: Padang.
1: Howdy Sandy.
2: Howdy Makalo.
1: අද දෙකෙමින් කතා කරන්න ඕනේ.
2: ඇයි මොකද?
1: මොනව හිතන්නේ අද?
2: ඇයි?
1: ජූලි හතයි.
2: මල කෙලියයි.
1: ජූලි කියද්දි. අද ජූලි මාසේ 7 වෙනිදා.
2: 7යි 7.
1: 7යි 7.
2: 7ේ 7 වැඩිලා.
1: ඒ 7 එහෙමත් කියලා. ඒ 7ේ 7 වැඩිලා කියලා දේ. ඒක මාර වැඩිනේ. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ 7 කියන්නේ 7 කියන්නේ ලකි නම්බර් එකක්. වාසනාවන්ත අංකයක් 7.
2: Yes.
1: හැබැයි 7ේ දෙකක් එකලා ගාවම
2: 7ේ
1: 7. නන්ද දෙන්නේ 7ේ 7.
2: ඒ කියන්නේ 0 වෙනවා. නේ. හතයි හතයි ලං වුණාම
1: හතයි හතයි ලං වුණා 14ක්
2: වෙනවා
1: 0 වෙනවා දෙකක් ලං වෙච්ච ගමන් ඒකෙන් මේක අඩු කරන්නද කල්පනා
2: එතකොට 7 7 වැඩිලා
1: 7 7 දැන් ඔයා උයන්න දන්නවද
2: මම Facebook එකේ උයන වීඩියෝ දානවා
1: ඔයා දානවා
2: මම උයා දානවා
1: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා දානවා ඊට පස්සේ මේ මිනිස්සු ඒව බලාගෙන හදනවද කෑම ජාති
2: මේක මම දන්නේ නැහැ මම දානවා
1: ආ ඔයා දානවා
2: මගේ සතුට වෙන එක දන්නේ නැහැ
1: එහෙම මොකුත් ප්‍රතිචාර ලැබිලා නැහැ හරි ෂෝක් ඔයා හදපු කෑම එක අපි හැදුවා ඒ විදියටම ආවා කොයි එකටත් කියලා ඉස්සෙල්ලම ගෙදර බල්ලට දුන්නා බල්ලා මලා එහෙම
2: නෑ
1: එහෙම නෑ මේවයි දැන් කවුරු හරි මේක බලාගින්න කවුරු හරි මේ කියන්නේ ඇන්ඩිගේ වීඩියෝ බලන කවුරු හරි දැන් අහන් ඉන්නවනම් ඇත්තටම මේ ඔයා ඒ කියන්නේ කැම ටික හදලා ඉස්සෙල්ලා නිකන් මීයුගුලක වගේ කැම ටික තියලා බලන්නකෝ
2: අනේ මංකල මම කැම රසට හදන්න
1: පුළුවන් රස වෙනයි ගුණ වෙනයිනේ
2: හරි අද මම කනපු කැම එක අපි කමු
1: කියන්නේ අපි ඔය අහල පහල ඉන්න ඔය පාරේ ඉන්න සතෙකුට හරි මේ දීලා බලමු ඉස්සර වෙලා දීලා ටිකක් කළා බලලා උගේ නාඩි බලලා එහෙම ඊට පස්සේ හිත හදාගෙන කන්න පුළුවන් මට්ටමක් තියනවා කියලා හිතුණොත්
2: මගේ Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කැමට
1: අපෝ බෑ මං Facebook එකක් නැහැ Facebook එකේ ඉන්න මොඩිය
2: අපි මොඩයි
1: Facebook එකේ ඉන්න මොඩියනේ ඉන්න මං Facebook එකක් නැහැ කියලා කිව්වනේ බැලේ
2: කවුරු හරි කිව්වා
1: කවුරු හරි
2: කියලා මාත්
1: දැන් කියනවා මේ Facebook එකේ නැහැ මේ ඉන්න අය මොඩයි කියලා
2: කියන්නේ අපි මොඩයිද මොකලෝ
1: මෙහෙමයි මොඩේව මගහැරලාම ඉන්න නම් ඉතින් ලෝකයෙන් යමු ආයෙ උපදිමු තමයි. අයසිරි මහත්තයාට උනත් අපි ඉති කියන්න ඕනේ ඒක මේ මොඩේව මගහැරලා ඉන්න නම් ඉතින්

0: දන්න කලින් මම දාගත්තා.
1: දාගත්තා ඒක තමයි.
0: එයා බෙදාගෙන නම යා.
1: ඒකට විතරක් නුවණ තියෙනවා. මෙතන ඉන්න මොඩයා මං කියලා අඳුරගන්න තරම් නෝඩක් කාරකමක් තියෙනකන් ලොකු දෙයක් දැක්කා. මම ඒ ක්‍රෙඩිට් එක වාර දෙනවා සර්.
0: තරහයි.
1: ඔයා ඒ අතින් හරිම නෝඩක් කාරයි.
0: මම
1: වෙනකොට මොකද දන්නව? මොඩයා? ආ මමනේ මොඩයා. ඒක නම් ගාලා ගත්තා. නියමයි. බලන්න අද කවුද ඉන්නේ කියලා අපිට.
0: මම මොඩයි. මට තේරෙන්නේ.
1: පුංචි කාර් නිවස ඉන්නවා, මේ පුංචි කාර් නිවස ඉන්නවා, එතකොට මේ මෝඩය ඉන්නවා. අපි හවස හයා මාර වෙනකන් මේ මෝඩකම බෙදා හදාගෙන අපි ඉමුයි දෙන්නේ හොඳ හොඳ ලාඩක්
0: නෑ ජාමේ.
2: ලාඩන්

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුලේ
2: සීලිපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට අදමෙන් ළඟම ඇති Burger King එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0.112123123
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
7: 2026 FIFA උණුසුම ජූනි 12වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pure TV
1: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය
0: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය
9: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තැගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
10: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB in the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 832 1000 NIB in the city university the place to be

0: අපේ බී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
5: දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට ඇවිල්ලා කොමතන මාව හොයාගත්තේ.
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
8: 98.2 98.4

0: 라당.
1: 달리 고물 헌디 긴다네. 스니백 먹고 내네. 아울렀네 아울렀네. 알아야 우야게라 와이 그거 개벌리티가 막 모르디라 벨루. 인다 인다 부르러 인다. 아울라 나트이 봐.
2: 이난 댕 오야 칸네 마클로.
1: 이 거기에가라 오야 칸도.
2: 이가 와드 크라미 물린 사툰드 네베.
1: 미술드 이드라 다.
2: 미술드.
1: 아베 미술드 디나 산디 부릅다. 미 ඉස්සරිනා යන දැන් නම් ටිකක් වෙනස් මේක. මොන හරි අවදානම් දෙයක් කරන්න තියෙනවා නම් අපිට ෂුවර් නැත්තම් ඉස්සෙල්ලා සත්තු තමයි අල්ලගන්න
2: වැඩි.
1: හරි. දැන් විද්‍යාගාර ඇතුලේ
2: මීයෝ
1: පාවිච්චි කරනවා, තව සත්තු පාවිච්චි කරනවා. කියන්නේ එහෙම විවිධ පර්යේෂණ වලට ඊට පස්සේ සමහර ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් අත් හදා බලලා තියෙන්නේ සත්තු එක්ක.
2: දැන්
1: නම් පොඩ්ඩක් ඇනිමල් රයිට්ස් ගැන කතා කරන ඇක්ටිවිස්ට්ලා ඉන්නවා, ක්‍රියාකාරිකයෝ. ඉතින් ඒගොල්ලෝ ටික විරුද්ධයි සමහර තැන් වලදී මේවට. ඒ හින්දා දැන් ටික ටික ඒක වෙනස්.
2: හැබැයි කාව දාලාද කරන්නේ?
1: දැන් ඔයා වගේ කට්ටියට වැඩක් ලෝකෙට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ. ඔන්න ඔය කරලා බලමු. වැරදුනොත් ගියා කියලා අත පිහිට ගමු. හරි ගියොත් දෙති හොඳයිනේ කියන. දැන් එහෙම යන්න වැඩි. හරියටම අහනවායි. ඒ කියන්නේ හරියටම අහනවානේ ප්‍රශ්න. හරිම තරදී හරියටම අහන. ගියවයි. මට අතරද දෙන්න. ඒ අහපු ප්‍රශ්නේ අති විශිෂ්ටයි.
2: මට බෑ.
1: අතරද දෙන්න බැනික. හරියටම අහනවානේ අහන එක. දැන් මම කියන්න හදපු කතාව කියන්න. මේක මේ 1783.
2: හරි.
1: වෙච්ච වැඩක් ඈ. 1783 මොන්ට්ගොල්ෆිය බ්‍රදර්ස්. ඒගොල්ලෝ තමයි මේ ඒගොල්ලෝ හදමින් පරීක්ෂණ කරමින් හිටියා හොට් එයා බැලුන් එකේ උඩට යන්න පුළුවන්කම ගැන.
2: මුසුම්
1: වායු බැලුන්.
2: ඔව්.
1: දැනුත්
2: වෙනවා.
1: දැන් මේ 1783 ඈ දැන් රයිට් සහෝදරයෝ ප්ලේන් එකත් හදා බලන්නේ 1903. එරි ඊට අවුරුදු 150කට විතර
2: කලින්
1: කලින් තමයි මේ 120කට විතර කලින් තමයි මේ. දැන් ඒගොල්ලෝ උණුසුම් වායු බැලූනේ ඩිසයින් කරගෙන මේකේ නැගලා ගිහිල්ලා මේ මලහත්තිල උඹිවට පත වැවුනොත් එහෙම. එතකොට එහෙනම් මේ මිනිස්සු අරන් යන්න බැරි තේ ඒගොල්ලෝ බර දාලා යවලා අරමෙව කරලා ඒගොල්ලන්ට දැන් තහවුරු කරගන්න ඕනේ. මේ උඩට ගියාම බැලුම කඩා වැටෙන එකටත් වැඩිය
2: හුස්ම ගන්න.
1: උඩට ගියාම අපිට හුස්ම ගන්න පුළුවන් ද, අපේ ශරීරයට ඒක ඔරොත්තු දෙනවද වගේ ඒවා ගැන තහවුරු කරගන්න ඕනේ. දැන් ඒකට කොහොම හරි මොන්ට්ගොල්ෆිය බ්‍රදර්ස්ලට සැන්ඩි කෙනෙක් හොයාගන්න බැරි වුණා. හරි. ඒ කාලේ සැන්ඩිලා ඉදලා නැහැ. කොහොමද කෙලින්මා? සත්තු තුන්දෙනෙක් තමයි මේ වැඩේට අල්ලගන්නේ.
2: මොක්කුදේ සත්තු?
1: බැටළුවයි තාරාවයි කුකුලයි. බැටළුවව ගන්නේ ශීරපායි සතෙක් සාමාන්‍යයෙන් ශරීරයේ සැකැස්ම බොහෝ දුරට මිනිස්සුන්ට සමාන කරලා හිතන්න පුළුවන්. බැටළුවගේ ශරීරයේ ඔරොත්තු දෙනවා නම් අපිවත් ඔරොත්තු දෙනවා ඇති කියලා.
2: ඊට
1: පස්සේ තාරාවව පාවිච්චි කරන්නේ, තාරාව කොහොමඩත් බිමත් ඇවිදිනවා ඉගිල්ලෙන්ඩත් පුළුවන් සතෙක්. එතකොට ඒ තාරාවව වෙනම කම්පැරිසන් එකක් හැටියට පාවිච්චි කරලා. අනිත් පැත්තෙන් කුකුලා එයා කුරුල්ලෙක් උනාට ඇවිදින්න විතරයි පුළුවන්, ඉගිල්ලෙන්ඩ බෑ.
2: එතකොට
1: මේ තුන් ආකාරයක සත්තු තුන්දෙනෙක් තමයි යවන්නේ. මේ පළවෙනි ගමන මීටර් 500ක් විතර බැලුම උඩ ගියා කියලා තමයි කියන්නේ. දල වශයෙන් 72ක විතර දුරක් මේ බැලුන් එක ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා මීටර් 500ක් විතර උඩින් 72ක විතර ගිහිල්ලා බැලුන් එක පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනකොට අනේ සත්තු තුන්දෙනා
2: පරිස්සමෙන් ඉන්නවා.
1: පරිස්සමෙන් ඉන්නවා.
2: අනේ
1: සත්තු තුන්දෙනාම කිසිම අවුලක් නැතුව ඉන්නවා. කුකුලගේ විතරක් තට්ටක් පොඩ්ඩක් නිකන් ඇද වෙලා වගේ තියෙනවා. පස්සේ හොයලා බලනකොට මේ ඒත් බැලුන් ගමන හින්දා වෙච්ච දෙයක් නෙවෙයි.
2: හා
1: මොකක් හරි හේතුවක් හින්දා බැටළුව පයින් පාරක් ගහලා තියෙනවා උඩදී කුකුලට. ඒ හින්දා තමයි කුකුලගේ තට්ට චුට්ටක් ඇද වෙලා තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ ඔන්න මේක තේරුම් අරගෙන ඊට සති කීපයකට පස්සේ 1783 අවුරුද්දේම දවසක සති කීපයකට පස්සේ, ඒ කියන්නේ හරියටම දිනේ කිව්වොත් එහෙම නොවැම්බර් 21 වෙනිදා, ඔන්න මිනිස්සුන්ව දාගෙන හොට් එයා බැලුන් එකක් උඩ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔන්න පළවෙනි වතාවට අපි උඩින් යන්න ඉස්සෙල්ලම හා පුළුවන් කියලා හිත හදාගෙන තියෙන්නේ මෑත ඉතිහාසයේ මොඩර්න් හිස්ටරි එක අපි දන්නේ නැහැ. ඊට කලින් අවුරුදු 4500කට කලින් දඬුමන රෙංගිය හැටි ඒව අපි දන්නේ නැහැ. ඒව මේ
2: නැහැ.
1: හැබැයි මේ මොඩර්න් වර්ල්ඩ් එකේ අපි උඩින් යන්න හිත හදාගෙන තියෙන්නේ අර බැටලුවයි තාරාවයි කුකුලයි නිර්ූපද්‍රිතව ආපහු බිමට ආපු හින්දා.

0: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න 011 14 700.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන්න.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: හරි ගියේ හරිම තැනට ගියින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555
7: අමතන්න. කෑමක නම් කෑම රසටම තිබුණා
8: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
9: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: රත්තරන් නැදෙන ස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්න එක
2: ලයිට් වාටර් ෆෝන්
1: බිලට සහනය මෙන්න
3: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
4: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
5: ඈරාලා හමි
4: ඇහුන් නැද්ද මං කියපුවා
5: නෑ නෑ අහන් හිටියේ
4: මොනවද අහන් හිටියේ
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
4: හෑ
5: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
0: අනුග්‍රහය

0: දහස් නවසය තුනේ විල්බ රයිට් ඕවිල් රයිට්
1: රයිට් සහෝදරය
0: රයිට් සහෝදරයෝ
1: විල්බල් අයයි
0: විල්බල් අයයි ඕවිල් ඔයා ඔය කියන්නේ රයිට් සහෝදර නෙවෙයි සැටි ඔය රෝම් සහෝදරය ඔය රෝම් දෙන්න ඔයා කිව්වේ ඉතින් රයිට් සහෝදරය 1903 තමයි පළවෙනි සාර්ථක ගුවන් ගමනක් හදා බැලීම සිද්ධ කරන්න මහදුරක් නැහැ. ටිකක් දුර කොහම හරි උඩින් යනවා. එතන ඉඳන් අපිට පුළුවන් වෙලා තියෙනවා ටික ටික ටික 1903 ඉඳන් මේ වෙනකම් බලමු. ඒ ගිහිල්ලා තියෙනත් අවුරුදු 125ක් වගේ බොහොම
1: පොඩි කාලයක්.
0: ඒ පොඩි කාලය ඇතුළත
1: ලොකු වැඩ ගොඩක් කරලා තියෙනවා.
0: හෙන්න අපිට වැඩේ දියුණු කරන්න පුළුවන් වෙලා
1: හන්දට යනවනේ ඉතින්.
0: හන්දට යන්න ප්ලේන්.
1: මේක
0: එක වෙන තාක්ෂණයක්.
1: හරි.
0: දෙ දෙයියනේ හන්දට.
1: හැබැයි ඒක හරි. උඩට යනවානේ.
0: උඩට උඩට ගිහිල්ලා තියෙනවා නේ අපි ඊට වඩා උඩට එහෙම එහෙම ගිහිල්ලා තියෙනවා අඟහරු ලෝකෙට යවන්න යන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ ඔක්කොම අස්සේ මේ පාරයිනේ ප්ලේන් එකක් හදනවා සෙට් එකක්.
1: ඒක පොඩි වෙන වැඩක් නේද?
0: ඒක ගැන ඉතින් සමහරුන්ට කුතුහලය ඇවිල්ලා තියෙනවා. එතනින් යනේන මිනිස්සු මම දැකලා තියෙනවා සමහර නිවාඩු දවසට ඇවිල්ලා ඉතින් මේ ප්ලාස්ටික් පුටු අරගෙන පොප්කෝන් අරගෙන කිරි පැකට් අරගෙන ඇවිල්ලා පාරයිනේ ඉඳගෙන බලාගෙන ඉන්නවා මේ ප්ලේන් එක තියෙන මොකද්ද දෙයියනේ මේ කියලා.
1: උඩ යවන්න දහදනවත් දන්නේ නැනේ.
0: ඔව් එහෙම බලාගෙන ඉන්නාට ඔය කියන ඕන එකක් ඕක ඕක කියලා විශ්වාස කරපන්න. මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද? මෙතන. මිනිස්සු එතන යන්නේනකොට පොඩ්ඩක් ඉතින් ඒ මෙතන මොකද්ද හදනවා නේද?
1: කවුද නැහැ හදන්නේ?
0: ප්ලේන් හදන්නේ මේ පාරයි. සුදුවත් නැගිලි තිත යනවා ඇද්දි.
1: යනවා ඇති.
0: දැන් මේ ප්‍රොජෙක්ට් එක මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් කියන නමින් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් බව අපිට දැනුම් දීලා තියෙනවා මාළබේ පුංචි කාර්නිවල්.
1: මේ වැඩේ පිටිපස්සේ සෑහෙන කාලයක් තිස්සේ ඉන්නේ මාළබේ පුංචි කාර්නිවල්නේ.
0: එයාලා මේ ප්ලේන් එක පිටිපස්සේ හිටියද? මම ඔච්චරවතනින් ගියා දැක්කේ. සික් මම අර
1: ඉස්සරහින්
0: බල බල යද්දි
1: පිටිපස්සේ බලන්නේ. ඒ පිටිපස්සේ කඩිනු ලොකු වැඩ කොටසක් කරන්නේ.
0: ආ හා හා ඒකනේ මම බැලුවේ නැහැ පිටිපස්සේ.
1: පිටිපස්සෙන් ඉඳගෙන මේ වැඩේ බලන්නේ වැඩේ.
0: ඒගොල්ලෝ තමයි මේ පිටිපස්සෙන් ඉඳගෙන ඉල්ල තියෙන්නේ.
1: ඉඳගෙනද නැහැ හිටගෙනද නැහැ.
0: ඉඳගෙනද නැහැ ඒගොල්ලෝ තමයි ඉඳලා තියෙන්නේ.
1: ඒගොල්ලෝ ඉඳලා තියෙන්නේ.
0: කොහොමද ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් ව්‍යාපෘතිය වැඩ කටයුතු ඉස්සරහට යනවා. ආ
1: දැනට ඔය ඇති
0: ඉතුරු ටික පස්සේ කියන්න. දැනට ඒ ටිකට අමතරව පුංචි කාර්නිවස ගැන මෙන්න මේ ටික අහගන්න ඕනම වෙලාවක වාහනයක් ගන්න ඕන නම් විශේෂයෙන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න හිතාගෙන ඉන්න ඕන. හිතේ කහටක් නැතුව මෙහෙම ගිහිල්ලා ඊසි පිකින් වාහන 400ක් විතර ගිහිල්ලා බැලුවම තියෙනවා එකක් තෝරගත්තා. ඔයා තෝරගන්න වාහනේ ඔයාගේ හිතට අල්ලනවා නම් හරි. මොකද වාහනේ තත්වය ගැන අමුතුවෙන් හිත හිත වද වෙන්න දෙයක්
1: නැහැ.
0: ඒක ඉතින් ඒගොල්ලෝ කොනක ඉඳන් අනිත් කොනට යනකම් චෙක් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ වාහනේට කැමති නම් අයිතිකාරයව කන්ටැක්ට් කරලා දීලා නේද අයිතිකාරයත් එක්ක ගණන් බිනුම් කතා කරගෙන වැඩේ ඉවර කරගන්න
1: පුළුවන්. යන්න මාළබේ පුංචි කාර් නිවසට. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දය පුංචි කාර් පාර මාළබේ.
2: ලන්ඩන්.

0: අඩං
1: තවත් උඩයන කතාවක්ද මකල?
2: උඩ ගිය කතාවක්.
1: හරි.
2: උඩ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා
1: කවදාහරි බිම වැටෙනවා කියලා මතක තියාගන්න.
2: මේක හැබැයි උඩ ගිහිල්ලා බිමට ආවේ නැති කතාවක් වබ්බේ කියන්නේ.
1: උඩ රැමිලා.
2: ඔව්. ඔයා දන්නවද ලයිකට වෙච්ච වැඩි?
1: ආ ලයිකා උඩ ගියානේ.
2: ලයිකා උඩ ගියා. ලයිකාව උඩ යවි රුසියාවෙන්. 1957. ඒ කියන්නේ එතකොට දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා
1: සීතල යුද්ධ කාලේ.
2: සීතල යුද්ධය පටන් අරන් ඇමරිකාව සහ රුසියාව අතර මේ තාක්ෂණික වශයෙන් කෝල්ඩ් වෝ එක ජයට යන කාලේ. ඒතකොට ওই කාලේ වෙනකොට අභ්‍යවකාශය ජය ගන්න සඳතරණය කරන්න අර මේ ফুল ට්‍රයි එක දෙගොල්ලෝ තරඟෙට. ඔයාලා බලන්නේ තමයි 1957 ලයිකා නැමැති බැල්ල. ඇයිද බැල්ල කියන්නේ? බැල්ලි බල්ලා බැල්ලි.
1: නැදගත්තු විදිහට කියන්නේ බැල්ල කියන්නේ.
2: ආහේ බැල්ලි කිව්වම අප්සෙට් කරනවා නේද?
1: අප්සෙට්
2: කරනවා. බල්ලට බල්ල කියලාද කියන්නේ? වැදගත් විදිහට මේ සයිමන් නැමැති බල්ල
1: බල්ලා
2: වැදගත්. බැල්ලි බැල්ලි බැල්ල මොකක්ද වට තේරෙන්නේ නැහැ ඒක. මේ ලයිකා නැමැති බැල්ල මේ බැල්ලව යවනවද? පෘථුවේ වටා කක්ෂගත වෙන විදිහට තමයි යවන්නේ. මේක තිබුණා ලොකු ප්‍රශ්න. මේක දැන් කළා නම් විශාල ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ ලයිකාව යවපු ෂටල් එක නැවත පොළවට ගේන්න කිසිම ප්ලෑන් එකක් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ.
1: ඔහේ යවලා
2: උඩ යවිල්ලක් විතරයි තිබුණේ. උඩ යවලා ඉතින් කක්ෂගත වෙනවා. ඊට පස්සේ කරකිනවා, කරකි කරකි තියනවා. ඒ නිසා ඒක නැවත පල්ලෙහාට ගෙන්න ගන්න ලයිකාව නැවත පල්ලෙහාට ගෙනල්ලා බට් ටිකක් කවන්න එහෙම එකක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ කිව්වා උඩ යවුවට පස්සේ දවස් ගාණක් ලයිකා ජීවතුන් අතර හිටියා. දවස් ගාණක් ඉඳලා ඊට පස්සේ මරුණා කියලා එහෙම තමයි වාර්තා එළියට ආවේ. හැබැයි මේ 1957 ලයිකා නැමැති බැල්ලව උඩ යවලා දශක ගානකට පස්සේ, කියන්නේ සෑහෙනම කාලයකට පස්සේ තමයි හරි තොරතුරු එළිදරව් වුණේ. ලයිකාව අභ්‍යවකාශගත කරලා පැය කිහිපයක්වත් ලයිකාට සර්වයිව් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව මේ යවපු ෂටල් එකේ හීට් එක. ඉතින් අභ්‍යවකාශයට මෙහි ඉඳන් ඒ ෂටල් එක විද්දාම ඔති වායුගෝලය හරහායි ගමන් කරන විදිය, ගමන් කරන වේගය, ඒකත් එක්ක ඇතිවෙන ඝර්ෂණය, ඒ ඝර්ෂණයේ හින්දා ඇතිවෙන තාපය, ඒවට ඔරොත්තු දෙන්න බැරුව, ඒ ඇතිවෙච්ච රත්වීමට ඔරොත්තු දෙන්න බැරුව ලයිකා පැය කිහිපයකින් මිය ගියා කියලා තමයි ඉතින් කියන්නේ. ඉතින් ඒ තොරතුරු හංගන්නේ කාලයක් එයා දවස් ගානක් හිටියා කියලා කියන්නේ කෝල්ඩ් වෝ එකේ. ඉතින් ටිකක් ඉස්සරහට යන්න ඕගොල්ලන්ට අපේ පරීක්ෂණේ සාර්ථකයි කියලා පෙන්නන්න. ඉතින් එහෙම ඒවත් වුණා. දැන් නම් ඉතින් මේ
1: එහෙම යවන්න බෑ.
2: එහෙම යවලා ආයි එවන්න නැහැ කිව්වොත් එහෙම මේ යවන බක්‍රි රොකට් එකේ එල්ලෙනවා මිනිස්සුගේ.
1: ඒකට
2: තියෙන කන්සර්න්ස් හුඟක් තියෙනවා. මදුරුවෝ ගැන හරි මේ එහෙම
1: නැහැ. හැම සතා ගැනම හිතන්න බෑ මකුළු. මදුරුව ඇති කරන්නද අපි?
2: ඔව් හැම සතා ගැනම හිතන්න බෑ. අපිට ඕන අපි ආස සත්තු දෙතුන් දෙනෙක් ගැන තමයි හිතන්නේ. ඒ අනික් සත්තු ඔක්කොම ගැන හිත හිතින්න බෑනේ.
1: ඔව් ඉතින් කැරපොත්තෝ මියෝ ඔය ගැන හිතන්න
2: ඔක්කොම ගැන හිතන්න බල්ලයි කුසයිට ෂෝ අනික්.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
3: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
4: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
5: කොකෝ ෆ්‍රයි RPD පොතල් 60 වසරකට වැඩි විශ්වාසයි.
6: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා, හදවත් දිනු හිතවත්කම.

0: Did the hospice palace is a nice life GV direction of Puinian Taimuna? Seventh bonus Pratilabe Agaya. Rupel Kuti das Harse had take my Sri Lanka insurance life. The Akumin Mavakumin.
1: The Adamabilita, Kasagil Great Super, then paper way up the Shaka Jalek Samakin, Mulleria, Aturkiria, Matale, Nanamula, Tanimula, Gambala, Kasagil Great Super, GV Titi Tiriak. On the Made Adamabilita, Kasagil Great Super, GV Titi Tiriak.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
3: 100ට 100ක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
4: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කොකෝෆ්‍රයි සතුට රසය
6: බැංකුවෙන්ුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: 20 upgrade 20 upgrade.
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000.
10: සියප්‍ර පොකට් මනී.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: රැඳවියන්ට ගිනිඅවි ලැබුණු ආකාරය ගැන විමර්ශන. චෝදනාවලට බන්ධනාගාර පරිපාලනයෙන් පිළිතුරු. රෝහල් කිහිපයක ඩෙංගු රෝගී දහරිතාව ඉක්මවයි. නාමල්ගේ නඩුව විභාගයට දින නියම කිරීම. චීනයට සුලි කුණාටුවක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාස

0: 라당.
1: අපි ඉස්සෙල්ල පැය ඉවර කළේ ලයිකාගෙන්නේද?
2: ලයිකා බැල්ලගේ.
1: ලයිකා බැල්ල 1957 නේ. ඊට පස්සේ 1959 දී විද්‍යාඥයෝ පළවෙනි වතාවට වඳුරු ජාතියක්, ඒ කියන්නේ අපිට කිට්ටු
2: ළඟයිනේ.
1: ඔයාට එහෙම හොඳට බලන්න ආණ්ඩු නේද? කන්නඩී බැලුවා වුණත් ඔයාට උනත් අගන්න.
2: ඔයා ඔයා කියන්නේ කාටද?
1: ඔයාට රිපබ්ලික් කියන්නේ. හොඳටම ළඟයි. හොඳටම ළඟයි. මේ වඳුරුත් කල්පනා කරලා තියෙන්නේ.
3: මේ මොකද සෑඩ් ළඟයි.
1: අපිට හොඳටම ළඟයි. හොඳ මේ
2: මට ළඟයි කියන්නේ ඔයාටත් ළඟයි මගලෝ.
1: නෑ නෑ බක්කේ. ඔයාලා ගෙවල් කොහෙද මේ මේ හෙට්ටිපොල. ඒ පැත්ත වඳුර කල්පනා කරන්නේ අපිට හරි හරි ළඟයි නේද? මේ සංසාරයේ කොහෙද අතිරත ගත්ත බුද්ධක් කරනවා.
2: අනේ මේ කතාව කියන්නේ.
1: කතාව කියන්න නේද? කොහරි ඉස්සල
2: වඳුරෙක් පේන්නේ බෑ. මාව මතක් කරලා. බෑ යන්නේ තව කියන්නේ.
1: අම්ම ගියා ගන්න යන්නේ ලිස්ට් එක. ඉතින් මේ දයසිරිට රේඩියෝ හන්නත් බෑ. දයසිරි මහත්තයාට රේඩියෝ හන්න බෑ. මොඩෝයිට රේඩියෝ ආන්න වෙන්නේ. වාඩේ අරවා රේඩියෝ ඕෆ් කරගෙන ඒ යන වැද්ද නේද? ආන්න බෑ.
2: අම්මා
1: 1959 හරි. ඒබල් සහ මිස් බේකර් කියලා වඳුරු දෙන්නෙක්. ලෝකෙ පළවෙනි මේ වඳුරු කාණ්ඩයට අයත් පළවෙනි සත්තු දෙන්න තමයි අභ්‍යවකාශ ගත වුණේ. ස්පේස් ෆ්ලයිට් එකක් ගිය ඉස්සෙල්ලාම වඳුරු දෙන්න. මේ ගමනේදී ඒබල් ගමනේ දිනවේ ඇත්තටම ඒබල් ගමන ගිහිල්ලා මේ දෙන්නම එනවා. පල්ලෙහාට ආවට පස්සේ ඒබල්ට ශල්‍ය කර්මයක් කරන්න සිද්ධ වෙනවා වෙනත් හේතුවකට. ඒ ශල්‍ය කර්මයේදී ඒබල් මැරෙනවා. වෙනත් කාරණයකට. ඉතින් මේ ඒබල් මරුණාට පස්සේ මිස් බේකර් ඉතුරු වෙනවා. මිස් බේකර් ඇත්තටම නිකන් ලෝක මට්ටමේ සෙලිබ්‍රිටි කෙනෙක් බවට පත් වෙනවා. හැමෝම මිස් බේකර් ගැන ඒ දවස්වල කතා වෙනවා. කියන්නේ විද්‍යාත්මක කටයුතු ගැන උනන්දු හැමෝම මිස් බේකර්ව දන්නවා. අන්න පළවෙනි වානරයා අභ්‍යවකාශයට ගිහිල්ලා නිරුපද්‍රිතව ආපු එහෙම කියලා. එයාට සමහර මේ ඊමේල් එවන ෆෑන්ස්ලා, ඊමේල් නෙවෙයි ඒ කාලේ ඊමේල් තිබුණේ, ලියුම් එවන ෆෑන්ස්ලා හිටියා මිස් බේකර්ට.
2: කියවනවද ඉතින්?
1: කවුද
2: මිස් බේකර්?
1: බේකර් ඒ වගේ නෑ ඉතින්. යව බලා කියා ගන්න අය
2: කියවනවද?
1: ඔයා හිතුවද මිස් බේකර් රොකට් එකකට කළා රොකට් එක එලෝගෙන උඩට ගිහිල්ලා ආවා
2: කියලා? ඈ ලියුම් එවන මිනිස්සුට පිස්සුදානේ වඳුරෙක්ට එවන්නේ.
1: ඔයාට ඊමේල් මැසේජ් වෙන්නේ නැද්ද මිනිස්සුන්ගේ?
2: මැසේජස්
1: එපමණයි එපමණයි ස්වාමී. ඉතින් මේ මිස් බේකර්ගේ උපන්දින සැමරුම් උත්සව තිබුණා ඒ කාලේ. ඔය ඔක්කොම මදිවට මිස් බේකර් තවත් වඳුරෙක්ව සත්තු අත්තක තිබිච්ච උත්සවයකදී ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
2: ගිහිල්ලා
1: ඇවිල්ලා. බලන්න නේද, දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ නැහැ නේ.
2: දැන් ওই මොඩ කතාවක් කිව්වම ඇති කියලා.

0: වාහනයක් විකුණනවා කියන්නේ විශාල කරදරයන්නේ.
1: කරදරයක් වෙන්න මොකක්ද? කරදරයක් නැහැ. වාහන
0: කරදරය වාහන විකුණන්න ගියාම ඇඩ් දාන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් එකට නිවනක් නැහැ. ඇඩ් එක දාපු වෙලේ ඉඳන් කෝල් එන්න පටන් ගන්නවා. වාහනේ ගන්න එකත් කතා කරනවා, නොගන්න එකත් කතා කරනවා.
1: ගොඩක් අය කතා කරන්නේ නොගන්නේ.
0: නොගන්නනේ බොරුවට විස්තර. ඊට පස්සේ බලන්න එනවා වාහනේ, ගන්න එකත් බලන්න එනවා, නොගන්න එකත් බලන්න එනවා. ඊට පස්සේ බලන්න ඇවිල්ලා කනි පින්දම් කියනවා, කයි කතන්දර කියනවා,
1: අරකයි මේක හොඳ නැහැ කියනවා,
0: ඔබේ රෝදේ රවුම් නේ කියනවා, වාහනේ අතරැස්ද කියනවා. විශාල කරදරයක්.
1: ඔව්,
0: විශාල කරදරයක්.
1: මන්නම් කියන්නේ ඒකෙන් නිදෙන්න දැන් ඔය කරදර ඔළුව දාගෙන ඉන්න එපා. ඔප්ෂන්ස් තියෙනවා ගොඩක්.
0: ආ ඔව්, ඒ ඔප්ෂන් වලට ගියොත් කිසි කරදරයක්
1: නැහැ. කරදර යන්නේ පහසුවෙන් තමන්ගේ වාහනේ විකුණ ගන්න පුළුවන්.
0: කෙලීම අරගෙන යන්න තියෙන වාහනේ මාළවේ පුංචි කාර් නිවසට ගියාම ඉතින් මෙහෙමයි. ඒගොල්ලන්ව අන්දල වාහනේ දීලා එන්න නම් බෑ.
1: ඒවා නම් සුම්මයි තියෙන්නේ.
0: වාහනේ හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා නම්, වාහනේ හිස්ට්‍රි එක හොඳයි නම්, වාහනේ ડોකියුමන්ට්ස් ඇත්ත ඒවා නම්, අන්න ඒ ටික ඔක්කොම ඒගොල්ලෝ චෙක් කරනවා. චෙක් කරලා බලලා පුංචි කාර් නිවස ඉඩක් දෙනවා ඔයාගේ වාහනේ තියන්. ගැනුම් කාර්යෝ ආවහම, ගැනුම් කාර්යෝ කියන්නේ තින් එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි, වැලනෝ කැඩි එතෙන්ට ගැනුම් කාර් එනවා. යාපනේ වවුනේ ආව මන්නාරම කුරුණෑගල බදුල්ල බණ්ඩාර වල ගාල්ල මාතර අම්බන්තර නුවරලිය නුවරලිය නුවර මාතල කොළඹ ගම්පහ කළුතර අනුරාධපුර පොළොන්නරුව තව කොහෙද හෙට්ටි පොල්
1: නම්පත කියලා
0: හැම තැනින්ම ගැනුම් කාර්යෝ එනවා. ගැනුම් කාර්යෙක් ඔයාගේ වාහනේට කැමති නම් ඒගොල්ලෝ කෙලින්ම ගැනුම් කාර්යවයි ඔයාවයි සම්බන්ධ
1: කරනවා.
0: ඔයාට තියෙන ඊට පස්සේ ගාන කතා කරගන්න, ගාන කතා කරගෙන ඒ ගානට වාහනේ දීලා දාන්න.
1: අනේ මාළවි පුංචි කාර්නිවසේ කට්ටිය ගාන කතා කරගන්න පැත්තකටවත් එන්නේ නැහැ.
0: එන්නේ නැහැ, නෙන්නේ නැහැ. ඔයා තමයි ගාන කතා කරගන්නේ. ඒගොල්ලෝ ගන්නෙත් හරිම පුංචි පුංචිම පුංචි
1: කමිෂන් එකක්.
0: කමිෂන් එකක් නිකන් රුපියල් 20,000 30,000 රුපියල් 50,000 වගේ
1: පොඩි ගාන.
0: පොඩි කමිෂන් එකක් තමයි ඒගොල්ලෝ ගන්න. ඉතින් වාහනයක් විකුණන්න තියෙනවා නම්
1: වාහනයක් ගන්න ඕන නම්
0: ඒත් යන්න ඕන තැන එතන විකුණනවා නම් ඒත් ඉතින් ඔය පොළවල් ගානේ පිට්ටනි ගානේ හරි මේ වාහනේ උස්සගෙන යන්න නැතුව කෙලින්ම යන්න මාළඹේ පුංචි කාර් නිවස.
1: පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්නේ, පුංචි කාර් පාර මාළඹේ.
2: ලන්ඩන්

0: සහයයි විනාඩි 17යි දැන් වෙලාව.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අපිට බලාපොරොත්තු වෙන්නේ ලබන මාසයේ වැස්ස ඉතාමත් අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි මේ ජූලි මාසෙත් අගකොටක අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ අඩුවේ. සැප්තැම්බර් මාසය ගත්තාම සැප්තැම්බර් මාසයේ මුල කොටසෙත් අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක.
3: ජූලි නිපදවන ජලාශ ගත්තොත් ඒ ජලාශවල 60% විතර ජල ධාරිතාවක් තියෙනවා. මිනි හයිඩ්‍රෝ තියෙන يعني පොඩි විදුලි නිපදවන ජලාශ ගත්තොත් ඒ වගේ 68%ක් විතර තියෙනවා වතුර. මහවැලි අධිකාරිය අයිති ජලාශ ගත්තොත් එහෙම වාරි මාර්ග සම්බන්ධ ජලාශ ගත්තොත් 71% වතුර ප්‍රමාණයක් තියෙනවා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමක්.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0111832000 NIB The City University. The place to be.
6: Aluminium mane.
7: Mahatmaya, dansale fried rice wenai. Hotele fried rice wenai. Dekama fried rice unata quality wenas.
8: Hondama pramithiya sahathaka karana ISO saha SLS sahathakalat Alumex. Aluminium ona taram. Alumex nam istaram.
9: Asimantika avakashayaka apurvathaya athvidinna. Sri Lankave anargathama nimave vishalathama pramane porcelain tile ekathuwa. Majestica Lanka Tiles.
10: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
11: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0711842492 0711823477. Global University Partners, number 221, Dharmapala Mavata, Colombo 7.
12: Finishing bahalak lesa color of flow wajabena. Sit pedagani, kalpavati, avalakshana novi. Oyat bahaleta washi winna. Finishing bahalak nam color of sadai.
13: Arigiye, harima tanata giye inda. LOLC eken ne loan ekak gatte.
14: Maath hariyanna kiyala hari tanatama yanna one.
15: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
16: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මාව දැකලා හැංගුණානේ.
18: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
16: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
19: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
20: සියත ටීවී තුලින්
21: 98.2 98.4

0: ัง
1: අපි මේ සත්තු එක්ක කොහොමද
2: ගුවනේ
1: ගුවනේ කරනම් ගැහුවේ අපි කියලා තමයි මේ අද කතාබහට අහුවුනේ.
2: හරි.
1: 1961 තමයි පළවෙනි චිම්පන්සියා අභ්‍යවකාශයට අපි යැව්වේ.
2: චිම්පන්තං
1: මල්
2: චිම්පන්තං
1: ඔගොල්ලෝ දන්නවනේ. 1961 මේ සැන්ඩි කියනවා වගේ චිම්පන්චන් කෙනෙක්ව අපි අභ්‍යවකාශයට යව්වා. ඊට කලින් යව්වේ අර වෙනත් වර්ගයක වඳුරු දෙන්නෙක් නේ, මේ ඒබල් සහ මිස් බේක. මේ තමයි චිම්පන්චිය හරි කිට්ටුයි අබ්බිනිස්සුන්ට, මිනිස්සුන්ගේ ආකෘතියට විදිහට අපි DNA ප්‍රින්ට් එකකට සෑහෙනම කිට්ටුයි චිම්පන්චිය. ඉතින් 61 දී ආවනවා චිම්පන්සියෙක් අභ්‍යවකාශයට. ගිහිල්ලා නිරූපද්‍රිතව පල්ලෙහාටත් එනවා. පොඩි එකම එක කරදරයකට උනේ මේ යව රෙස්කියු ෂිප් එක තියෙන මූදටනේ වැටෙන්නේ. චක්ලක ගිහිල්ලා උඩේ ඉඳන් ඊට පස්සේ වැටුණාම වැටෙන්නේ මූදට වැටෙන විදිහට තමයි මැප් කරන්නේ. ඉතින් රෙස්කියු ෂිප් එකට ටිකක් සෑහෙන ඈත තමයි මේක වැටුනේ. පොඩ්ඩක් එහාට මෙහාට වෙලා වැටෙන්නේ. එතෙන්ට ගිහිල්ලා හොයාගන්න බලනකොට ෂටල් එකට වතුර ටිකක් කරේ මේ පිරලා, තව පොඩ්ඩක් එහෙම වුණා නම් සෙත්ත පෝච්චිලෙන් ඉඳ දිනුනා. හැබැයි වැඩේ ගොඩදා ගන්නවා. මේකේ ලස්සන වැඩේ ඔය වෙනකොට මේ චිම්පන්සියා උඩට යවන්නේ ලයිට් පත්තු වෙන නිවෙන සිග්නල් එක අනුව. එයාට ලීවර්ස් වගේක් අදින්නත් තිබුණා මේ ගමනේ. කියන්නේ උඩට යන්න ආයි උඩින් පල්ලෙහාට එන්න එහෙම එයාටත් පොඩි වැඩක් තිබුණා. ඒ ටිකත් ට්‍රේන් කරලා තමයි මේ චිම්පන්සියාව යව්වේ. ඉතින් ඒ ගමන සාර්ථක වුණා. ඒ චිම්පන්සියා සාර්ථකව ගියපු හින්දා ඊට පස්සේ මේ වලිගේ හලලා ගහෙන් බැහැලා ඇඳුම් ඇඳගත්ත
2: මිනිස්සු
1: ඒත් ඇඳුම් අඳින වඳුරෝ කියලා කිව්ව හැකි. සමහර වෙලාවට හැසිරෙන විදිය බැලුවාම සත්තුන්ටත් වැඩිය නපුරු නරක විදිහට අපි සමහර තැන්වල ප්‍රතිචාර දක්වනවා. කා කොටා ගන්නවා, කවුරු හරි කොනක් ඇවිලුවාම ඇවිලිලා පිච්චිලා අළු වෙලා යනකම් අවුල ගන්න අපි දක්ෂයි. ඉතින් ඒ චිම්පන්සිකම ඒ වඳුරු ගති තාමත් අපි ළඟ තියෙනවා. හැබැයි අපි අඟහරු ලෝකෙත් ජය අරගෙන තමයි ඉන්නේ.
2: දෙපැත්තක් තියෙනවානේ.
1: අනේ මන් දන්නේ අපි කොහෙද යන්නේ කියලා.
2: දැන් නම්
1: ගෙදර යනවා. දැන් ගෙදර යන්නේ තමයි.
2: දැන් ඇති අපි හෙට එනවා. මම සන්නේ.
1: මං මකලෝ.
3: රන්ඩන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මේකමුව බන්ධනාකාරය ගැටුමෙන් 27ක් මරුට අධිකරණයට කරුණු වාර්තා කරයි. චෝදනාවලට බන්ධනාකාර පරිපාලනයෙන් පිළිතුරු. රෝහල් කිහිපයක ඩෙංගු රෝගී දහරිතාව ඉක්මවයි. නාමල්ගේ නඩුවට දින නියම කෙරේ. චීනයට සුළි කුණාටුවක්.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මීගමුව බන්ධනාකාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අද පොලිසිය විසින් මීගමුව මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කරුණු වාර්තා කළා. මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාකාරයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කළේ අද අලුයමදී. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බුද්ධි වාර්තාවක් බන්ධනාගාර ප්‍රධානීන්ට ලැබී නොතිබූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
3: සාමාන්‍ය බන්ධනාගාර තුල ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ක්‍රමවේදයක් පවතිනවා. නමුත් මෙවැනි ආකාරයේ ගැටුමක් සම්බන්ධයෙන් එහෙම වාර්තාවක් බන්ධනාගාර ප්‍රධාන ලැබිලා තිබුණේ නැහැ. මේක ඇත්තරම ගත්තොත් රැඳවියන් අතර යම් කිසි ආකාරයක ෂණිකව ඇති වුණු ගැටුමක්. යලිත් කියන්නේ ගැටුම පස්වෙනිදා හවස මෙලදහරින් මැදිහත් වෙලා निराකරණය කරගත්. ඔවුන් රැඳවියන් යම් හානියක් කරා තමයි අපි ඖෂධ ගබඩ ඇතුලේ යම් දේපළවලට. නමුත් ගැටුම කළමනාකරණය निराකරණය කරගත්තා. ඔබ කවුරුත් වාර්තා කරන්නේ නැහැ පස්වෙනිදා රෑ රැඳවියන් අතර ගැටුමක් ඇති වුණා කියලා. අහුවෙන්දා උදේ මේ සාමාන්‍ය කටයුතු වලට, නඩු කටයුතු වලට, නැත්නම් විසිට් එකට අවශ්‍ය කරන පහසුකම් සලසන ලදහින් මැදිහත් වෙනවා. එයින් යම් වෙලාවක් ගියාට පසුව තමයි මේ රැඳවියන් අතර යලිත් මේ ගැටුම නිර්මාණය වෙන්නේ. එතකොට දෙවනි වාරයේ සිදු වුණු ගැටුම කොහොමද සිදු වුණේ? සාමාන්‍ය බන්ධනාගාර වල ගැටුම ඇති වෙනවා. හැබැයි දෙවනි සැරේදී මෙතරම් මහා පරිමාණයෙන් මෙතරම් නේචරෙස මේ ගැටුම වර්ධනය වුණේ කවර ආකාරයේ හේතුවක් මතද? ඒ බලපෑම කොහෙන්ද එල්ල වුණේ? කවුද ඒකට නායකත්වය දුන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි පොලිසිය, CID සහ මේ සියලු විමර්ශන එක පැත්තකින් කටයුතු අනාවරණය කරගෙන යන්නේ.
1: ගැටුම සම්බන්ධයෙන් බුද්ධි වාර්තාවක් ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අවස්ථා දෙකකදී වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර් වෙත ප්‍රශ්න යොමු කළා. එම ප්‍රශ්න සඳහා ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.
4: දින 3-4කට කලින් බුද්ධි වාර්තාවක් ලැබිලා තිබ්බද මෙහෙම සිද්ධියක් වෙන්න යනවා කියලා?
5: බුද්ධි වාර්තාව කියන්නේ කොහොමත් ඒ වගේ වාර්තා ලැබෙනවා. ඒවට අවශ්‍ය කටයුතු ආයතනය සකස් කරලා තිබ්බේ. ඒ කියන්නේ රැඳවියන් අතර නොසන්සුන්තාවයක් ඇති නොවන විදිහට අවශ්‍ය පිළියම් යොදන්න තමයි නිලධාරීන් යොදවලා තිබ්බේ. ඉතින් අත වශයෙන් නිලධාරීන් යොදවපු නිසා තමයි මේ විච හානිය මේ අඩු කරගන්න හැකියාව ලැබුණේ.
6: මේ වගේ සිද්ධියක් වෙලත් කිසිම බුද්ධි තොරතුරක් බන්ධනාගාර බුද්ධි අංශ වලට ලැබිලා තිබුණ නැද්ද? මේ වගේ ප්‍රහාරයක් සහ මේ වගේ ගැටුමක් ඇති වෙයි කියලා පස්සෙන්ද?
5: නැහැ, එහෙම බුද්ධි තොරතුරක් ලැබිලා තිබුණේ නැහැ. අපි බන්ධනාගාර නිලධාරීන් විදිහට ඇත්තටම රැඳවියන්ගේ අවශ්‍යතාව ගැන පළමුකොට හිතලා තමයි මොවුන් දන්නවා. දැන් අනිවාර්යෙන් අද සෞන්දා දිනේ මොවුන්ගේ ඥාතීන් පැමිණෙනවා. ඒකට අවස්ථාව ලබා දෙන්න ඕන. ගෙවල් වලින් කෑම ගේනවා, ඔවුන්ට හිතමිත්තා දෙන කතා කරන්න ඕන. ඔය ටිකට අපි සොලියුෂන් එකක් නොදුන්නොත් තවත් මේ රැඳවියෝ නොසන්සුන් වෙනවා. ඒ නිසා තමයි අපි මේ සුපුරුදු රාජකාරී කටයුතු ක්‍රියාවලිය බන්ධනාගාරේ කරගෙන ගියේ.
1: බන්ධනාකාරය තුළ ඩෙංගු රෝගීන් 40ක් පමණ මියගොස් ඇතැයි පැතිර යන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ පැනයට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්.
7: අපිට තොරතුරු වාර්තා වුණේ ඇතුලේ ඩෙංගු රෝගීන් 40ක් විතර මිය ගියා. ඊට පස්සේ ඇතුලේ හරියට ඒ අයට ආහාර පාන ලැබෙන්නේ නැහැ. එයට වෛද්‍ය පහසුකම් ලැබෙන්නේ නැහැ. මේ නිසා ඔවුන් අභ්‍යන්තරයෙන් සංවිධානයේ වෙලා බන්ධනාගාර නිලධාරීන්ගේ විරෝධය පෑමට ඔවුන් උද්ඝෝෂණයක් සංවිධානය කරනකොට තමයි කිරීමට සැලසුම් සාගතව ඉන්න අවස්ථාවකදී තමයි ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ උසිගැන්වීම මත දෙපිරිසක් අතර මේ ගැටුම නිර්මාණය වුණා කියන එක තමයි අපිට මේක සත්‍යදා සත්‍යද දන්නේ නැහැ. ඔබතුමන්ලගේ විමර්ශන වාර්තාවනොත මේක තහවුරු වෙන්නේ කලින් දවසේ පිරිමි වාට්ටුවල මේ ප්‍රශ්නය ඇති වෙනකොට කාන්තාර රැඳවියන් වාලෝට නැගලා ඔවුන් ප්‍රකාශ කරේ බේත් නැහැ, අරියට කන්න බොන්න නැහැ කියන ඒ සිද්ධිය කිව්වා.
5: ඔය රැඳවියන් මත්ද්‍රව්‍ය පෙති පාවිච්චා කිරීමෙන් ඉඳලා ඔවුන් බොහොම විකල් තත්ත්වයෙන් පස්සෙලා තියෙන්නේ. කාන්තාර රැඳවියනුත් ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඔවුන්ටත් විසි කරලා තියෙනවා මේ පිරිමි රැඳවියන් විසින්. ඒවා පානය කරලා විවිධ චෝදනා නගලා තියෙනවා. නමුත් ඩෙංගු කතාව ඔබතුමා අහපු සමම කියන්නේ ඒවට අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරු එකේ ඉන්නවා. රෝහල්ගත කිරීම ඒවා සුපුරුදු විදියට අනුගමනය කරලා තියෙනවා.
1: ඩෙංගු රෝගීන් 40ක් පමණ මියගොස් ඇතැයි පැතිර යන වාර්තා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
3: ඩෙංගු හැදිලා 40ක් මරණයට පත් වෙලා නම් ඒක මෘතදේහ තියෙන්න උනන්නේ. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. එහෙම තත්වයක් වෙලා නැහැ. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා. ඒකට අවශ්‍ය වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය ඉන්නවා. කාට හරි උණ රෝගිය තිබුණා නම් අතන උණ රෝගියන් කීප දෙනෙක් වාර්තා වෙලා තිබුණා. ඊට කලින් දවසේ අතන මෙහෙම වාර්තා වෙලා තිබුණා එක්කෙනයි. එයාටත් ප්‍රතිකාර කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ නැහැ.
1: ගැටුම හටගත් පළමු දිනේ පස්වරුවේ තමන් සියලු රැඳවියන් ඇමතූ බවයි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර පැවසුවේ.
8: දැන් ලොකු ගිනි ජාලාවක පෙරනිමිති පෙන්වලා තියෙනවා පෙරේද වෙනකොට. ඇයි ඊයේ වෙනකන් තියඟිටි මාරු කරන්නේ?
5: මම කොමසාරිස් ජෙනරාල් විදිහට ඒ ඉරිදා අවස පස්සේනිදා මේ රැඳවියන් ඔක්කොටම ගෙනල්ලා මම කතා කරා. කතා කරලා උන්ගේ සමස්ත රැඳවියන් ඔක්කොටම ඇතුළට ගිහිල්ලා මම කතා කරා. ඔක්කොම සමස්ත යාගෙන ඉඳලා මම මෙගාෆෝන් එකක් දාලා ඔක්කොටම කතා කරා. අත වශයෙන් මේ අවස්ථාවේ ඒ අවස්ථාව වෙනකොට ඔවුන් බොහොම මගේ අනට කීකරු වෙලා මම කිව්වේ මෙහෙමයි, ඔබලාගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපිට ඉදිරිපත් කරන්න, ඒවට අපි කටයුතු කරනවා. මගේ අනට කීකරු වුණා. ඒ නිසා තමයි ඔවුන් නොසන්සුන් වෙ හිටිය සියලු රැඳවියන් සන්සුන් වෙලා ඔවුන් වාට්ටුවලට ඇතුළට යන්න කටයුතු කරා.
8: මේ ප්‍රශ්නයට මූලික හේතුව මොකද්ද දැන්ට හොයාගෙන
5: තියෙන්නේ? ඊයේ තත්ත්වයේ ඒ මේ රැඳවියන් නැවතරක් උදෑසන සාමාන්‍ය පරිදි නිලධාරී රාජකාරියේ දෙන්න කටයුතු ආරම්භ කරනකොට ඒ රැඳවියන් පිරිසක් අතර කලකෝලයක් ඇතිලා ඒක තමයි මූලික සිද්ධිය වෙලා දැනට අපට තොරතුරු වාර්තා වෙලා
1: තියෙනවා. බන්ධනාකාර නිලධාරීන් ඝාතනයට ලක් වී ඇත්තේ වෙඩි ප්‍රහාර එල්ලවීමෙන් දෙයන්න සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වලින් පසු නිගමනය කළ හැකි බවද ඔහු කියා සිටියා.
5: මරණ පරීක්ෂණ වාර්තාව අනුව අපිට ඒක අනාවරණය කරගන්න පුළුවන් කොයි විදිහට මරණේ වුණේ කියලා. නමුත් නිලධාරීන් ඇහිඳ දැකලා තියෙනවා මේ රැඳවියන් බොහොම අමානුෂික විදිහට, කියන්නේ ම්ලේච්ඡ ආකාරයෙන් මේ නිලධාරීන් ඔළුව වලට පහර දීලා ගහලා මහකේ හිතාගන්න බැරි තත්ත්වයෙන් මේ අපේ නිලධාරීන්ට පහර දීලා තියෙන්නේ. මේ නිලධාරීන් ප්‍රවේශ වුණේත් මේ රැඳවියන් අතර වෙන කෝලහලයක් නවත්තන්න තමයි මේ නිලධාරීන් ප්‍රවේශනේ. ඒ අතර අභ්‍යන්තරයේ මුලින් ගිය නිලධාරීන් කෑ ගහලා තියෙනවා මේ එන්න අපිව බේරගන්න මේ රැඳවිය අපට ගහනවා කියලා. ඒ අවස්ථාවේ තමයි මේ නිලධාරීන් තව ඇතුළට ගිහලා මේක සමනයට කරේ.
1: බන්ධනාගාර නිලධාරියෙකු ලී තොරටුව ඇතුළු දෙසට වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමේදී වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
5: බන්ධනාගාර පරිචය අනුව බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. ඉස්තරලාම තියෙන යකඩ දොර. ඒතර ඊළඟට තමයි තියෙන ලෑලි දොර. මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තියෙන ලෑලි දොර දෙසට. ඒතර මේ ලෑලි දොරයි යකඩ දොරයි අතර තියෙන්නේ වටිනා උපකරණ, පාර්සල් ස්කෑන් මැෂින්, බොඩි ස්කෑන් මැෂින්, ඒ වගේම සංනිවේදන ජාල, ඔය සියල්ල පිහිටලා තියෙන තැන. ඒතර මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන මේ ලෑලි දොරට ඇවිල්ලා එළියට ආවනම් වෙන විනාශය ගැන මට තක්සේරුවක් මේ අවස්ථාවේ දෙන්න බෑ. ඒ තරම් ලෑලි දොර කඩාගෙන එළියට ආන මේ ඔක්කොම පැන යනවා. ඔක්කොම ඉන්නේ සමාජයට වෙන විනාශය ගැන කියන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ මේ බන්ධනාගාර නිලධාරීන් ඇත්තටම මේ විදිහට කටයුතු කරේ නැත්නම් ජීවිත පරදුරට තියලා මේක තක්සේරු කරන්න පුළුවන් තරමේ විනාශයක් නෙමෙයි, මීට වඩා ලොකු විනාශයක් බවට පත් වෙනවා.
1: මේගමුව බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගැටුම් හේතුවෙන් මේ වන විට මියගොස් ඇති සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 7 දෙනෙක්. රැඳවියන් 19 දෙනෙකු ගැටුම් හේතුවෙන් මිය ගියා. ගැටුම් වලින් තුවාල ලැබූ 58 දෙනෙකු තවදුරටත් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. බරපතල තත්ත්වයේ පසු තවත් 20 දෙනෙකු පමණ මේවන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ. බන්ධනාගාරය ආශ්‍රිත කලහකාරී තත්ත්වය මේවන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා. බන්ධනාගාරයේ ඇති වූ ගැටුම බూరు මූණා නැමැති අපරාධ කල්ලි සමාජිකයාගේ මද්රව්‍ය ජවාරම් සිදු කරන කටුවැල්ලේ ගම සුරේෂ් නැමැත්තෙකු විසින් මෙහෙවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මද්රව්‍ය ජවාරමක් පිළිබඳ තොරතුරු ලබා දුන් බව පැවසෙන සිද්ධියක් ඊට හේතු වී ඇති බව දැනට අනාවරණය වුණා. එම කටුවැල්ලේ ගම සුරේෂ් නැමැති සැකකරු මේවන විට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවුණා. මේගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද තීරණය කළා. එහි කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ ඒ යටතේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම රැඳවියන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති සේනක පෙරේරා පැවසුවේ බන්ධනාගාර තුළ පවතින තදබදය හේතුවෙන් රැඳවියන් මානසිකව යහපත් මට්ටමක නොසිටීම හේතුවෙන් මෙවැනි ගැටුම් හටගන්නා බවයි.
9: මෙවැනි පසුබිමක ඇතිවෙච්ච තිරකරු ක්‍රියාකාරීත්වයක් විදිහට තමයි අපි මේක දකින්නේ. එතනදී බන්ධනාගාරයේ මූලික ප්‍රතිපත්තිය තමයි කස්ටඩි කෙයා කරෙක්ෂන් කියන එක, භාරකාරීත්වයේ රැකවරණය සහ පුනරුත්ථාපනය කියන එක. එතකොට එතනදී මේ රැකවරණය කියන එක කියන කාරණය සම්බන්ධයෙන් බන්ධනාගාර කාර්ය මණ්ඩලය ඉතාමත් ඉහළ විදිහට නැත්නම් ප්‍රවේශම්කාරී විදිහට කටයුතු කරන්න ඕනේ. නමුත් අපි දකිනවා ප්‍රායෝගිකව රැඳවියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බොහෝ අවස්ථාවල ඒ රැඳවියත් එක්ක කරන සන්නිවේදන කටයුතු වලදී පවා ඒ රැඳවියාට හිංසාවක් විදිහට තමයි ඒවා වෙන්නේ. ඉතින් ඒ தত্ত্বය මත වුණා කියන එක සම්බන්ධනොත් අපිට තොරතුරු තියෙනවා. ඉතින් ඇත්තටම රැඳවියන් රැක බලා ගැනීම නැත්නම් රැඳවියන් සම්බන්ධයෙන් කටයුතු කරන බන්ධනාගාර කාර්ය මණ්ඩල මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක තමයි අපි කියා සිටින්නේ.
1: රැඳවියන් පාලනය කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් අවම බලය ඉක්මවා කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇතැයි ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා ප්‍රකාශ කළා.
10: මේ අවම බලය කියන එක හරියට තේරුම් ගන්න නැහැ. ගහලා කරලා තමයි කඩලා ඔක්කොම කරලා අවම බලය කියනවා. එහෙම කරන්න බෑ. යම් කිසි කෙනෙක් පොලිසියට කරන් තියෙන අත්අඩංගුවට ගැනීමට ප්‍රතිරෝධයක් දක්වනවා නම් ඒ ප්‍රතිරෝධය වළක්වා ගැනීම සඳහා වන යම් කිසි පහර දීමක් හරි බලයක් පාවිච්චි කිරීම ඒ හැර අතපය කැඩීමක්වත් ගැබීමක්වත් එහෙම කරන්නේ නැහැ. පෙනුන දේවල් වල හැටියට බැලුවාම ඒ අය සීමාව ඉක්මවා ගිහින් කටයුතු කරනවා. ඇතුළතත් එහෙම වුණාද කියන ප්‍රශ්නේ මතුවේ.
1: මේගමුව බන්ධනාකාරයේ රැඳවියන් ගිනිඅවි ලබාගත් ආකාරය පිළිබඳ විමර්ශන සිදු කරන බව අධිකරණ මාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.
11: හෙට උදෑසන 7:30 වන විට සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බන්ධනාගාරවල කැඳවලා තිබෙනවා. ඒ 6 වෙනිදා ඉතාම ෂණෙන් නැවත මේ දෙපාර්ශ්ව අතර ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙක කියලා තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් හෝ යම් රැඳවියන් කලමනාකාරීත්වයට තොරතුරු දෙනවා. මේක නවත්ත ගන්න අහවලා ගාව ගේනවා හරි මොකක් හරි කියලා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සල්ලාම ප්‍රහාරයට ලක් වෙන්නේ. ප්‍රහාරයට ලක් වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙන්නේ. ඔවුන්ට පහර දෙනකොට ඔවුන්ව බේරන්න තමයි අනිත් නිලධාරීන් යන්නේ. අමානුෂික පහර දීම ලක්කලා තිබෙනවා ගඩොල් වලින් පොල් වලින් යන අදිවාසීන්. දැන් ඊට පස්සේ මතුවෙන සිද්ධිය තමයි මොවුන් ඒ යකඩ ගේට්ටුව කඩාගෙන ඉතා කෙටි දුරක් තියෙන ලී දොරට එනවා. එතනින් එළියට ඔවුන් ආවා නම් ඔවුන් පාරිසා විශාල හානියක් කරන්න ඉඩ තිබුණා. දැනට තියෙන විදිහට ඔවුන් අතර යම් ආයුධයක් දෙකක් පත් වෙලා තියෙනවා. ඒක කොහොමද වුනේ? ආමරියෙන් ගත්තද? නැත්නම් ප්‍රසන් නිලධාරියගේ අතේ තිබිලා උදුර ගත්තද? මේවා සොයන්ට විමර්ශනය හරහා සොයපුවම අවසානයේ අපි දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ප්‍රසන් ඔෆිසර්ස්ලා තමන්ගේ ප්‍රසන් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කළා. ආත්මාරක්ෂාවේ අයිතිය සහ සිටුවේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා.
1: මේගමුව බන්ධනාගාරයේ රැඳවියන් 734 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
11: මේ සියලු දෙනා මැරලා තියෙන්නේ වෙඩි තැබීම නිසාද නැත්නම් වෙනත් රැඳවියන්ගේ පහර දීම නිසාද කියන එක තෝරන්න මේ නිශ්චිත මොහොතේ පෝස්ට් මෝර්ටම් පැවැත්වෙමින් යනවා. ඒ වෙන් පස්සේ අපිට හරියටම කියන්න පුළුවන් මේ කට්ටිය කොයි ආකාරයටද මිය ගියේ කියන කාරණාව. මේක ඇති කරන්න මැදිහත් වෙච්ච කට්ටිය අපි තෝරලා 734 දෙනෙකු අපි වෙනත් බන්ධනාගාරවලට ආරක්ෂිත ලෙස මාරු කර යවා තිබෙනවා. විශේෂයෙන්ම මේක මෙහෙවන්න මැදිහත් වෙච්ච කට්ටිය. දැන් සමහරව අපිට චෝදනා කරනවා වැඩේ උඩුදුවලා පුපුරනකල් බලාන් හිටියා උඩ බලාගෙන එහෙම වුණේ නැහැ. අපි මේකේ මූලය හොයාගන්න අපි බලයට ඇවිල්ලා මාසුරක් යන කලින් අපි බලයට එනකොටත් 10000ක් ඉන්න ඕන තැනක 27000ක් 29000ක් සෙනග හිටියා. කලින් ආණ්ඩු යම් පියවර ඇඩ්‍රස් කරලා තිබුණා නම් අපිට හරි ලේසි. ඒතට අපිට ඒ පියවර ගෙනියන්න විතරයි තිබුණේ. නමුත් ඒ දේ සිද්ධ වෙලා තිබුණේ නැහැ. මේ දවස්වල පත්තර තියෙනවා කමිටුවක් හිරේ යවනවා වෙනුවට ඔවුන්ව ගෙදර නිවාස අඩස්සියේ තබලා ඉලෙක්ට්‍රොනික මොනිටරින් ක්‍රම. මට ඉල්ලීම් රාශියක් වෙනවා ප්‍රසන් ඩිපාර්ට්මන්ට් එකේ නුන්ගේ විශ්‍රාම වයස පොඩ්ඩක් දික් කරලා දෙන්න. මොකක් හරි වැදගත් සමීක්ෂණයක් කළා ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න වෙනවා. 60 විශ්‍රාම වයස වෙනස් කරගන්න.
1: සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ සහ බන්ධනාගාර පාලන අධිකාරියේ ක්‍රියාකාරීත්වය ගැටලු සහගත බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
12: බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ස්ථීර නායකත්වයක් නොමැති වීම අදාළ නැතයි කියා ඒ ප්‍රශ්නේ පිළිතුරු දීම මේ ඇමති ප්‍රතික්ෂේප කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මරණ දෙකක් සිද්ධ වෙලා තියෙනවනම්, විශාල පිරිසක් රෝහල්ගත වෙලා තියෙනවනම්, ඒක කණ්ඩායම් දෙකක් අතර බරපතල ප්‍රශ්නයක් නම්, තුන්වෙනි කණ්ඩායමක් කාන්තාවෝ තුහරක් නැගලා නම්, මේ පිරිස එකම බන්ධනාගාරයේ පහවදා උදේ වෙනකන් තියාගත්ත කොහොමද? ස්ථීරව කැඳෙව්වද? හමුදාව කැඳෙව්වද? බන්ධනාගාරයක් තුල මරණයක් සිද්ධ වුණාම ප්‍රදේශයේ භාර මහේස්ත්‍රාත්වරයාට විශේෂ බලයක් තියෙනවා පිළිබඳ සොයලා බලන්න. ඒ කිසි දෙයක් කළේ නැහැ. පෙරේද මිනිමෙරිලා උසාවියල්
1: මේකමුව බන්ධනාකාරයේ සිද්ධිය පිළිබඳ වගකීම් සහගත ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියි.
13: මතක ඔබතුමාලගේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඉඳන් පහුගිය ආණ්ඩුවම සිද්ධියක් සම්බන්ධයෙන් ආව කතා කරපු විදිය. ආණ්ඩුව සම්පූර්ණ වගකීම් බාරගත යුතුයි කියලා තමයි ඔබේ ජනාධිපතිවරයා කිව්වේ. ඔබතුමාලා බලයට ආවම ජනාධිපති සමාව දුන්නේ ඔබතුමාලගේ පාක්ෂිකයට. ඒක වහගන්න මොකද්ද කරේ? හිටපු කොමසාරිස් අස් කරා. කොමසාරිස්වරේ පත් කරන ඔබතුමාලා කටයුතු කරේ නැහැ. ආ ඉස්සරහන් ජනාධිපතිවරයෙක් කියන උදේට පත්තරෙන් බල්ලා කියන. දැන් අපිට ඇමතිවරයෙක් කියන සෝෂල් මීඩියා බල්ලා කියන. දැන් අඟ හොද ගන්න හදනවා. දැන් සමහර ආයතන වල දේශපාලන නිලධාරීන් ගිහලා දාලා ඇෆිඩේවිට් දෙනවනේ දැන් දිරුම් ප්‍රකාශ දීලා බලහත්කාරයෙන් කට උත්තර ලියාගත්තු විදිය නැත්තම් එලිලා මැරෙන හදනවා කියලා ඒ මිනිස්සු ඝාතනය වෙලා තියෙනවා. ඉස්සරහට එකින් එක ඇයි එකින් එක ආවම උත්තර දෙන්නත් ලෑස්ති වෙලා ඉන්න. දැන් 27 දෙනෙක් මැරලා ඉන්නවා 150 කට ඉස්පිරිතාලේ ඉන්නවා. නිසි වගකීමකින් ප්‍රකාශයක් කරගන්න බැරි වුණා කිසි කෙනෙක්. ඒකටත් ජනාධිපතිවරයා දුවන් ඇවිල්ලා මොකක් හරි කියනකම් බලන් ඉන්නවා දන්නේ නැහැ. ඒව හරියන්නේ නැහැ.
1: ක්‍රමවේදයේ වෙනසක් කිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා. ඔහු මේ බව පැවසුවේ මේගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිළිබඳ පැවති හදිසි සභාව කල්තැබීමේ විවාදය ආරම්භ කරමින්.
14: පැහැදිලිවම මේගමුව බන්ධනාගාරයේ සිදුණු ඒ මහා ඛේදවාචකයේ තුල අපිට පෙන්නේ සිස්ටම් එකේ කිසි වෙනසක් වෙලා නැහැ. පරණ සිස්ටම් එකමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමා අපිට කියනවා මේ අපේ පක්ෂය අය පිළිබඳව විනය පරීක්ෂණ පවත්වන්න දෙයක. ඔබතුමාගේ ජොබ් එක හරියට කරාද? අවදානම් සක්සේරුවක් කරාද? එහෙම කරා නම් මම යෝජනා කරනවා ඒක සභාගත කරලා. දැන් Facebook එක හරහා බන්ධනාගාරයේ කල්මනාකරණය කරන අපේ ගරු ඇමතිතුමා මට කෙලින් මෙන්න මේ කාරණාව කියන්නකො. ඔබතුමා කියන්නකො මේ අනුර කුමාර දිසානායක ජනාත්මාගේ මෙන්න මේ වචන ඔබතුමා පිළිගන්නවා. එම නිසා රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන් සාර එම රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ඔබතුමා පිළිගන්නවා.
1: පසුගිය ආණ්ඩු සමයේ ඇතැම් බන්ධනාගාර ගැටුම් සමතෙහෙට පත් කළ ආකාරයට වර්තමානයේ කටයුතු කළ නොහැකි බවයි නියෝජ්‍ය මාත්‍ය සුනිල් වටගල සඳහන් කළේ.
15: එක අම්මා කෙනෙක් හොඳ විග්‍රහයක් කළා. මං හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා ඒ අම්මාගේ වොයිස් කට් එක ඇහුවා නම් කවුද මේවට වගකී යුත්තේ කියන එක පිළිබඳව හරියට මේ වොයිස් කට් එකේ කිය. ඒගොල්ල පාලනය කරේ කොහොමද? තංගල්ලේ බන්ධනාගාරයේ සිද්ධියක් ඇති වුණා. සිද්ධියක් ඇති වෙච්ච තැනට ගියා මහින්ද රාජපක්ෂ. කවුද සිද්ධිය ඇති කරේ? ජුලම්පිටියේ අමරේ. අමරේට එළියෙන් ඉඳන් කිව්වා අමරේ මං මහින්ද ඇවිල්ලා ඉන්නේ ජෝන් අමරතුන් ගත්ත එක ආවේ ඒකින්ද කරුණාකරලා ඔක නවත්තන්න කියලා. තංගල්ලේ කැරෙල්ල නතර වුණා. අපේ අධිකරණ ඇමතිතුමාට ඔතෙන්ද ගිහිල්ලා කියන්නේ නම් නැහැ. මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සභාවක් අමතනවා. මේ ළඟින් ඉන්නේ ජුලම්පිටියේ අමරේ නැමැති පාතාල මැරයා.
1: රැඳවියන්ට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට අනතුන් පාර්ශව අනාවරණ කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ.
13: දැන් ආම බලය යටතේ 20 දෙනෙක් මරුණා. දැන් අධිකරණ ඇමතුමා කියනවා මම වගකීම් බාර ගන්නවා. වගකීම් බාර ගන්නවා 7 දෙනෙක් මැරීම සම්බන්ධව මම නම් කියන්නේ. අර 20 දෙනා මැරීම සම්බන්ධව කවුද වගකීම් බාර ගන්නේ? මේ ආම බලය පොලිසිය පාවිච්චි කරන්න කවුද මේකට ඕඩර් දුන්නේ? D56 කරා වැඩි දිනනවා. විශේෂයෙන්ම මේකට අරගෙන එනවා ඔබ ඔබතුමාලගේ හදිසි උපක්‍රම බලකාය. කවුද මේ හදිසි උපක්‍රම බලකායට උදේ යන්න කිව්වේ? ඒ අය ගියේ සිවිල් පිට. ඒ උදේ පිරත් තුන මේ පිරිස තමයි අද 7 දෙනෙක්. ඒ අහිංසක නිලධාරී මරලා දැම්මේ මේ ක්‍රියාවලිය තුල. කවුද මේකට අනු දුන්නේ?
1: රාජ්‍යගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙලට එරෙහිව මෙම ගැටුම මෙහෙවා ඇද්දයන්න පිළිබඳ විමර්ශන කළ යුතු බවයි අමාත්‍ය විමල් රත්නායක කියා සිටියේ.
13: ඉතින් හොයන්න ඕන මේ කුඩු ජාවාරමට පාතාලට සහ දූෂිත දේශපාලන නායකත්වයට විරුද්ධව ලංකාවේ නීති ක්‍රියාමාර්ග කෙරෙනකට විරුද්ධව ඒක අනිත් පැත්තට දිස්ත්‍රික් කරන්න කරපු දෙයක් කියලාත් අපිට හිතන්න පුළුවන්කම තිබෙනවා. අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමනි මේක අපි විශ්වාස කරනවා අද ආණ්ඩුවෙන් දූෂිතයන්ට තක්කඩියන්ට විරුද්ධව කරන මහා පරිමාණ අධිකරණ මේ ක්‍රියාමාර්ග විරුද්ධව ඒකේ පාතාලේ ඒගොල්ලන්ගේ ගෝලියෝන්ගේ රියැක්ෂන් එකක් කියලා.
1: ක්‍රිෂ්කනු දිනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගය සඳහා දින නියම කර තිබෙනවා. ලබන නොවැම්බර් මාස 16 වනදා නඩුව කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණය නියෝග කළේ. නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසිනිකුත් කිරීමේ ක්‍රමවේද යටතේ සිතාසිනිකුත් කරන ලෙසයි අධිකරණය නියම කළේ. මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා නඩුව ගොනු කළා. ප්‍රධාන රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ එම රෝහල්වල ඇඳන් ධාරිතාව ඉක්මවා ගොස් රෝගීන් වාර්තා වන බවයි.
16: ප්‍රධාන පෙළේ රෝහල්වල සාමත් ධාරිතාව උපරිමයෙන් පැවැත්වෙනවා. ඒ කියන්නේ අපි හිතමු IDH රෝහල, රාගම රෝහල, පානදුර රෝහල සහ හෝමාගම වැනි රෝහල්වල සාමත් ප්‍රීම ඒ ඇඳන් සංඛ්‍යාව සාහිත්‍යයට වඩා රෝගීන් සංඛ්‍යාවක් දැනටමත් වාර්තා වෙනවා. නමුත් යම් රෝහල්වල යම් කිසි අඩුවීමක් දක්නට ලැබෙනවා කියලා ඊයේ පැවති ප්‍රැස්වීමකදී රෝහල් බලධාරීන් රෝහලේ අධ්‍යක්ෂවරුන් පැවසුවා යම් අඩුවීමක් පෙන්නුම් කරනවා කියලා.
1: වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,422. ලෝකයේ සාගරවල මතුපිට ජල උෂ්ණත්වය ජුනි මාසයේදී මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වී තිබෙනවා. මෙය 2023 සහ 2024 එල්නිනෝ කාලයේ වාර්තා වූ උෂ්ණත්වයද ඉක්මවා ගොස් ඇති බවයි විද්‍යාක්ෂයන් සඳහන් කළේ. මේ වන විට ලෝකයේ නිවර්තන සහ මධ්‍යම අක්ෂාංශ කලාපවල සාගර මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 21කට ආසන්නයි. කාර්මික විප්ලවයට පෙර 1870 එය සෙල්සියස් අංශක 19.6 පමණ මට්ටමේ පැවතුණා. විද්‍යාක්ෂයන් පෙන්වා දෙන්නේ මෙම උෂ්ණත්ව වෙනස සුළු මට්ටමක් ලෙස පෙනුනද එතරම් විශාල ජල ප්‍රමාණයක් උණුසුම් කිරීමට අති විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය බවයි.
0: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රුපියල් කෝටි 1460 ඉක්මවා යමින් වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ මෙතෙක් ප්‍රකාශයට පත් කළ ඉහළම වාර්ෂික ජීවිත රක්ෂණ බෝනස් මුදලයි. 2006 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විසින් ප්‍රකාශයට පත් කර ඇති සමස්ත බෝනස් මුදල රුපියල් බිලියන 131.28 දක්වා ඉහළ ගියා. පියෙකු මෙන් මවක මෙන් යන සන්නාමය පෙරදැරිව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මගින් සමාජයේ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. 2007 වසරේ ආරම්භ කළ පාසල් පිරියත සුරකිමු වැඩසටහන සඳහා මේ වන විට අඩු පහසුකම් සහිත පාසල් 3,365කට අධික සංඛ්‍යාවක් සඳහා පන්තිකාමර නවීකරණය, පුස්තකාල, පානීය ජල පහසුකම් ලබා දී තිබෙනවා. 2014 වසරේ ආරම්භ කළ සුභපැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජාතික විභාගවල දක්ෂතා දැක්වූ දරුවන්ට මේ වන විට රුපියල් මිලියන 240කට අධික වටිනාකමකින් යුතු ශිෂ්‍යත්ව 2,200කට වැඩි සංඛ්‍යාවක් පිරිනැමුණා. යලි සිරස්තල. මේගමුව බන්ධනාකාරයේ ගැටුමෙන් 27ක් මරුට අධිකරණයට කරුණු වාර්තා කරයි. චෝදනාවලට බන්ධනාකාර පරිපාලනයෙන් පිළිතුරු. රෝහල් කිහිපයක ඩෙංගු රෝගී ධාරිතාව ඉක්මවයි. නාමල්ගේ නඩුව විභාගයට දින නියම කෙරේ. චීනයට සුලි කුණාටුවක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. Sharani Tharakage aluthma movie eka thamai Premiere.
1: Hita vihisila alaketayam.
2: Movie eke kimada nuba nave kiyana song eka pahugiya da release una.
0: Sindhuwa kiyanne Mahesha ekka Baachi. Wedi vistara api yuwe Mahesha ge.
3: Attaroma meka film ekata karapu sindhuwak nemei. Mamai Baachi ayyai wenuwen hadapu sindhuwakut nemei. Film ekata meka shalneyak ahala shalneyak age palaweni cinema adhyakshanaya. Itin e wage wedakata sindhuwa denna labitch eka saha Baachi ayya wage jeshtha kalakaruwek ekka sing karanna labitch eka attara mata loku satuta. Film eke music direct karanne mage Mallik Krishan Karunaratna. Me sindhuwe melody ekata wachanath eyage.
2: කොහොමද ෆිල්ම් එකකට සින් කරන එක්ස්පීරියන්ස් එක?
3: ෆිල්ම් එකකට සින් කරනවා කියන්නේ සාමාන්‍ය සින්දුවක් කියනවා වගේ නෙමෙයි. අපි මේක කීප වතාවක්ම වොයිස් කරා. මොකද අර ෆ්‍රේම්ස් වලට ඒ ෆීලිංග්ස් වලට ඉමෝෂන්ස් වලට ගැළපෙන විදිහට වොයිස් එක දෙන්න ඕන නිසා මම හිතනවා උඩින්ම

0: නැකරකිලා
1: කල්පන මතකහාර නතුම් පිරි කතරේ මාතන්යුනා
2: ස්ලා කියනවා සෝංග එකට බොලිවුඩ් ටච් එකක් තියෙනවා කියලා.
0: මං හිතන්නේ බොලිවුඩ් ටච් එක එන්නේ ෆිල්ම් එකේ විෂුවල් එකෙන්. හරිම ලස්සන ෆ්‍රේම්ස් ටිකක් තියෙනවා. ඉතින් ෆිල්ම් එක එළියට ආවහම කට්ටියට බලන්න පුළුවන්. මං හිතන්නේ හිට් එකක් වෙයි.
3: මහේෂා මොනවද ඉස්සරහට තියෙන අලුත්

0: නැත්නම් දුරන්දර් ජපාන් වල තියටර්ස් වල රිලීස් කරන්න තමයි එයාලා ලෑස්ති වෙන්නේ.
1: ෆිල්ම් එකේ මේන් ඇක්ටර් රන්වීර් සිං ජපාන් ඔඩියන්ස් එකට කොනිචිවා කියලා එයාලගේ ලැන්ග්වේජ් එකෙන්ම මැසේජ් එකකුත් දීලා තිබ්බා.
0: මේ ෆිල්ම් එක ජපාන් වල සක්සස් වුණොත් දුරන්දර් ද රිවෙන්ජ් මූවී එකත් ඒත් එක්කම රිලීස් කරන්න තමයි ටීම් එක ප්ලෑන් කරලා තියෙන්නේ.
2: Talk of the town.

0: අපේ රටේ HIV ආසාදිතයන් වැඩි වෙන්නේ ඇයි?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: පසුගිය දවසක සමාජ රෝග සම්බන්ධ අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරපු දෙයක් තමයි ලංකාවේ HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා කියන කාරණාව. විශේෂයෙන්ම නවයෝන් තරුණයන් අතර, ඒ කියන්නේ වයස අවුරුදු 14 21 අතර වයස් කාණ්ඩයේ තමයි මේ විදිහට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ. මේ සඳහා ඔවුන් හේතු විදිහට සඳහන් කරන්නේ HIV ආසාදනය ගැනත්, ඒ වගේම HIV රෝගයෙන් බේරෙන ආකාරය ගැනත් ඔවුන් තුළ තියෙන අඩු දැනුවත්කම කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඔබගේ දරුවා මෙවැනි ආසාදනයකින් වළක්වා ගන්න ඔබ කළ යුතු කාරණා කීපයක්ම තියෙනවා. ඒන් වැදගත්ම කාරණාව තමයි මෙවැනි සමාජ රෝග ගැන දැනුවත් භාවයක් ඔබගේ දරුවාට ලබා දීම. ඒ සඳහා ඔබට ඔබගේ පවුලේ වෛද්‍යවරයා, ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව වැනි මේ ගැන දැනුවත් භාවයක් ඇති පුද්ගලයන්ව තෝරගන්න පුළුවන්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: මෙවැනිතරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: registered donor free will එකක් ගන්නවනම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. asset line finance 011 4700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්චර්ස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත් කව.
7: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

නුඹ තරම් කවුරුවත් දන්නේ නැති හින්දා. ඇත්තටම ඔයා ඔයා ගැන දන්නා වගේම ඔයා එයා ගැන එයාටත් වැඩිය දන්නවා ඇති. ඉතින් ඒ තරමට එයාව දන්නවා නම් ඇයි අපිට ඉවසන්න බැරි? ඇයි අපිට දෙයක් කතා කරලා විසඳ ගන්න බැරි? ඇයි අපේ අඩුපාඩුවක් මුළු ලෝකෙටම පෙන්වන්න හදන්නේ? රාත්‍රී 7:09. ඉතින් උන් අදත් සුපුරුදු විදිහටම විශ්මියාවිත් ඉන්නවා. ආදරේ කතා කරන්න ඕන දේවල් මොනාද? ආදරේ රසතැන්. එතකොට ඔයාගේ කතාව මොන වගේද? ඔයාගේ කතාවෙන් තව කෙනෙක්ට මොනාද ගන්න පුළුවන්? ඔයාට නිදහසේ කතා කරන්න පුළුවන් වෙලාව පැය දෙක මේ විදියට හදලා දෙන්න. මනුස්සෙක්ට තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් කරන්න පුළුවන් ලස්සනම දේ තමයි මුළු ලෝකෙම එයාට විරුද්ධ වෙtti එයාගේ පැත්තෙන් හිටගන්න එක. එයාගේ පැත්තේ වැරද්දක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් නම් විශ්වාසය රැකෙන විදිහට කවුරු කොහොම කිව්වත් අදාළ කෙනාගේ පැත්තෙන් හිටගන්න, ඒ වෙනුවෙන් කතා කරන්න, එයා වෙනුවෙන් ඔයා ශක්තිය අරන් වැඩ කරන්න. ඇත්තටම ආදරේ තියෙන්නේ විශ්වාසයයි පක්ෂපාතිකමයි ඇතුළේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. මං හිතනවා ඔයත් ඒ විදිහට විශ්වාස කරනවා ඇති කියලා. විශ්වාසය, අපි කෙනෙක්ට ලෝයල් වෙන්න ඕනේ. තේරුණාද? එන්න අපි මේ පැය දෙක අලුත් විදිහට ලියමු. 0711982294 අපේ WhatsApp නම්බරකට හරි ආදරේ කවුන්සියතෆ්එම් අපේ Facebook page එකට ඇවිත් post එක ඇටින් comment කරන්නත් පුළුවන්, WhatsApp messages එවන්නත් පුළුවන්. සතුටින් ඉන්න ඕනේ හරිද මේ පැය දෙක? ඒ වගේම තමයි හිතේ පුංචිම හරි දෙයක් හිර වෙලා තියෙනවා නම් ඒ දේ පෙතා ගන්නත් අමතක කරන්න එපා.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 767 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිසම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 832 1000 NIBM The City University The place to be
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 767 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමානකි.
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 1යි 0714 151 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නැනුන දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
5: මන් නම් හිතන්නේ නැහැ සර්
3: දකින හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න සන්දාසිට බ්‍රහස්පතින්දා දක්වා

රාත්‍රී 7:00 විනාඩි 29යි. සමහර අවසානයන් කියන්නේ ඉවර වීමක් නෙවෙයි. ඔබට හිතෙන්නේ මොනවාද ඒ ගැන? දේවල් අපි කතා කරලා ඉවර කරනවා. ආයි හම්බෙලා කතා කරලා ඉවර කරනවා. හැබැයි ඇත්තටම ඒ දේවල් ඉවර කරලද? නැත්නම් අත්හැරලද? මෙහෙමයි. මිනිසුන්ට කරන්න ඕන දේවල් කරන්නවත්, ඒ අයට කියන්න ඕන දේවල් කියන්නවත් කවමදාකවත් පරක්කු වෙන්න එපා. මොකද අපි ජීවත් වෙන්නේ එකපාරයිනේ නේද? හිතේ දෙයක් කියන්න තියෙනවා නම් ඒ දේ කොහොම හරි ඔයාගේ විදිහට ලස්සනට හිතක් රිදන්නේ නැත්තම් කෙනෙක්ගේ හිතක් රිදෙන්නේ නැති වෙන්න ඒ දේ කියන්න. එයා වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවා නම් ඒ දේ කරන්න. හැබැයි ඒක කරනවා කියලා මුළු ලෝකෙටම පේන්න මම මෙහෙම කරනවා මම මෙහෙම කියනවා ඒ විදිහට ආදරේදී එහෙම දේවල් ඕනෙම නැහැ. තව කෙනෙක්ට මෙහෙම හිතෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි කෙනෙක්ව අතහරගන්න බැරිව, එයා නැතුව ජීවත් වෙන්න බැරි නිසාම අපි අත්හරින්න බැරිව ඉන්නේ අපි මවාගත්ත අනාගතයක්, අපි එකට හීන දැකපු ජීවිතයක්, කවදා හරි හැමදේම හරියයි කියන ඒ බලාපොරොත්තුව, ඒ හැමදේම එකපාරටම අත්හරින්න හිත අකමැති නිසායි. හැබැයි මතක තියාගන්න ඕනේ කෙනෙක්ට ආදරය කරන එකයි ඒ කෙනාට ගැළපෙන එකයි එකම දෙයක් නෙවෙයි. ඇත්තටම ඔයාට ගැළපෙන කෙනෙක් නම් ඔයාගේ හිත හැමදාම ඔය විදිහට අවුල් කරන්නේ නැහැ. ඔයාගේ වටිනාකම සැක කරන්නෙත් නැහැ. ඔයාට ආදරේ ඉල්ලගෙන ඒ පස්සේ දුවන්න ඕනෙත් නැහැ. ඔයා ඔයාගේ සැනසීම නැති කරගන්නෙත් නැහැ. සමහර වෙලාවට අපි ආදරේ කියලා අල්ලගෙන ඉන්නේ අපිව රිදවන බැඳීමක් වෙන්නත් පුළුවන්. හැබැයි සමහර අවසානයන් තියෙනවා ඉවරවීමක් නැතිව අවසන් වෙන. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඒ ගැන ලියන්න 0711982947 අපේ WhatsApp number එකට හරි ආදරේ කවුන්සිලර් FM අපේ Facebook page එකට ඇවිත්. හැබැයි රෑ 9ට කලින්.

0: அசட்லைன் பைனான்ஸ் வித்தின் பெஸ்ட் பைக்குக்கான பெஸ்ட் டீல் லெக்க இன்னன பிரிமெஸ்மே பிரமுக்கியாவன பஜாஜ் சிடி 100 ஹா பிளாட்டினா 100 மோட்டர் சைக்கிள் சந்தா பஹசும லீசிங் பஹசு லீசிங் மாரிக்க கடினம் அனுமதிய சஹ அவுமலிய கேவிலி ஹெல்மெட்டுக்கு குத் நோமிலே அசட்லைன் பைனான்ஸ் அது மென்ன அது மாறன் யான அமுதன்ன வின்வாய் 114 700
1: இனா வென்ன மென்ன வெலாவ
2: ஆஃபர் செலிப்ரேட் பிளாக்
3: ஃப்ரைடே செலிப்ரேட்
2: முகந்தே ஒட்டே வச்சே
4: රටපුරා අපේ මගොවි පව දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
8: සුබ දවසක්
2: අලුත් වෙලා
8: පහසු වෙලා තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: 100 පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: වැඩි විශ්වාසයෙන්.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
3: Co-bank debit card challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Co-bank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy flagship experience center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: LOLC Finance. හරියන්න හරිම තැන.
5: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
6: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
7: ඈරාලහමි.
6: ඇහුන් නැද්ද මං කියපුවා?
7: නෑ නෑ අහන් හිටියේ.
6: මොනවද අහන් හිටියේ?
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
6: හෑ?
7: ඕරාලහමි. One and only සින්දු සියත.
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
8: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ.
8: Dilika Vardhan Textiles.

රාත්‍රි 7යි විනාඩි 51යි. මං ඔගලන් ආදරේ කොහොමද හිතන්නේ? ඒ මැසේජස් ඇස්සේ ජගත් මෙහෙම මැසේජයකුත් තෙවලා තියද්දි හරිම සතුටුයි. මහ සයුරේ පතුලේ ඉඳන් දිය කිඳුරියේ ආවාදෝ මේ ලස්සන ඇස් දෙක ඒ දිය කිඳුරිය වාගේදෝ. ආදර රේඛා අතරේ විශ්මිකේ හඬ පාවේදෝ. දෙවියෝ මවපු මේ ලස්සන කෙල්ල අනේ කාගේද? Thank you ජගත්, බොහොමත්ම ස්තුතියි. සමහර අවසානයන් කියන්නේ ඉවර වීමක් නෙවෙයි. ඒ ගැන තමයි මම ඔබගෙන් ඇහුවේ. එහෙම අහද්දී අපිට කමෙන්ට්ස් ඇවිල්ලා තිනා මෙන්න මේ විදිහට. නුඹ අවසන් කළ මං නැවතුන තැන අවසානයක් නැත, තවම මග බලන සිත. නුවන්ත පැතුම් ලියන්නේ අන්නේ විදිහටයි. එතකොට මෙහෙම කමෙන්ට් එකකුත් තියෙනවා. අවසානයක් අවසානයක්ම නොවන ආරම්භයක්. සංසාර දිගුවක්. ඔය කොච්චර කීවත් කොච්චර රිදුනත් නුඹත් මමත් හරි ලෝභයි ඔය සංසාර රිදුමට. අන්න ඒකයි අපිට මේ තරම් නිවන දුර වෙන්නේ. එහෙම ලියන්නේ ඉසුරු මංචනායක. ඔයත් ලියන්න ඕනේ ඔයාට හිතන දේවල්. ඊළඟ පෑදී තමයි මං ඒ කියවන දේවල්, ලියන දේවල්, එවන දේවල් හැමදේම ඔයත් එක්ක බෙදාගන්නේ.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 715 555 අමතන
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් කොලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 250යි. වටවල තේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි. ෆැන්ඩා බේබි රත්මල් සබන් 5 පැක් එක ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් වර්සිටි
11: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත් කම.
12: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011-415-411-411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

අලුත් පැයක් අපේ දෙවනි පැය රාත්‍රි 8යි විනාඩි 5යි. තව කෙනෙක්ට ආදරය කරන්න කලින් ඔයා ඔයාට ආදරය කරලා තියෙනවද? ඔයා ඔයාට ආදරය කරනවද? මෙහෙමයි, පුළුවන් තරම් දවසක් කොච්චර දේවල් වලට මුහුණ දුන්නත්, කී දෙනෙක් එක ගනුදෙනු කළත්, කොච්චර වැඩ කළත්, දවසේ අන්තිමට අර අපි කියන්නේ end of the day, ඔයාට ඔයා ගැන සතුටු වෙන්න පුළුවන්ද? ඔයා කොච්චර හොඳ කෙනෙක්ද? ඔයා අලුත් ඒවා ඉගෙන ගන්නව වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වැඩ වෙන්න පුළුවන්, ඔයාගේ හෙල්ත් එක ගැන වෙන්න පුළුවන්, ඔයාගේ හිත ගැන වෙන්න පුළුවන්. ඉස්සලාම තමන්ට ආදරය කරන්න. මොකද ඔයා ඔයාට ආදරය කරද්දී ඔයාගේ හිත ඔයාම රිද්දගන්නේ නැහැනේ නේද? ඔයා ඔයාට ආදරය කරොත් ඔයා ළඟ තියෙන ආදරය තව කෙනෙක්ට දැනෙන්න පටන් ගන්නවා. එතකොට වචනකින්වත් ඔයාගේ අතින් කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙනවා. ඒක හරියට මැජික් එකක් වගේ. හැබැයි දැන දැනම ඔයාව නැති කර ගන්නවා නම් ඔයා විසින්ම අවසානයකට තිත තියන්න ඕනේ. සමහර අවසානයන් කියන්නේ හැබැයි ඉවර වීමක්ම නෙවෙයි. එන්න ලියන්න මේ පැයදෙත් 0711 982294 අපේ WhatsApp නම්බරකට.

0: ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී Thailand's ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ Thailand's. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ Thailand's ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට Thailand's ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718-492-492 0718-132-77
6: කිරිපිටිවල වැඩිපුරම අඩංගු වෙන්නේ 1. ලැක්ටෝස් 2. සුක්‍රෝස්
7: 1. ලැක්ටෝස්
8: සියතසේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ හොරණින් හර්ෂිනී සඳරේනෝ
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
10: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න
11: යත පොකට් මනි
12: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
13: අනුග්‍රහය
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේප් ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංක් කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රී 8යි විනාඩි 21යි. මේ විදිහට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. නම කියන්න එපා කියලා තමයි කියන්නේ. හැබැයි මැසේජ් එක කියවන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් පුළුවන් පුළුවන්. ඕනම දෙයක් මාත් එක්ක බෙදාගන්න. මම ඒ විශ්වාසය රකින්නවා. මෙන්න මේ විදිහට තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ. ඔයා දන්නවනම් මේ හැම දෙෙම මං ලියන්නේ ඔයාට කියලා, ඒ වගේම තමයි මේ හැම දෙෙම ඔයා දකිනවා කියන එකත් මම දන්නවා. අපි අතර වුණු ප්‍රශ්න වලින් ඉවර වුණාටත් පස්සේ මං මෙච්චර කල් ඔයාට අවස්ථාවක් දුන්නත් ඒ හැම අවස්ථාවකම ඔයා මාව මගහැරියා. මං වැරද්දක් නොකළත් අදටත් ඔයාගේ යාළුවෝ තැන්තැන්වල මට කතා කියද්දි බනිද්දි වැරද්ද ඔයාගේ බව ඔයා හොඳටම දැන දැනත් ඉස්සර වගේම ඒ හැමෝම ඉස්සරහා ඔයා තවත් මාව පහතට ඇදලා දාන එක කරන්නේ. සිද්ධ වුණ දේවල් වලට හේතුව ඔයා කියලා දන්නව වුණත් ඒ වැරද්ද පිළිගන්න ඔයා තාමත් කැමති නෑ. ඉතින් මේ හැම දෙයකින්ම මට තේරුණ එක ඇත්තක් තියෙනවා. ඒ ඔයාට තවදුරටත් මාව ඕනේ නෑ වගේම මට ඔයාව අත්හරින්න කාලේ හරි කියන එක. ඇත්ත. නම නොකිව්වත් ඔයාට දැනෙනවා නම් ඒ කාලේ හරි කියලා අත්හරින්න. මොකද ඔයා ඩිසර්ව් ඊට වඩා ලස්සන ආදරයක් ලබන්න. තව පැය භාගයක් වගේ තමයි අපිට මේ විදිහට අදහස් හුවමාරු කරගන්න පුළුවන්. ඉතින් මේ පැත්තට ඇවිත් මැසේජ් එකක් තියන්න. පින්ද 711 98 2 98 4 අපේ WhatsApp නම් එකට.

0: අතමයි වරද තියන්නේ.
1: සේතහන් ඉන දම් වෙලාව රාත්‍රී 8:27.

0: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011467627222 අමතන්න.
1: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011-732-1000. NIB the City University, the place to be.
2: Brand new unat registered unat free will එකක් ගන්නව නම් asset line ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011-742-700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

රාත්‍රි 8යි විනාඩි 38යි. අද අපි තෙන් කතා කර කර ඉන්නේ සමහර අවසානයන් කියන්නේ ඉවර වීමක්ම නෙමෙයි කියන එක. මැසේජස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඊට කලින් මෙහෙම කියන්නත් හිතනවා. දේවල් හිතන විදිය වෙනස් වෙන්න, හිතන විදිය වෙනස් කරන්න බැරි වුණත් ඔබේ හිත දන්නවා, මගේ හිත දන්නවා අපි මොනාද කියන්නේ කරන්න කියලා. ආදරේ දුණත් එච්චරයි. ඔයා කැමති නෑනේ නේද ඔයාගේ හිත හැම වෙලේම රිද්ද ගන්න? පුංචි වචනවලින් මහා ලොකු දේවල් වෙනස් කරන්න පුළුවන්. ආදරණීය හිතක් තියෙන්නේ ආදරේ කරන්න වගේම ආදරේ ලබන්න සුදුසු කෙනෙක්ට විතරමයි. යාළුවෙක් ලියනවා මේ විදිහටත්. මං ජීවිතේ ඔයාටම කියලා ලියලා දුන තැනක් තියෙනවා. හිතේ ඔයාටම කියලා වෙන් කරපු ඉඩකුත් තියෙනවා. ඉතින් ඒව මං විතරක් දැනගත්තාම ඇතිනේ. මට ඕනේ නෑ තව කෙනෙක් එක්ක මගේ ජීවිතේ ඔයාට තියෙන තැන ගැන කියවන්න. වෙනස් මැසේජ් එකක්. තව මැසේජස් කියවන්න ඕනේ. හැබැයි මට හිතෙනවා මේ සින්දුව දීලම අහලම යන්න කලින්ම ඒ මැසේජස් ටිකත් කියවන්න. ස්පෙෂල් යාළුවෙකුත් මේ වෙලාවේ අහගෙන මෝදර, මොරටුව, පානදුර, ඔන්න ඔය පාරවල් දිගේම ගෙදරට යන ගමන්. යාළුවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පරිස්සමින් ගෙදර යන්න ඕනේ හරිද? තැන්ක් යූ සියත ආදරයක අහන් ඉඳලා විශ්මිට මැසේජ් එකක් දැම්මට.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
3: හොම ඉඳලා බෑ සැන්ඩි, හොම හොම ඉඳලා නම් බෑ.
4: මට ගලි බෙල්ල ඕනේ, මගේ හැම කොහොමත් සීනිදු.
3: මේ කොහොමද ආයක සීනිදු කරගෙන තියෙන වැලි කරද හිලන්නේ
4: නැවද කරක්? නෑ නෑ, ඇත්තටම ඉතින් උපන් හැටි ඉතින් මේවා.
3: උපන් කැත?
4: උපන් හැටි.
3: ආ උපන් හැටි මේ බලපන්කෝ තාලි. ටීටි.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60න් ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
7: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ, එයාගේ තාත්තා නම විල්ල.
9: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
10: රාජ්‍යරුව ගොබ්බයා.
11: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
5: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සීත ටීවී තුලින්.

රාත්‍රි 8යි විනාඩි 56යි. මේ මියුසික් එක ඇහෙද්දී පොඩ්ඩක් පරණ කාලෙට ඇතිලා යනවා. ඒ වගේ සින්දු කවමදාකවත් පරණ වෙන්නේ නැහැ නේද? අහන්න අහන්න ආස හිතෙනවා. නිම නොවන මතකවලට කොහෙන්ද අවසානයක්? එක මෙන්ටක වෙලා තියන්නේ වෙනදා වගේම කඳුළු උල්පත. එහෙනම් අදට ආදර රේඛාවලි විශ්මිත යන්න අවසර දෙනවද? හැබැයි හෙටත් රෑ 7 වෙද්දී මහ කොටා කාතරේ අරගෙන ඔබ ළඟට එනවා. මගේ ජීවිතේ සොඳුරේ ගෙන් එන්න ඔබට සුබ රාත්‍රියක්.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: නු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ
8: කියන්නේ? සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship Experience Center, Ward Place, Colombo 7 with හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555
5: අමතන්න 98.2 98.4

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: හොම ඉඳලා බෑ සැන්ඩි හොම හොම ඉඳලා නම් බෑ.
6: මට ගලිබෙල්ල ඕනේ මගේ හැම කොහොමත් සීනිදු.
5: මේ කොහොමද ආයක සීනිදු කරගෙන තියෙන්නේ වැලි කරද කියලා හවස් දුරක්.
6: නෑ නෑ ඇත්තටම ඉතින් උපන් හැටි ඉතින් මේවා.
5: උපන් කැත?
6: උපන් හැටි.
5: ආ උපන් හැටි මේ බලපන් කොතන හැටි ඉති.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

අවබෝධ. අද සියත රෑ 10යි ගී 10 සමග එකතු වෙන මම උපදින්නේ ගාල්ලේ කරාපිටිය ප්‍රදේශයේ. මම පාසල් අධ්‍යාපනය ලබන්නේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන්. ඊට පස්සේ මගේ උසස් අධ්‍යාපනය සඳහා මම යොමු වෙනවා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිය හදාරන්න. ඉතින් කුඩා කාලේ ඉඳන්ම නාට්‍ය කලාවට රංගනයට ඇල්මක් තිබුණත් පසු කාලීනව තමයි ඒ සඳහා මට යොමු වෙන්න අවස්ථාව හම්බෙන්නේ. ඉතින් කොහොම හරි ඒකට තිබිච්ච ආසාව නිසාම විශ්වවිද්‍යාල කාලයේ අතරත් ඊට පස්සේ දිගින් දිගටම වැඩි වශයෙන් වේදිකා නාට්‍ය කලාවට සහ සිනමාවට ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙමින් වර්තමාන වෙනකොට වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට යොමු වෙන මම අනුරාධ මල්ලවාරච්චි. ඉතින් අද මගේ මතකයන් අවසන ගී 10ක් සමග සියත රෑ 10යි ගී 10 වැඩසටහනට ඔබත් සමග එකතු වෙනවා. අපි හැමෝටම වගේ අපේ ජීවිතේ පළවෙනි වීරය වෙන්නේ අපේ තාත්තා. අවාසනාවකට මගේ තාත්තා 2019 වර්ෂයේදී ජීවිතක්ෂයට පත් වෙනවා. හැබැයි උඩා කාලේ ඉඳන්ම අර සින්දුවකක් තියෙන වගේ තාත්තව මට පෙනුනේ අතුරෙක් වගේ වුණත් පසු කාලිනව තාත්තා මට යාළුවෙක් සහ දෙවියෙක් වීරයෙක් වගේ දැනෙන්න ගත්තු අවස්ථා තිබුණා. ඉතින් මම මේ 10 ගීතය සඳහා මේ ගීතය තෝරගන්නෙම මේ ගීතයත් එක්ක මට තාත්තාව නිරන්තරයෙන් මතක් වෙනවා. මොකද ඒ තාත්තා ජීවත් වෙච්ච පැවැත්ම නිසා. ඒක මට තේරුනේ පස්සේ කාලෙක. ඒ කාලේ අතර මට තාත්තගේ මේ පැවැත්ම සම්බන්ධයෙන් මට අර්බුදයක් තිබුණා. හැබැයි මම ටික ටික ලොකු වෙනකොට මට තාත්තගේ මේ සමහර දේවල් ගැන මට හිතන්න ඉඩ හම්බුණා. ඇත්තට මම හිතනවා අපි ගොඩක් වෙලාවට ඔය ආගමික වශයෙන් කියන නිවන හෝ ස්වර්ගයට ළඟ තැන අපි සතුටෙන් ජීවත් වෙන එක කියලා. මම මේ වෙනකොට විශ්වාස කරනවා. ඉතින් ඒ ගීතයත් එක්ක තියෙන සම්බන්ධය තමයි අපේ තාත්තා ඕනෑම අවස්ථාවක ඉස්සෙල්ලම කියන්න පෙළඹෙන පළවෙනි ගීතය තමයි මේක. විශේෂයෙන්ම පවුලේ හම්බෙන සුබද සාදවලදී හෝ වෙන යම් අවස්ථාවක සහ තාත්තා මං හිතන්නේ කැමැතිම වෙලාවදී විච ගීතයක් මේක. ඉතින් අපේ තාත්තා කියන්නේ බොහොම සරලව සැහැල්ලුවෙන් දේවල් දිහා බලපු කෙනෙක්. මේ ගීතයත් එක්ක මට තාත්තා

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චියේ.
2: මම මේ වෙනකොට කිසිම අවස්ථාවක කිසිම හේතුවක් නිසා කොහෙවත් සින්දුවක් කියන කෙනෙක් නෙමෙයි. මට කවුරු හරි සින්දුවක් කියන්න කියලා කිව්වොත් මම කියනවා මට සින්දු කියන්න බෑ කියලා. මම සින්දු කියන්න බැරි කෙනෙක් කියලා මං කියනවා. ඒකට හේතුවක් තියෙනවා. පාසල් සමයේ මගේ පාසල් ගුරුවරියක් යම් අවස්ථාවක මං සින්දුවක් කිව්වහම ඔයා පැත්තකට එන්න ඔයාට සින්දු කියන්න බෑ කියලා මට කිව්වා. මට ඒක දැඩි ලෙස මගේ හිතට අදටත් වද දෙන සහ ගීත ගයන්න මාව හිර කරපු වචනයක් විදිහට මගේ මතකේ දැඩි ලෙස තියෙනවා. හැබැයි ඊට කලින් පහවසරට කලින් මට කවුරු හරි සින්දුවක් කියන්න කිව්වොත් මම පැනලා සින්දු කියන කෙනෙක්. එහෙම කියද්දී මම කියන්න පෙළඹිච්ච සින්දුව තමයි අපි මේ නවවෙනියට තෝරගන්නේ. මේ ගීතේ විශේෂයක් තියෙනවා. ඒ කාලේ පොඩි කාලේ මම මේ ගීතය කියද්දි මේ ගීතේ මට නිතර ඇහිච්ච නිසා මම කිව්වා. හැබැයි මේ ගීතේ ලොකු තේරුමක් මන් දැනන් හිටියේ නැහැ. හැබැයි පස්සේ කාලෙක සිංහල සාහිත්‍ය හෝ යම් දේවල් එක්ක වෙන දැනුමත් එක්ක මේ ගීතය යම් විදිහකට අර්ථ දක්ව ගත්තට ඇත්තටම මේ ගීතය දැනෙන්න ගත්ත මට ජීවිතේ එක කාලෙකදී. කොරෝනා සමයේ ඇති වෙච්ච විවසනයත් එක්ක අපි කරමින් හිටපු සියලු වෘත්තීන් අතර වෙලා අපේ ජීවිත නතර වෙලා එහෙම තියෙන වෙලාවක විවිධ පීඩන අපේ ජීවිතවලට එද්දී අපහා සෙනෙහින් බැඳිච්ච ගොඩක් අය අපිව දාල යද්දී ආපහු ඉන්දිකඩ ළඟ බලාගෙන හිටපු අම්මා ළඟටම දුවන්න මට සිද්ධ වුණා. මගේ වාසනාවට අම්මා ඉන්දිකඩ ළඟ මං එනකම් බලාගෙන හිටියා. ඒ වෙනකන් නාට්‍ය වැඩත් එක්ක මගේ දේවල් එක්ක අම්මව බලන්න මට යන්න මං වෙලාව හදාගත්ත අඩුයි කියලා මට හිතුණා. හැබැයි දැන් මේ වෙනකොට මට ලැබෙන හැම ඉඩකම මම ඉස්සෙල්ලම දුවන්නේ අම්මව බලන්න. ඉතින් අපි අහලා බලමු ලංකා ගීත ශිෂ්ටයේ ඉතාම ජනප්‍රිය මුණදාස කපුගේ මහත්මයාගේ දවසක් පැල නැති හේන්.

0: ස්ෆූර්තිදායයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චියේ.
2: ජීවිතේ අපිට එක එක කාලවලදී විවිධ ගුරුවරු හම්බ වෙනවා. මගේ ජීවිතේ මට විශේෂ වෙච්ච ගුරු පෞරුෂයන් දෙකක් තියෙනවා. ඒ තමයි 4 වසරේදී මගේ පන්ති භාරව හිටපු ඉන්දු අබේරත්න මිස් සහ මම ඕ ලෙවල් කරන සමයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට මම ගියා අධ්‍යාපනය හදාරන්න. ඒ ආයතනයේ ප්‍රධාන ආචාර්ය වෙච්ච ගරු තිස්සද සිල්වා ගුරුතුමා. මට පොඩි කාලේදී ලස්සනට අකුරු ලියන්න බෑ, මගේ අකුරු කැතයි. ඉතින් දවසක් ඉන්දු මිස් මට අඬ ගහලා කිව්වා, ඉන්දු මිස් කතා කරන විදිහත් හරිම ලස්සනයි. සහ ඉන්දු මිස් මන් දන්නේ ඒ අපිට වෙනිච්ච හැටි සහ අපේ හිතේ ඇතිවිච්ච ආදරයත් එක්ක ඉන්දු මිස් අපිට මාරම ලස්සනට පෙනුණා. අදටත් මට ඉන්දු මිස් එහෙමයි. ඉතින් ඉන්දු මිස් මගේ ළඟට අඬ ගහලා කිව්වා, උතේ අකුරු ලස්සන වෙන්න නම් ගොඩක් ලියන්න ඕනේ. වා මොනව හරි ලියාගෙන එන්නකො. මං කල්පනා කරා මොනවද ලියන්න කියලා. මට ඇහෙන සින්දු මම කොළවල ලිව්වා. කොළවල ලියලා මම ඉන්දු මිස්ට ගෙනියන් දුන්නා. ඉන්දු මිසේ හැම කොලයක්ම බලලා ඉතාම සතුටින් හොඳයි පුතේ දැන් හොඳයි, ආ දැන් ලස්සනයි කියලා. ඒක එතනින් ඉවරුණා. ඊට පස්සේ අත්අකුරු තරඟවලදී ජයග්‍රහණ ලබන්න තරම් මගේ අකුරු ලස්සනත් වුණා. ඊට අවුරුදු 10කට විතර පස්සේ මම පාසලෙන් ඉවත් වෙන්න අන්තිම කාලෙ වෙනකොට ඉන්දු මිස් මට ෆයිල් එකක් අතරගෙනලා දුන්නා, පුතේ මේක වා තියාගන්න කියලා. මම ඒක අරලා බැලුවාම ඒ ෆයිල් එකේ තියෙන අර මං ලියපු සින්දු ඔක්කොම. ඒ වෙලාවේ මට දැනෙච්ච හැඟීම මට අදටත් හිතාගන්න බෑ. කොහොමද එච්චර ආදරයක් ගුරුවරයෙක් ඇතුළේ තියෙන්නේ. මම වර්ග ගුරුවරයෙක් වෙන්න උත්සාහ කරපු කෙනෙක්. හැබැයි මට හිතුණා ඉන්දු මිස් තරම් නම් ආදරේ මට බෙදන්න බැරි වෙයි කියලා. ඉතින් නැවත මම ඕ ලෙවල් කරද්දි තිස්සද සිල්වා සර් මට ෆ්‍රී කාඩ් එකක් දීලා මට ඉගෙන ගන්න එන්න කිව්වා. ඒ වෙනකොට මට කවදාවත් උසස් පෙළ සඳහා A8ක් ගන්න පුළුවන් කියන සිතුවිල්ලකවත් මං හිටියේ නැහැ. හැබැයි තිස්ස සර් මට A8ක් ගන්න තැනට විතරක් නෙමෙයි, එතනින් පස්සේ ජීවිතේ දිහා බලන්න, ජීවිතේ දකින්න උගන්නපු මහා ගුරු පෞරුෂයන්. ඉතින් මේ ගුරු පෞරුෂයන් දෙකම මට මේ ගීතය අහද්දි හැම මොහොතකම මතක් වෙනවා. මට උන්ව බලන්න යන්න බැරි වුණත් මගේ හිතේ හැමදාමත් ඒ ආදරේ තියෙනවා. මට මේ වගේ කියන්න පුළුවන් හැම වෙලාවකම මම මේ කතාව මේ ලෝකෙට කියනවා. අපි අහමු ඊළඟ ගීතය පැන මඩ කඩිති.
1: අංක 8

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චේ.
2: දැන් අපිට අහන්න නියමිතව තියෙන්නේ මගේ මතකවුස්සන ගීතාවලියේ 7 වෙනි එක. ඉතින් මේක ටිකක් විශේෂයි. මම කොහොම හරි ටිකක් හොඳ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයකින් පස්සේ මම ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ කරන්න තීරණය කරාට පස්සේ මම ටිකක් හැඩි දැඩි වෙන්න පටන් ගත්තා. ටිකක් ජීව විද්‍යාත්මකවත් අර අපේ ශාරීරික වෙනස්කම් එක්ක දේවල් වෙන්න පටන් ගන්නකොට සිංහබාහු නාට්‍ය වගේ සිංහයා සිංහබාහු අතරේ අපේ ගෙදර පොඩි මතවාදීමේ සටනක් යන්න ගියා මං තාත්තත් එක්ක. එතකොට මට තාත්තව පිනුනේම සිංහයා වගේ. මම සිංහබාහු ගැන දැනගෙන හිටියේ නෑ වෙනකොට. හැබැයි මම තනිකර හැසිරලාම තියෙන්නේ සිංහබාහු වගේ. ඉතින් කොහොම හරි මට ගෙදර කියන එක එතකොට ටිකක් ඉන්න අපහසු තැනක් වගේ දැනෙන්න ගත්තා මගේ උසස් පෙළ කාලේදී. ඒ නිසා මගේ මේ තියෙන මුරණ්ඩු කන් එක්ක මගේ ඥාති සහෝදරෙක් වරයන් අපේ ගෙදර කියලා මාව බලෙන් ඒ ගෙදර එක්කගෙන ගියා. දැන් මං තනියෙන් මගේ රාජ්‍යයක වගේ හිතාගෙන පොඩි කාමරයක චූටි අයියා මා ඉන්නවා. අපි දෙන්නට ලොකු පහසුකම් ගොඩක් තිබුණ නෑ. ටික දවසක් යනකොට ඉතින් අර ගෙදරින් හම්බෙච්ච කිසිම දෙයක් නෑ කියලා පොඩ්ඩක් දැනෙන්නත් ගත්තා. ඉතින් කාන්සිය නිවා ගන්න මට වෙන ක්‍රමයක් තිබුණ නෑ. ඉතින් ඔය කාලෙම තමයි ටිකක් අර CD ටැටි එන්න ගත්තේ. අපේ අතේ ලොකු මුදලක් තිබුණෙත් නෑ. හැබැයි චූටි අයියා පොඩි පොඩි රස්සාවල් කරමින් හිටියේ. චූටි අයියා කොහොම හරි හොයාගෙන ඇවිල්ලා තිබුණා එක CD ටැටියක්. සංගීත් විජේසූරියගේ 7 දරි. ඉතින් අපිට වෙන අහන්න දෙයක් තිබුණ නෑ. රේඩියෝ එකක්වත් අහන්න එකේ පහසුකම තිබුණ නෑ. එකම දේ අපි ළඟ තිබිච්ච ඒ යන්ත්‍රය පුළුවන් CD ප්ලේ කරන්න විතරයි. අපි ළඟ තියුණෙත් එක CD එකයි. ඉතින් මං හිතන්නේ මම 7 දරි ඇල්බම් එක අහලති දිනපතාම වගේ. ඉතින් මට තාමත් ඒ ගීත කොහේ හරි ඇහෙද්දී මට මගේ උසස් පෙළ කාලේ මතක් වෙනවා. ඒ ඇට්ටර කාලේ. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ තෝරගත්ත

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චියේ.
2: මෙලඟට හයවෙනි ගීතය. මම මේ ගීතය තෝරගන්න මුල් වෙන එක චරිතයක් මට ඉන්නවා. ඒත් මගේ පවුලට සම්බන්ධව මගේ ඥාති සොහොයුරියක්. අපි සම වයස් වගේ ඉන්නකොට අපි එකට සෙල්ලම් කරපු, එකට කූම් පිට්ටු හදපු, එකට ඔන්චිල්ලා රදපු මේ සෙට් එකේ අපි ආදරයට කියන මැණිකේ අක්කා. මැණිකේ අක්කට සාමාන්‍ය පෙළින් පස්සේ ගෙදර ඉන්න ගත්තා. අපි ඉස්කෝලේ යනවා. මැණිකේ අක්කා තීරණය කරා ගාමන්ට් යනවා කියලා. මට ඒ වෙනකොට ගාමන්ට් යන කෙනෙක් සම්බන්ධයෙන් මට තියුණු චිත්‍රය, අයියෝ ඇයි ගාමන්ට් යන්නේ මිනිස්සු කොටද චිකී ගාමන්ට් යනවා කියන නිකන් හරි ටිකක් බාල වැඩක්නේ වගේ නිකන් මට ඒ ගැන ඇත්තරම පොඩි පහත් හැඟීමක් මට තිබුණා. කොහොම හරි කාලයත් එක්ක මෙහෙම යනකොට මැණිකේ අක්කා ඒ හම්බ කරන මොනවා හරි සුළු මුදලින් දේවල් එකතු කරන්න පටන් ගත්තා. එයා යාට චේන් එකක් හදාගත්තා. ගෙදෙට්ට තව දේවල් ගේන්න ගත්තා. ගෙවන්න ෆ්‍රිජ් එකක් ගත්තා. උටු සැටියක් ගත්තා. මට ඒ ඊට පස්සේ දැනුණා අපි තාමත් ඉස්කෝලේ යනවා. මැණිකේ අක්කට පුදුම ධෛර්යයක් තියෙනවා වගේ මට එකක් දැනෙන්න ගත්තා. හැබැයි ඉතින් ගාමන්ට් යන්නේ කියන හැඟීම මට හැමදාම තියුණා. නමුත් ඒ කාලෙම මට මේ ගීතය අහන්න හම්බුණා. මේ ගීතය ඇහෙද්දී ඒ ගාමන්ට් යන ගෑනු ළමයෙක්ගේ ඇතුලේ තියෙන දේවල් සහ ඒ ගැන හිතන්න ඕන විදිහ සහ මම හිතපු විදිහේ වැරද්ද මට මේ ගීතයෙන් ඇත්තටම තේරෙන්න ගත්තා. ඒ ගාමන්ට් යන ගැන විතරක් නෙමෙයි ඕනෑම රැකියාවක් කරන කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ තියෙන මහා බරපතල ජීවන තත්ත්වයන් මට දැනෙන්න ගත්තා. මිනිස්සුන්ගේ ජීවිතය ගැන හිතන්න පටන් ගත්තා. හිතන්න පෙළඹුමක් ඇති කරා. අදටත් ඒ ගීතය මට අහම්බෙන් හරි ඇහෙද්දී මට මැණිකේ අක්කා සහ මම ඒ හිතන්න පටන් ගත්තු තැන මට මතක් වෙනවා. ඒ ගීතය තමයි වික්ටර් රත්නායකයන්ගේ අම්මා බඳු පෙම්මාදරු.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චේ.
2: ඊළඟට මම තෝරගන්න පස්වෙනි ගීතය. මේ ගීතය තමයි අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන ඔබ ඇපල් මලක් වගේ ගීතය. ඉතින් මේ ගීතය මට විශේෂ වෙන්නේ මහා පුදුමාකාර විදියකට. ඇත්තරම කිව්වොත් මට පාසල් කාලේ පාසල් ප්‍රේමයක් තිබිලා නැහැ. හැබැයි එහෙම කැමැත්තක් තිබුණේ නැහැ කියන්න මට බෑ. අපි කියන්නේ ක්‍රෂ් හරි මොනවා හරි එහෙම තිබිච්ච කාලයක් තිබුණා. ඒ කාලවලදී මට ඒ යම්කිසි කැමැත්ත හිදිච්ච ගෑන් ළමයෙක් ගැන හිතද්දී මට ඒක දැනෙන්න ගත්තේ හැමතිස්සෙම මේ ගීතයේ තියෙන මේ ඇපල් මලක් වාගේ කියලා. මේ රිදම් එකට, මේ සද්දෙට තමයි මට ඒක ඇහෙන්න ගත්තේ. පස්සේ කාලෙක මම තේරුම් ගන්නවා නෑ, ඒ මට තේරුණේ ඒක නෙමෙයි. ඇත්තරම ඒක තමයි ඒ යෞවන ප්‍රේමය දැනෙන අඬ, දැනෙන රිද්මය, දැනෙන විදිහ තමයි මේ ඇපල් මලක් වාගේ ගීතය ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් කාලයත් එක්ක ඒක නොනැසි තාමත් පළමු ප්‍රේමයක් ගැන, යෞවන ප්‍රේමයක් ගැන හිතද්දි මං හිතනවා ලංකාවේ ගීත කලාව ඇතුලේ ඉතාම විශේෂ විදිහට ඒ ප්‍රේමය සනිටුහන් කරපු ගීතයක් තමයි මේක. ඉතින් මට පාසල් ප්‍රේමයක් නොතිබුණත් ඒ කාලේ හිතර දැනිච්ච, හිතර වැදිච්ච සමහර රූප, සමහර මතක මට අවසා දෙන ගීතයක් අදටත් ඔබ

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චියේ.
2: පාසල් කාලේ ප්‍රේමයක් තිබුණේ නැති මම ඊට පස්සේ නාට්‍ය කරන්න ආවට පස්සේ විවිධ ප්‍රේම සම්බන්ධතාවල පැටළුණා කිව්වොත් හරි. ඇත්තටම මේව පැටළුණා. ඊට පස්සේ කාලෙක මේ පැටලිච්ච ඒවා සමහර වෙලාවට ලිහිලා විශ්වවිද්‍යාල කාලේට ආවට පස්සේ මං හිතුවා ටිකක් ජීවිතේ පිළිවෙලට දෙයක් කරන්න ඕනි කියලා හිතලා පිළිවෙලට ආදර සම්බන්ධයක් පටන් ගත්තා. මම හිතන්නේ මම ජීවිතේ පළවෙනි වතාවට ගෑනු ළමයෙක්ගෙන් ගිහිල්ලා ප්‍රේමය ඉල්ලා සිටිය විශ්වවිද්‍යාලෙදී. ඉතින් කොහොම හරි විශ්වවිද්‍යාල ප්‍රේමයක් පටන් ගත්තා. එහෙම වෙන්නත් එක හේතුවක් තියෙනවා. මොකද විශ්වවිද්‍යාලයකට යනවා කියන්නේ නිකන් විශ්වවිද්‍යාල ප්‍රේමයක් ඒකෙම මාර කොටසක් වගේ අපිට ඇහිලා තිබුණා. තේරාදෙනී, ආදර, උයන්, ඊට පස්සේ මහවැලි ගඟ වගේ සාහිත්‍ය ඇතුලේ දේවල්. ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රේමයන් නැති වෙලා ගියාට පස්සෙත් ඒව දිහා ආපහු ආදරෙන් බලන කවියන්ගේ කවි වගේ දේවල්. හැබැයි මම හිටියේ වගේ ලස්සන විශ්වවිද්‍යාලයක නෙමෙයි. ඒ නිසාමද මන්දා මට නම් විශ්වවිද්‍යාල ප්‍රේමය සම්බන්ධයෙන් තියෙන ටිකක් හොඳ නැති මතකයක්. ඒක ගැන ගොඩක් අය විවිධ විදිහට හිතයි. ඒ කියන්නේ මට දැනෙන ඇත්තම හැඟීමත් එහෙමයි. මම ඇත්තටම අවංකව විශ්වවිද්‍යාල ප්‍රේමයක් එක බැඳලා හිටියා කියන්න මට පුළුවන්. හැබැයි අවාසනාවකට විශ්වවිද්‍යාලය හැරදා යන දවසේදී එයා ගෙදර ගිහිල්ලා මට එක කෝල් එකක් අරන් කිව්වා අපි මේ සම්බන්ධේ නවත්තමු කියලා. මං ඒ වෙනකොට කවදාවත් හිතලා තිබුණේ නැහැ මට එහෙම දෙයක් වෙයි කියලා. ඒ නිසා මම හිතන්නේ මගේ ජීවිතේ සිද්ධ වෙච්ච විශාල කඩාවැටීමක් මට ඒ වෙලාවෙත් ඇති වුණා. දැන් කල්පනා කරත් ඒක හරි සුන්දර මතකයක්. ඒක මාරයි, කාලේ නම් නියමයි වගේ හැඟීමක් මට එන්නේ නැහැ. ඉතින් මේ ගීතේ මම තෝරගන්නේ මට ඒ ආතර කතාව මතක් වෙනවා. මේ ගීතේ ඉතාම ලස්සන ගීතයක්. හැබැයි මේ ගීතයත් එක්ක චූටි තරහකුත් මට එනවා. මොකද මේ ගීතය අපි අවසාන වසර වෙනකොට එහා ගොඩක් ආසාවෙන් හිටපු ගීතයක්. ඒක තමයි මායාවක්මයි ආදරේ.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චේ.
2: කලින් ගීත දෙකේදීම ආදරේ ගැනම කතා කරපු හින්දා කාට හරි හිතෙන්න පුළුවන් මං ආදරේ කෙරෙහි ටිකක් වැඩි වෛරයෙන් ඉන්න කෙනෙක් කියලා. හැබැයි එහෙම නෑ. මම මුළු ජීවිත කාලය තුළම ආදරේ විඳින්න, ආදරේ ලබන්න, සාදරේ කරන්න ඉතාම කැමති කෙනෙක්. ඒ නිසාමද මන්දා ගොඩාක් ආදර සම්බන්ධතා නැති වෙලා ගිහපු එක ගැන මං මේ වෙනකොට සතුටු වෙනවා. මේ වෙනකොට මං විඳමින් ඉන්න ආදරේ නැත්තම් මට හම්බු නොවෙන්න ඉඩ තිබුණා. පාසල් යන කාලේදීම අපි ඔළුවේ හදාගත්තු ෆැන්ටසියෙන් තොරව ඇත්තට මූණ දෙන්න, ඇත්තට කිනිකාවෙන් මෙම් වග කියන්න, වගකීමෙන් බැඳිච්ච ආදරයක් මට අහිමි වෙන්න තිබුණා. ඒ කොහේ හරි අතරමඟ තැනක නැවතුණා නම්. ඒකත් එක්ක මං හිතනවා මං ආදරේ දැන් පරිණතයි, මං පරිණත ආදරවන්තයෙක් කියලා. ඒ නිසා මේ දවස්වල මට ආදරය බෙදන, මාත් එක්ක ආදරය විඳින ඇය මේ දිනවල කැමතිම ගීතය, මට නිතර කොහේ ගියත් මේ දිනවල ඇහෙන ගීතයක්, ඉතාම ජනප්‍රිය ගීතයක් සහ මමත් ඉතාම ආදරේ ගීතයක්. මේ ගීතය ඇතුලේ තියෙනවා ඇත්ත ආදරයක්. ඉතින් අන්නේ ඇත්ත ආදරයට මං ආදරේ. එයා වෙනුවෙන් අද දවසේ තුන්වෙනි ගීතය පොදවැස්සක් වැටුණාම.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චියේ.
2: දෙවනි ගීතය ඊළඟට මට කියන්න තියෙන්නේ කියන්න ඕන කියලා හිතාගෙන ආපු දෙයක්. ඇත්තට මේ ගීතයත් බලපානවා මම එහෙම හිතන්න. එකක් තමයි මම පුද්ගලිකව ගත්තාම මම ආගමික කෙනෙක් නෙමෙයි. කවුරු හරි මට කිව්වොත් නිරාගමිකයෙක්ද කියලා මම නෑ කියන්නේ. මොකද ඒ තරම්ම මම ආගමෙන් වියුක්තයි. මොකද ආගමක් නැතුවත් මිනිහෙකුට යහපත් විදියට ජීවත් වෙන්න පුළුවන් කියන එක මම දැඩිව විශ්වාස කරන කෙනෙක්. ඉතින් මේ දේවල් එක්ක මම ඊටාම විරුද්ධ සහාය වෙනුවෙන් මට පෙනී ඉන්න පුළුවන් නම් පෙනී ඉන්න දෙයක් තමයි කුඩා ළමුන් ආගමික පූජකවරුන් විදියට බඳව ගන්න එක. මන් දන්නේ ඒක මට කියන්න ඒකට අයිතිය තියනවාද කියලා. හැබැයි මම හිතනවා ඒකත් එක්තරා විදිහක ළමා අපයෝජනයක් කියලා. මොකද පොඩි ළමයින්ගේ ළමා කාලය සිවුරක් ඇතුලේ අහිමි වෙන හැටි, ඔවුන්ට පවුලේ සෙනෙහස අහිමි වෙන හැටි, ඔවුන් තනියම රැට අඬන හැටි, කන්නාස කෑමක් කන්න නැතුව, ආස විදියට සෙල්ලම් කරන්න නැතුව, ආස කෙනෙක් ආශ්‍රය කරන්න නැතුව, ආස විදියට ආදරය විඳින්න නැතුව තැවෙන ළමයි මගේ පවුල ඇතුළෙත් මම දැකලා තියෙනවා. ඉතින් මේ ගීතය ඇහෙනම් වාරයක් පාසා මට පුදුමාකාර විදිය සංවේදනයක් ඒ ළමයි වෙනුවෙන් තියෙනවා. කවදාවත් ඔවුන්ට ආගම විසින් ලබා දෙන නමින් මං කතා කරන්නත් කැමති නෑ. ඒ ළමයි මෑත කාලේ අපි දැක්කා සමහර ටෙලි නාට්‍යක චරිතයකට එහෙම ළමයෙක් අරගෙන ඒ ළමයා අන්තිමට එයා දැඩි ලෙස විශ්වාස කරනවා එයා ඒ චරිතය ඉන්නවා කියලා. ඒකේ බරපතලම තත්ත්වය තමයි. ඉතින් මේ ගීතය මට ඒ අදහස ඒ අරමුණ නැවත නැවත සිහි ගන්වනවා. ඒක තමයි මගේ ගීතාවලියේ දෙවනි ගීතය බෝ මළුවේ මල් සුවඳක පැටලී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ කැසේවා ජනප්‍රිය රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චේ.
2: අද දවසේ පළවෙනි ගීතය. මේ ගීතය මට නිතර ඇහෙන ගීතයක් සහ මං අහන්න කැමති ගීතයක් සහ මම මුමුණන්න කැමති ගීතයක්. පාසල් කාලේ මට හිටියා විශේෂ මිත්‍රයෝ ටිකක්. ඒ මිත්‍රයෝ ඔක්කොම මට වඩා වයසින් වැඩි. ඇත්තම කිව්වොත් මගේ අයියාගේ යාළු. හැබැයි අපි නිකම්ම නිකම් මිත්‍ර කැලක් නෙමෙයි. අපි විවිධ සමාජ කටයුතුත් එක්ක වැඩ කරපු ගැටිච්ච පිරිසක්. ඉතින් ඒ නිසාම අපි ඒ හිටපු කණ්ඩායමට නමක් දාගත්තා ටීම් මේට් කියලා. අපි ඒ කාලේ මාර ප්‍රඥෝ වගේ තමයි අපි කතා කරේ. අපි හිටියා විද දක්ෂය. ඇත්තරම ගියොත් අපි එහෙම ලොකුට දක්ෂ නෑ. අපි හිතාගෙන හිටියා එහෙමයි කියලා. හැබැයි ඒක මට අදරත් හිතද්දි මාරයි. ඒ යාළුකම මාරයි. ගොඩක් අයට රස්සාවල් තියුන්නේ නෑ. ඉතින් අපි ගෙවල් වලට හොරෙන් කොහොම හරි අර යන්තම් රස්සාවක් කරපු එකෙක් දෙන්නේ ගෙනල්ලා දෙන කීයක් හරි එකතු කරගෙන අපි කීයක් හරි හොයාගෙන පොඩ්ඩක් සතුරු සාමීචියේ යෙදෙන්න අපේ වචනේ කිව්ව සෙට් වෙන වෙලාවක අනිවාර්යෙන්ම කියන ගීතයක්. මේ ගීතය කිව්වේ නැත්තම් එදාට ඒක අපිට පාටියක් නෙමෙයි. ඉතින් මේ ගීතය ගැනත් අපිට විවිධ අර්ථකථන දීුණා. පස්සේ කාලෙක දැනගත්ත ඒවා ඔක්කොම බොරු කියලා. හැබැයි කොහොම හරි මේ ගීතය මතක් වෙද්දි මට ඒ යාළු ගම ඒ හැමදේම මතක් වෙනවා. ඒ වගේම තමයි නැවත විශ්වවිද්‍යාල කාලයට ආවට පස්සේ විශ්වවිද්‍යාල මිත්‍රයෝ ඊට වඩා ටිකක් වෙනස් විදිහකට හිතනවා ඇති කියලා හිතාගෙන හිටියත් අනේ නෑ උනුත් එහෙමමයි. උනුත් ඕන පාටියක මේ සින්දුව කිව්වේ නැත්තම් ඒක නිකන් පාටියෙන් වැඩක් නෑ වගේ හිතන තරමටම මේ ගීතය කියනවා. ඉතින් අදටත් අපි හම්බුනාම ඉස්සෙල්ලම කියන ගීතයක් විදියට මේ ගීතය මතකයි. ඉතින් ඒ නිසා මේ වැඩසටහන අහගෙන ඉන්නවා නම් උන් අතරින් කීප දෙනෙක් හරි උන්ටත් මේ කියන කාරණේ මතක් වේ. ඒ නිසා ළඟදිම දවසක අපි හම්බෙලා මේ ගීතය අපි කියමු. එතකන් මේ ගීතය අපි ඔක්කොම අහමු. මේ අද දවසේ පළවෙනි ගීතය සඳකැන් වැසිලා.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 4 92 492 3 27 77

0: Luna da sudu kontigena e Disney.
1: Danin Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා.

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඈරාලා හමි.
0: ඇහුන් නැද්ද මං කියපුවා?
1: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
1: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
1: ඕරාලා හමි. One and only සින්දු සියත.
2: සතියේ දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
3: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ.
3: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.
6: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
8: මන්නම් හිතන්නේ නැත.
6: දකින හේන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
11: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
5: 98.4 මේ කොමුවට

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන්

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතක ලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: Yelta Pocket Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා යතුරක්.
1: හ්ම්.
0: ඔයාගේ යතුර තියන්න ඕනේ ඔයාගේ අතේ.
1: ඔව්. ඒක
0: වෙන කාටවත් දෙන්න හොඳ නැහැ.
1: ඔව්. අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිතේ හීන ගැන දන්නේ, අරමුණු ගැන දන්නේ තමන්නේ නිසා තමන්ගේ යතුර තියෙනවනේ තමන්ගේ අතේ.
0: ඉතින් අද පුරුදු විදිහට අපි ලෑස්ති වෙනවා පොඩ්ඩ හතර දිනෙට වගේම අම්මා කෙනෙක්ට පොකට් මනී දෙන්න. උදේ හත වෙනකන් අපි වාගෙන ඉන්න.
1: ඔව්, ඉතින් විස්තර ටිකක් ඔන්න මතක් කරන්න ඕනේ, ඉක්මනට මැසේජ් එකක් එවන්න ඕන කියලා. 0714151151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති වෙලා ඉන්නවා මේ පැත්තෙන් පොකට් මනී දෙන්න.
0: මම නිශාන්.
1: මම ආශී.